සුබම සුබ දේශනක් මගේ චූටි පොඩිත්තු හැමෝටම. ඔන්න ඉතින් අදත් සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංග දේශන අරගෙන තමයි මං ඇවිල්ලා තියෙන්නේ. උදේ 7 වෙනකන් එක දිගට මාව අහගෙන ඉන්න ඕනේ. සමහර විට චූටි පොඩිත්තු මාව අහගෙන ඇත්තේ ඉස්කෝලේ යන ලෑස්ති වෙන ගමන් වෙන්න පුළුවන්. සමහර විට සමහර පොඩිත්තු මාව අහගෙන ඉන්නේ ඉස්කෝලේ යන ගමන් වෙන්නත් පුළුවන්. මේ මොන විදියට මාව අහගෙන ඉදියත් උදේ 7 වෙනකන් එක දිගට අහගෙන ඉන්න අදත් ඔයාට අහන්න ඉගෙන ගන්න ලස්සන දේවල් ගොඩක් අරගෙන තමයි මං ඇවිල්ලා තියෙන්නේ. එහෙනම් ඉතින් පරක්කු නොවී මේ විදියට පටන් ගන්න සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගු දේශනා.

0: සුප්‍රීම් රේඩියෝ
1: ජීවිතේ කවදාහරි කොතනකදී හරි අපිට වරදිනවා නේද? අන්න එතනින් තමයි අපි පටන් ගන්න ඕනේ. සිහින දිනන ජයග්‍රහී දවසකට පාර කියන්නේ NLB සුබ දවසක්.
2: සුබ දවසක්.
3: අලුත් වෙලා.
2: පහසු වෙලා.
3: තෑගි පැඩි වෙලා.
2: අංක 1යි ලග්න 1යි.
3: 100ක්ම ඔබ යකේ.
2: අංක 2ක් ගැලපුණාම
3: රුපියල් 1000ක්ම අතේ.
2: අංක 2යි ලග්න 1යි
3: 2500ක් අතේ. අංක 3ට
2: 50000.
3: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000.
2: අංක 3යි ලග්න 1යි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
3: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
0: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.

0: 89.1 89.3 Supreme Radio.
1: වහගෙනන්න චූටි පොඩිත්තන්ට ලොකුම ලොකු වටින අවස්ථාවක් දෙන්න තමයි අප මේ හදන්න. ඒ තමයි ඔයාගේ දක්ෂතාවයක් අපිට එවන්න පුළුවන්. අපිලා ඇස්සලා ඉන්නවාගේ දක්ෂතාවය මුළු ලෝකෙටම ලිදක්වන්න. මේ ඒ විදිහට අපිට දක්ෂතාවයක් එවපු තවත් පොඩිත්තෙක්.
2: විසිකාර පොඩ්ඩෝ.
3: මම තෙනුලි දන්සදී මම ඉදිරිපත් කරන්නේ සින්දුවක්.

හරිම දක්ෂයි. ඔයාටත් පුළුවන් වාගේ දක්ෂතාවයක් අපිට එවන්න. හරිම ලේසි. අම්මට හරි තාත්තට හරි කියලා 0718-893-893 කියන අපේ වට්සප් නම්බර එකට අම්මට හරි තාත්තට හරි කියලා ලස්සන සින්දුවක් හරි කතන්දරයක් හරි රෙකෝඩ් කරලා අපිට එවන්න. අපි ලෑස්ති වෙලා ඉන්නවා ඔයාගේ දක්ෂතාවය මුළු ලෝකෙටම ලිදක්වන්න. ඒ විතරක් නෙවෙයි, ඔයාට ලස්සනට චිත්‍ර අඳින්න පුළුවන් නම්, ලස්සනට පාට කරන්න පුළුවන් නම්, ලස්සන නිර්මාණ කරන්න පුළුවන් නම්, අන්න ඒ පොඩිත්තන්ටත් අපි අවස්ථාවක් දෙන්නයි මේ හදන්නේ. ඔයාට තියෙන ලස්සන චිත්‍රයක් හරි නිර්මාණයක් හරි කරලා සුප්‍රීම් රේඩියෝ 9D ටවර් බිල්ඩින් කොළඹ 4 සුප්‍රීම් රේඩියෝ 9D ටවර් බිල්ඩින් කොළඹ 4 කියන අපේ ලිපිනයට එවන්න විතරයි. අපි ලෑස්ති වෙලා ඉන්නවා ඔයාගේ දක්ෂතා මුළු ලෝකෙටම ලිදක්වන්න. එනං මතක ඇතුවාගේ දක්ෂතා අපිට එවන්න.

0: 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ
1: The Welcome Show.
2: ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පැය තුන.
3: යන්නෝනේ ස්පාඤ්ඤයේ වැලෙන්සියා නගරයට. මේ වැලෙන්සියා නගරේ කාලෙකට ශාමර හරිම ලස්සනයි. කියන්නේ බලන්න හරි ආසයි. ඉතාමත් වර්ණවත් නිර්මාණශීලී උත්සවයක් තියෙනවා වැලෙන්සියා නගරේ. මේ උත්සවයට කියන්නේ ලා ෆයාස් කියලා කියනවා. දේශීය කලාකරුවන් විසින් මාස ගණනාවක් තිස්සේ හදන විශාල කඩදාසි සහ ලී මූර්ති වැලෙන්සියා නගරේ ප්‍රදර්ශනය කරනවා චාමර. හැබැයි මේ නිර්මාණ එකම අවස්ථාවේදී ගිනිපත් කරලා දානවා චාමර.
4: ඒ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට The
1: Welcome Show.
5: ඩෙංගු මාරාන්තිකයි. දැනුවත් වී වනකනමු.
6: ඔබට හෝ ඔබේ පවුලේ අයෙකුට පැය 48කට වඩා වැඩි කාලයක් උණ පවතින්නේ නම් වහාම සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකු හමු වී ප්‍රතිකාර ලබා ගන්න. විශේෂයෙන් ගර්භණී මව්වරුන්, කුඩා දරුවන්, වයස්ගත පුද්ගලයින් සහ වෙනත් නිදන්ගත රෝග ඇති පුද්ගලයින් උණ වැළඳුණු වහාම ඉක්මන් වෛද්‍ය ප්‍රතිකාරවලට යොමු වන්න.
5: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි. සුප්‍රීම් රේඩියෝ, මේක සුපිරියා.
7: සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩන් යුදැසන අහන චූටි පොඩිත්තන්ට දැන් ඉංග්‍රීසි භාෂාවයි ජපන් භාෂාවයි ටික ටික පුළුවන් වෙනවා. මොකද අපි ඔගොල්ලොන්ට ඉංග්‍රීසි භාෂාවයි ජපන් භාෂාවයි හරිම සරලව ඉගෙන ගන්න ආස හිතන විදියට කියලා දෙනවා. අදත් අපි කියලා දෙන්න යන්නේ අපිට නිතර කතා බහ කරනකොට අවශ්‍ය වෙන වචන කීපයක් ඉංග්‍රීසි භාෂාවෙනි ජපන් භාෂාවෙනි කියන්නේ කොහොමද කියලා. එහෙනම් ඉතින් මේ විදිහට පටන් ගන්න සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩන්ගේ උදෑසන වැඩසටහනේ සුප්‍රීම් රේඩියෝ ලැංග්වේජ් පාසල හරියට අහගෙන හොඳට ඉගෙන ගන්න.
8: C for cat and C for cup. K k k.
5: පොඩ්ඩන්ගේ language පාසල. ගොඩනැගිල්ල.
9: B roo. B roo building.
5: උද්‍යානය.
9: Co in park.
5: පොත්‍රාකය.
9: Honya bookshelf.
5: Palata.
9: Ken province.

0: සුප්‍රීම් රේඩියෝ උසස්ම තත්ත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දෙවේනේ අඩමු මිලට ගතහැකි නවතම සුපිරි වෙළඳසැල් ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේ මුල්ල නාරම්මල සහ ගම්පොළ ලෝකයේ තවත් දවසකට අවදි වුණා. ලක්ෂ ගානක වතුර කේතල් රත් වෙන්න පටන් ගත්තා. උදේට හදපු තේ කෝප්ප එක උගුරට හිස් වුණා. කලබලෙන් හැමදේම පටන් ගන්න උදෑසන එක දෙයකට විතර මිනිස්සු කලබල නැතුවම වටුණා.
1: The welcome show.
2: අයිබෝ සුබදාසනක බල උදෑසන හතයි.
1: Supreme Radio the welcome show.
0: සතියේ දවස් පහේම උදේ හතට.
1: The welcome show.
2: අනුග්‍රහය.
3: වාර්තා පිට වාර්තා තමයි කෝටි 8 NLB තනඩි තහනේ ලොතරැයි රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දවන්ත සුපිරිතයග ලබා දීමින් රටේ සංවර්ධනයේ දවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තන නිදහනේ විලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
4: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100% පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RV500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
5: මෙල්වා එක ලංකාවේ එක අපේම එක
6: 89.1 89.3 Supreme Radio.

0: Stream Radio.
1: එහෙනම් ඉතින් අදට සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගේ උදෑසන ඉවර කරන්න තමයි යන්නේ. අද ඉවරුණාට හෙටත් හරියට මුදේ 6 වෙද්දී මං එනවා ඔයාලා බලන්න. එතකන් පුංචි ඔයාලා ඔක්කොටම සුබම සුබ දවසක්.

0: ඇබෝන් සුබුදස්සනක වෙලාව උදේ 7යි.
1: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලාව මතක් කළේ
2: වාර්තා පිට වාර්තා තිබුණ කෝටි 8 NLB ධනනිධානයේ රුපියල් 13.98 ඉක්ම වූ දැවැන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත් ධන සම්පත ධනනිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

0: 89.1 සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ මේක සුපිරි
1: You're listening to The Welcome Show.
2: අනුග්‍රහය

0: උසස්ම තත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සෙල් ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේ මුල්ල නාරම්මල සහ ගම්පොළ
1: මෙල්ටෝල් හිස රතය උණ සෙම් ප්‍රතිශාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි.

අයිබුවන් අයිබුවන් සුබදෑසනක් සුබ දවසක් ආදරණීය ඔබට. ඉතින් අද දවසත් ජයග්‍රහී සුබ දවසක් වෙන්න කියන ප්‍රාර්ථනාවෙන් ද වෙල්කම් ෂෝ ආරම්භ කරන්න මං සූදානම්. උදේ 10 වෙනකම් මේ පැත්තේ මම ඉන්නවා. ඉතින් අද දවසෙත් ඔයාට මතක් කරන්න තියෙන ඔයාගේ ජීවිතයේ වෙරවීරින් දිරන්න සූදානම් වෙන හැමෝටම ජීවිත ඉස්සරහට යන්න පුළුවන් කමක් ලැබෙන්න ඕන. අපිට එහෙම යන්න පුළුවන් ජීවිත ඉස්සරහට නේද? ඒ යන ගමන තුල ඉතින් විවිධ බාධක හැලහැප්පිලි තියෙන්න පුළුවන්. හැබැයි මේ ජීවන ගමන අපි ඉස්සරහට යන්න ඕන. ඉතින් ඒ වෙනුවෙන් අද දවස හැමෝටම වාසනාවන්ත සුබ දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. වාසනාව කෙසේ වෙතත් ඉතින් නේද අපේ ජීවිතවල උත්සාහයෙන් තමයි ජීවිතය අපිට දිනන්න වෙන්නේ. ඉතින් ජාතික ලොතරැයි මණ්ඩලය ඔයාලඟ බින්නවා කියලා මතක තියාගන්න. දශක 6කට වැඩි කාලයක් රටටම වාසනාව අරංගාවේ ජාතික ලොතරැයි මණ්ඩලය. ඉතින් ජාතික ලොතරැයි මණ්ඩලයේ ටිකට්පත් වැඩියෙන් ගන්න කෝටි ගානක දිනුම් අවස්ථා ඔයාලට දිනා ගන්න පුළුවන් කමක් තියෙනවා. ඒ වගේම ඉතින් මතක් කරන්න ඕනේ තවත් කෙනෙක් ගැන. ඒ තමයි මෙල් ඩෝල් ගැන. ওই වේදනාවන් කැක්කුම් වලට ඉක්මනින්ම සහනය සලසනවා මෙල් ඩෝල්. අනිවාර්යයෙන් මෙල් ඩෝල් කාඩ් එකක් ළඟ තියාගන්නත් අමතක කරන්න එපා. අද මේ කාලගුණ ගැන කියද්දිත් වෙනසක් නෑ ලොකුවට. බස්නාහිර, සබරගමුව, ඒ වගේම ওই වයඹ පළාත්වල, මහනුවර, නුවරඑළිය දිස්ත්‍රික්ක වල වැසිවර කීපයක් ඇති වෙන්න පුළුවන් කියලා තියෙනවා. සෙසු ප්‍රදේශවලට සමස්තයක් විතර වියලි කාලගුණ තත්ත්වයක් තමයි තියෙන්නේ. දැන් මේ මං කල්පනා කළේ ඔය මේ ඒ කාලේ අපේ හේන් වගාව තිබුණානේ. ඒ කාලේ හේන් වගාව කියලා කියන්නේ දැන් වගේ මේ තමන්ටම අයිති කුඹුරක ගිහිල්ලා මේ ගොඩ බෝග හදන එක නෙවෙයිනේ. ඒ කාලේ හේන් වගාව සිද්ධ වුණේ සාම්ප්‍රදායනුකූලව ඒක අර කැලේ කපලා ගිනි තියලා නේද? ඊට පස්සේ තමයි හේන් වැඩේ පටන් ගත්ත. ඔය නවදැලි හේන එහෙම කියන්නේ හේන ගිනි තිබ්බට පස්සේ නේද? දැන් මේ ඔය කාලේ දැන් ටික ටික ලං වෙනවා. කියන්නේ හේන් අර ඒ කාලේ ගිනි තිබ්බ කාලේ ටිකෙන් ටික ලං වෙනවා. මට මතකයි අපේ පැත්තේ එහෙම මේ ඇහැල නිකින්නේ කියලා තමයි ඔකට කියන්නේ සාමාන්‍ය හේන් ගිනි තියෙන කාලේ. ආ ඔය කාලය තුල තමයි ওই ඒ ගිනි තැබීම කටයුතු සිද්ධ වෙන්නේ. දැන් ඒක තහනම් කැලෑ ගිනි තියන්න බෑ. කැලෑ ගිනි තියන්න බැරි වුණාට දෙයියනේ කියලා කැලෑවල් ටිකට වැඩේ නම් හම්බෙන බවක් තමයි පේන්න තියෙන්නේ. මොන ආණ්ඩුව හිටියත් කොහේ හරි කැලෑවක් වන්දි ගේනවා ඉතින් ඒවට. ඒවට කෑ ගහපු අය මතින් ඒවා දැන් විසඳ ගන්න ඕනි මේවා. අපි එදත් කතා කළා මේවා අපි හැමදාම කතා කරලා තියෙන නේද? කැලෑවල් ටික අපෙන් දවසින් දවස ඈත්වලා යනවා. සාමාන්‍ය තර්ක ගේන්න පුළුවන් ඒතකොට මිනිස්සුන්ට. අපිට හේනක් කොටා ගන්න තමයි බැරි. මේ ගස් කපන්න අයිති දෙන්නේ කොහොමද? සාම්ප්‍රදායික ප්‍රශ්නයක් නේද? ඉතින් ඒක හැබැයි සාමාන්‍ය එහෙම ප්‍රශ්නයක් අහනවා නම් මිනිස්සු. කොහොමද මෙහෙම වෙන්නේ? කාගුන් කවුරුද මෙහෙම කරන්න අවසර දෙන්නේ? මොකද මේ කැලෑවක් එලිද කරනවා කියන එක මොකද අපි ඇමසන් වගේ මහා ලොකු වනාන්තර පද්ධතියක් අපිට නැහැ නේද? ඉතින් ඔය වගේ ප්‍රශ්න ටිකක් තියෙනවා. ඉතින් ඒවත් විසඳ ගන්න බලමු. ඉතින් අද තනියෙන් තමයි මම වැඩේ කරගෙන යන්නේ. සමහරව අද නිවාඩුවේ ඉන්නවනේ. කත් හොඳයි. කණක් කැහැලා ඉන්න පුළුවන් නේද? හරියටම ජය වේවා සුබ දවසක්. ද වෙල්කම් ෂෝ දවස් 10 වෙනකම් මම ඉන්නවා මේ පැත්තෙන්. එකතු වෙන දිගටම මං ශාමර

0: Ce? Asunave ai ecă, asunave ai tune. Supreme Radio. Magiale, magirate.
1: ජීවිතේ කවදා හරි කොතනකදී හරි අපිට වරදිනව නේද? අන්න එතනින් තමයි අපි පටන් ගන්න ඕනේ.
2: සිහින දිනන ජැක් රාහි දවසකට පාර කියන්නේ NLB සුබ දවසක්.
3: සුබ දවසක්.
4: අලුත් වෙලා.
3: පහසු වෙලා.
4: පැඩි පැඩි
3: වෙලා. අංක 1යි ලග්න 1යි.
4: 100ක්ම ඔබ යතේ.
3: අංක 2ක් ගැලපුණාම
4: රුපියල් 1000ක් නැතේ.
3: අංක 2යි ලග්න 1යි
4: 2500ක් අතේ. අංක 3ට
3: 50000.
4: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000.
3: අංක 3යි ලග්න 1යි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
4: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
5: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.

සුප්‍රීම් රේඩියෝ 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ රේඩියෝ රේඩියෝ මගේ හඬ මගේ රටේ

වෙලාවුදේ 7:25 දැන්. ඉතින් අද දවසේ මේ හැමෝටම ජයග්‍රහී සුබ උදෑසනක් වෙන්න කියලා මම කිව්වනේ නේද? මේ දවස්වල දැන් මේ දවස්වල විතරක් නෙවෙයි. මේක මේ මන් දන්නේ තේරෙන්නේ නැහැ. ඉතින් මේ අන්තර්ජාලය ජංජාලයක් වෙලා තියෙන. ඒක ඒ තරමටම මොකද්ද මන්ද වෙලා තියෙන කියලා මට නම් තේරෙන්නේ නැහැ. ඉතින් මම නම් ඔච්චර දන්නේ නැද්ද සමහරලාට මේ නිපුනි කල්විස් කියනකොට තමයි මම සමහරව දන්නේ අතන වෙලා තියෙනවා කියලා. ඒක සමහරට මගේ වැරද්දක් වෙන්නේ නැති මම ඒ දේවල් නොදන්න හේතුව මන්න හිතන්නේ කමක් නැහැ කියලා. කියන්නේ රටරත් වැඩක් නැහැ, මෙලෝ වැඩක් නැහැ, අපිට වැඩකුත් නැහැ. හැබැයි ඇති වැඩකුත් නැහැ. ඔක්කොම ඒකේ තමයි ඉන්නේ. මිනිසුන්ගේ කාලේ කියන දේවල් අමු අමු වේ විනාශ වෙලා යනවා කියලා මට නම් හැඟෙනවා මිත්‍රවරුනි. මම දන්නේ නැහැ යවට එක කොහොම දැනනවද කියලා. අපි පව් කියලා වෙලාවකට මට හිතෙනවා සමහර මිනිස්සු දෙය දැක්කහම. ඒ මිනිස්සුර සමහර දේවල් අල්ලගෙන ඒ මිනිස්සු තවන්ගේ දේවල් ඒවා කරගෙන ඒවත් එක්ක එල්ලි එල්ලි සමහරු දාපු කමෙන්ට් වලට බැනලා තියෙනවා 600ක් විතර. 600ක් විතර බැනලා තියෙනවා. මන් දන්නේ ඇයි මෙහෙම කියලා නේද? අපි පොර වෙන්න යන ඕගේ එකක් මට තේරෙනවා සමහර තැන්වල මිනිස්සු. මම හරි නිකන් මම ජගතා. මම තමයි මේවා දන්නේ. ඔයාලා කවුද? වගේක මිනිස්සු ඉන්නවා. සමාජ මාධ්‍ය ළඟට ගිහිල්ලා කමෙන්ට් දාලා මිනිස්සු හදන්න යන්න ඕනේ නැහැ. මම දැක්ක ඉතා ජනප්‍රිය කියමනක් තියෙනවා මේ වැදගත් මහත්තයෙක් කියපු කියමනක්. මේක විදේශයට සම්බන්ධ එකක්. මම මේ මෑතකදී මේ ලංකාවේ ගුරුවරයෙක් සහ ඔහු සමාජ මාධ්‍ය පිළිබඳව ගොඩක් දැනුවත් කිරීම කරන කෙනෙක්. ඔහු හරි අපුරු කතාවක් කියනවා මිත්‍රවරුනි. ඔහු කියනවා මේ මම මොකක් හරි දාපු පෝස්ට් එකකට හරි එකට දාපු කමෙන්ට් එකකට හරි ඔයාලට මට බනින්න ඕනි නම් මට පර්සනලි කතා කරලා බයින්. මට පර්සනලි කතා කරලා බයින්න, මට පෞද්ගලිකව කතා කරලා බයින්න මගේ නම්බෙක ඔයාලඟ නැත්තම් මම ඔයාගේ යාළුවෙක් නෙවෙයි. එහෙනම් ඔයාට ඒක අදාළ නැහැ. ඔයාට මාව හදන්න ඕනේ නැහැ. ඔයා පාඩු ඉන්න කියලා මේ සමාජ මාධ්‍ය මේ ගොඩක් මේ ප්ලැට්ෆෝම් වල ඉන්න කෙනෙක් ඔහු. ඔහු කියනවා මේ කාගේ හරි කතාවක් උඹට දක්වයි. මට ඒක තමයි මතක් වුණේ. අපිට අදාළ නැති දේවල් කරන්න ඕනේ නැහැ. ඒ හින්දා උදේ පාන්දර බස් එක යනකොටත් එක එක්කෙනා දාලා දෙන කමෙන්ට් වල නිකන් මලපයින් වැඩ ඔයාලා කරගන්න ඕනේ නැහැ කියලා මගේ අදහස. මම දන්නේ ඒක ඔයාගේ තීරණය කරගන්න. දැන් ලෝකේ ගොඩ දෙනෙක් හිතන් ඉන්නවා කවුරු හරි බහුතරයක් කෙනෙක් දිහා බලන කෝණය තමයි ඇත්ත කෝණය කියලා. අපි හිතමු Y කියලා කෙනෙක් ඉන්නවා. Y කියන කෙනාට ඉතුරු ඉන්න ඉංග්‍රීසි අක්ෂර ඔක්කොම ටික බලලා තියෙනවා. අපිත් හිතනවා ආ ඒක තමයි නං හරි. ඒක තමයි එයාගේ එයා ඒ වගේ කෙනෙක් වෙන්න ඇති කියලා අපි තීරණය කරනවා. හැබැයි ඇත්ත ඒක නෙවෙයි. මිනිස්සුන්ට පුළුවන් තමන්ගේ කෝණයෙන් ඕනෑම දෙයක් දිහා බලලා ඒකට ඔපිනියන් එකක් දෙන්න. ඒක මිනිස්සුන්ගේ අයිතියක්. හැබැයි ඒ මතය කියලා කියන්නේ තව කෙනෙකුගේ ෆැක්ට් එක නෙවෙයි. ඒක නෙවෙයි ඇත්ත. ඒක නෙවෙයි ඒ කතාවේ සම්පූර්ණ හරය වෙන්නේ නේද? කෙනෙක්ගේ ජීවිතයේ පිටු 400ක් තියෙනවා නම් තාම ලියලා තියෙන 400 නම් උ එක පිටුවක් බලලා මිනිස්සු දිහා බලන්න තරම් කැත විදිහට බොළඳ විදිහට අපි ඉන්න ඕනේ නැහැ. කෙනෙක්ගේ ජීවිතේ කොච්චර අහු දුක් විඳලා තියෙනවද කියන කාරණාව දන්නේ ඔහු විතරයි ඉන්නේ නේද? මුළු පොතම තීරණය කරන්න බෑ අපිට එක පිටුවක් කියවල. ඒ නිසා අපි පිටු සේරම කියවන්න වෙනවා මිනිස්සුන්ට හරි තීරණයක් තීන්දුවක් දෙන්න නම්. අනුන්ගේ මතය ඇතුලේ තමන්ගේ ජීවිත හොයන්න යන එක තමයි මං හිතන්නේ අද අපිට වැරදිලා තියෙන ලොකුම තැන. අනුන්ගේ ලෝකවල අපේ ලෝකේ තියෙන විදිහක් නැහැ කොහොම. ඒක වෙන්නේ නැහැ කවදාවත්. අනුන්ගේ මිනිස්සුන්ගේ ජීවිත ඇතුලේ අපේ වටිනාකම් අපි හොයන්න යන්න ඕනේ නැහැ. අපේ වටිනාකම් අපි තියාගන්න ඕනේ. අනුන්ගේ මතයන් ඇතුලේ තමන්ගේ වටිනාකම් පාවලා දෙන්න යන්න එපා කාටවත්. අනික මේ ලෝකේ වෙන හැමදේම හැම මිනිස්සයාටම පාලනය කරන්න බෑ. ඔයාට බනිනේවා සමාජය හදන්න යන ඔක්කොම ඔයාට කරන්න බෑ. එහෙම කරන්න උත්සාහ කරන්න ඕනේ නැහැ අපි. හැබැයි අපිට පුළුවන් සමහර දේවල් වලට ප්‍රතිචාර නොදක්වා ඉන්න. සමහර ඒවාට ප්‍රතිචාර දක්වන්න අපිට පුළුවන්කමක් තියෙනවා. අපි දක්වන ප්‍රතිචාරයේ 100%ක්ම අපිට පාලනය කරගන්න පුළුවන්. ඔයාලට නොකර ඉන්න පුළුවන් ඒක. තමන්ගේ වෙලාව, තමන්ගේ මහන්සිය, තමන්ගේ දැනුම මේ දේවල් නිකරුණේ වැඩක් නැති දේවල් වලට වෙහෙස කරන එක අපි නතර කරන්න ඕන. අපිට ඒතර ටිකක් මේ ස්ට්‍රෙස් එකේ රිලීස් කරගෙන ඉන්න පුළුවන් පාඩුවයි. අදාළ නැති දේවල් අදාළ නැහැ කියලා තමයි මට නම් හිතෙන්නේ. අදාළ නැති දේවල් වලට කට නොදා ඉන්න එක තමයි පරිණත මනුස්සයෙක්ගේ ලක්ෂණයක් වෙන්නේ කියලාත් කතාවකුත් තියෙනවානේ. දැන් මේ ඔයාගේ ජීවිතය හදාගෙන යන ගමනේ ජාතික ලොතරැයි මණ්ඩලය ගැන කොහොමවත් අමතක කරන්න බෑ. ජාතික ලොතරැයි මණ්ඩලය අපිට හඳුන්වා දෙන්නේ අද සම්පත ලොතරැයි. ඔය කාගේවත් ළඟ ගිහිල්ලා කාගේවත් මේ ලෝක දිහා බලන්න ඕනේ නෑ අපි නේද?
අද සම්පත ලොතරැයි ගන්නවයි දවසේ වියදුවට අද සම්පත තමයි කියාපම ලොතරැයි. මොකද මහජන සම්පත දිනුම්මාරෙන් තමයි අද සම්පත ජයග්‍රහක තෝරගන්නේ. එතකොට ඉංග්‍රීසි අක්ෂරයේ සහ අවසානක හතර ගලපීමෙන් රුපියල් 250,000ක් තියෙනවා. අවසානක හතර ගලපන රුපියල් 50,000ක් තියෙනවා. අවසානක තුන ගලපුණු රුපියල් 4,000ක් වගේම සෙසු තෑගි රසක් ඔබට දිනා ගන්න පුළුවන්කමක් තියෙනවා. අද වියදමට හරියනම ලොතරැයි තමයි අද සම්පත කියලා කියන්නේ. වෙන විකල්ප නැහැ. ඔය අද දවසේ වතුර බිල්, ෆෝන් බිල්, ප්‍රශ්න බිල්මනේ තියෙන ගෙවන්න නේද? දැන් අපි අඟබද්ද විතරයි තම ගෙවන්න ඇත්තේ නේද? ඒ ඔක්කොම ගෙවනවා දැන් අපි. ඉතින් ඔය ප්‍රශ්න ටිකට විසඳුමක් තමයි මේ ජාතික ලොතරැයි මණ්ඩලයට හඳුන්වා දෙන්නේ. ජීවිතේ සිහිනයට වාසනාවේ ආශිර්වාද අරංගා වෙන කවුරුත් නෙවෙයි. ජාතික ලොතරැයි මණ්ඩලය කියලා මතක තියාගෙන ටිකට් ගන්න වැඩි වැඩියෙන් අද සම්පත ලොතරැයි. දැන් මේ දවස්වල උන කැස්ස සම්ප්‍රතික්ෂාව ඔලුවේ කැක්කුම අඟපතේ වේදනාව තියෙන ලෙඩ රෝග ඔක්කොම තියෙන. ඒ අතරේ පරිස්සම් වෙන්න ඕනි අපි ඩෙංගු උදුර ඉතාමත් බරපතල විදිහට තියෙන. ඩෙංගු සංකූලතාවයන්ට පැහැදිලිවම සෞඛ්‍යංශ කියන්නේ අත්බෙහෙත් කරන්න යන්න එපා. ඒක කරන්න හොඳ වුණාට පස්සේ. හැබැයි ඊට කලින් වාරේ යම්කිසි අවධානමක් තියෙනවා කියලා දැනෙනවනම් ඇඟට අප්‍රාණික ගතියක් ඔය ඩෙංගු වල තියෙන මූලික ලක්ෂණ ටික තියෙනවා කියලා දැනෙනවනම් ඉක්මනට යන්න වෛද්‍යවරේ කම්බෙන්. ගිහිල්ලා තීරණය කරයි වෛද්‍යවරයා කරන්න ඕනේ දේවල් මොනවද කියලා. අපි තීරණය කරන්න යන්න ඕනේ නැහැ. ජීවිතත් එක්ක සෙල්ලම් කරන්න යන්න එපා. නේද? මේ අද ලෝකේ වෙනස් එදා තිබ්බට වැඩිය. සමහර දේවල්ට අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ලෝකයක් විදිහට ගත්තාම මේ සමාජය දැන් ඒ ප්‍රතිශක්තිකරණේ සමහර දේවල් අඩු වෙලා තියෙනවා. ඒ නිසා අනිවාර්යෙන් වෛද්‍යවරයෙක් ළඟට යන්න. හැබැයි ඔයාට ඔළුවේ කැක්කුම ඇඟපතේ වේදනාව හැමදාම තියෙන ලෙඩ ටික තියෙනවනේ. හවස බස් එකේ ගිහලා බහිනකොට මේ ප්‍රශ්න එනවනේ. මෙල්ඩෝල් කාඩ් එකක් ළඟ තියාගන්න. මෙල්ඩෝල් එකක් ළඟ තියාගෙන ඔෆිස් එකේ පර්ස් එකේ පොකට් එකේ මතකතුව තියාගන්න බෑග් එකේ. මොකද මෙල්ඩෝල් ඉක්මනටම අපිට වේදනාවන් වලට කැක්කුම් වලට සහනේ සලසනවා පැරසිටමෝල් විශේෂයක් විදිහට. එහෙනම් ඒ මතක් කිරීමත් එක්ක තවත් අපි ගීතයක් අහන්න ඕනි. විරාමයකට යන්නත් ඕනි. හැබැයි අපි ගීතයක් අහලිමු. ගොඩක් වෙලා කතා කරපු ඉඳ විරාමයකට යන්න කලින් මේ ගීතය අහලා තමයි විරාමයකට යන්නේ. ප්‍රයා සූර්යසේන ගායනා කරන ගීතයක් අපි එනම් අහමු. ඔය රටවලින් එහාට ගිහලා ඉන්න කට්ටියත් ඉන්නවනේ අපි වහගෙන මේ වෙලාව. විදේශගත රටවල වැඩ කරන ඒ අයටත් මෙහෙම අත්දැකීම් ඇති සහ මෙයා මට යාවත් එකතු කරගන්න දුන මේ ගීතේ.

0: ජීවිතයට සිහින තියෙනවා. NLB කියන්නේ ඒ සිහින සැබෑ කරන වාසනාවට කියන තවත් නමක්. මේ මහජන සම්පත ලොතරැයියෙන් රුපියල් කෝටි දෙක හමාරක ප්‍රථම ත්‍යාගයේ දිනාගත් වාසනාවන්තයා කුරුණෑගල සුමනපාල මහතා.
1: මට මාසයක් දෙකක් ඇතුළත මහජන සම්පතේ රුපියල් ලක්ෂයක ත්‍යාග මුදලකුත් ඒ වගේම ප්‍රථම ත්‍යාගයේ කෝටි දෙක හමාරක. ඉතින් ගොඩක් සතුටුයි. ඉතින් ගොඩක් විශ්වාස කරනවා ඉදිරියටත් ඒ වගේම මම ඒක අත්තරින්නේ හැමදාම ටිකට් 500ක් ගන්නවා. ප්‍රතිඵලයක් ඇත්තටම තියෙනවා, විශ්වාසකුත් තියෙනවා. ඉතින් ඒ විශ්වාසයක් තියාගෙන ගන්න තරුණ පරම්පරාවට කියන්නේ අර මට මේක ඇදෙයිද නැද්ද කියලා හිතන්නේ නැතුව විශ්වාසයක් තියාගෙන මට යම් කිසි දවසක ඇදෙයි අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා. ඒ ලැබෙන මුදල මම ව්‍යාපාර කටයුතු වලට යොදවලා වැඩි දියුණු කරගන්න තමයි බලාපොරොත්තු වෙන්නේ.
0: ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය NLB.
2: මේන්නේ බ්‍රෑන්ඩඩ් ඉංජිනේරු මහත්තයා.
3: ඇයි මුදලාලි එහෙම කියන්නේ?
2: නැහැ, ඔය මහත්තයාගේ ඔරලෝසුද ඇඳුම්ද සපත්තුද අරවද මෙව්වද එන නම් තියෙන බ්‍රෑන්ඩඩ් බඩුනේ. මහත්තයා මොනවද උනේ?
4: අලුත් ප්‍රොජෙක්ට් එකට GI box බවඩ කරන්න කියලා.
2: මොන වර්ගයෙන්ද?
4: හොඳ වර්ගයකින්.
2: අයියෝ මහත්තයා, යකඩ ගන්නකොට බ්‍රෑන්ඩඩ් වෙන්න ඕනේ. නම මිනුම් ප්‍රමාණය ගහලා තියෙන, ගෙවන මිලට විශ්වාසයක් තියෙන එකම බ්‍රෑන්ඩඩ් GI box bar තමයි මෙල්වා GI box bar.
5: මෙල්වා මෙති දන්න කියන GI box bar.
0: සමරුබලක බදකම් කුසලාන පාසල් නිල ලාංඡන අකුරු සහ මෝස්තර කැපීම දැන් නවීන ලේසර් තාක්ෂණයෙන් හොඳම නිමාවකින් බෙල්ලන්විල ඔප්නිම් ප්‍රොඩක්ෂන්ස් වෙතින් අමතන්න 0.78 600 1022 චීනයේ නැවතත් ශිෂ්‍යත්ව 100ක් ලංකාවේ දරුවන්ට බයොලොජිකල් ඉංජිනේරින් ෆුඩ් සයන්ස් ඉංජිනේරින් ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් ඇතුළු තවත් විෂයන් රැසකට ශිෂ්‍යත්ව ඒ ලෙවල් සමත් ඔබ දැන්ම අමතන්න චයින ලංකා එඩියුකේෂන් ඩොක්ටර් භාග්‍ය 0.78 200 290 සම්මුඛ පරීක්ෂණ ජූලි 28-29.
6: අයියෝ, හීනයක්ද දැක්කේ? අපරාදෙ

0: ඒ ඒ මොකද මේ කෑ ගහන්නේ?
1: ඉවරයි අද.
0: ආ කවද දැක්ක හිනේ?
2: මගේ සුදුනෝනේ අලි වැඩේ මේ මන.
0: පොවද ගුණවක හිතට දැනෙන සිංහන්න. සතිය දවස් පහේම දවල් එකට.
3: සින්දු කැෆේ විත් නිමේෂා. ඩෙංගු මාරාන්තිකයි. දැනුවත් වී වලකනමු.
0: ඉවතලන ප්ලාස්ටික්, වීදුරු බඳුන්, බෝතල් සහ ටින් ආදිය එකතු කර ජලය නොරදෙනසේ තබා ගන්න. ඉවතලන ටයර් රාදියට වැලිපුරවා සිදුරු කර ජලය නොරදෙනසේ කපටා කරන්න.
3: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි. 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ.
4: Get out of here.

වෙලවදේ 7:43 දැන් අද කාලයේ කළමනාකරණය කරගන්න බැරි ප්‍රශ්නකට මම මූණ දුන්න. බලන්න ඉතින් නේද? අපිට කෙනෙක්ගේ වටිනාකම් දෙරේ නැතර නැතුණව තමනේ. නෝ කියනෝ එහෙම නෙවෙයි අහගෙන ඉඳලා. ආ ඉන්න වෙන්නේ නැහැ නැත්තම් මට. අද මේ පත්‍ර තොරතුරු බලන්න වෙලාව දැන් ඇත්තරම මදි වෙලා තියෙනවා. දැන් මොකද්ද කරන්න කියලා මම කල්පනා කර කර ඉන්නේ. ඇත්තරම කරන්න දැන් වෙදියක් නැහැ. ඊළඟ පැයට හරි තමයි යන්න වෙන පත්‍ර ටික අරගෙන. ඉක්මනින් මතක් කරගෙන යන්නම් මම. අද ලංකාදීප පුවත්පතේ ප්‍රධාන පුවත් සිරස්තල කීපයකට අවධානය යොමු කරමු. අද ජූලි මාසේ 22 බදාදා දවසේදී ප්‍රධාන පුවත් සිරස්තලේ වාර්තා කරලා තියෙනවා මේ ඊයේ දවසේ සිදුණු අවාසනාවන්ත සිදුවීම. 5 දෙනෙක් පිළිස්සි මරුට කතකුත්තේ අතර තිනර් බාල්දි ගිනි පුපුරෙන් හෙල්මට් කම්හල අලුවෙයි. වසර 2ක්ම පරිසර බලපත් නැහැ. සිරුරු 3ක් හඳුනා ගන්නත් බෑ. ගින්න නිවන්න පෑ 6ක කාලයක් ගිහිල්ලා තියෙනවා. මේ අවාසනාවන්ත සිදුවීම සම්බන්ධයෙන් තමයි වාර්තා කරලා තියෙන්නේ. ඊයේ දවසේ සිද්ධ වුණු මේ කර්මාන්ත ශාලාව ගිනි ගැනීම සම්බන්ධයෙන් 5 දෙනෙකුට මරු කැඳවමින් හෝමාගම කටුවාන කර්මාන්තපුරයේ ඊයේ දවසේදී සිදු වූ විනාශය සම්බන්ධයෙන් තමයි වාර්තා කරන්නේ. ආරක්ෂක හිස්වැසුම් කම්හලට වසර 2ක් තිස්සේ පරිසර ආරක්ෂණ බලපත්‍ර ලබාගෙන නැතයි පොලිසිය සිදු කළ පරීක්ෂණවලදී හෙළිවලා තියෙනවා කියලා වාර්තා කරලා තියෙනවා. ඉතින් ජීවිතවල වන්දි දෙන්නේ කවුද? වන්දි ගෙවන්නේ කොහොමද? ඒ ජීවිතවලට කෝටි ගණන් දුන්නත් ඒ ජීවිත අපරාධේ ජීවිත නේද? මොන වරදක් කරලා දේ මිනිස්සු. කෝටි 2ක කොල්ලයකට හිටපු ඇමති පුතෙක් අත්අඩංගුවට. දැන් මේ දවස්වල එක දිගට අත්අඩංගුවට ගන්නවා. චීන ජාතිකයෙකු සතු රුපියල් කෝටි 2ක මුදලක් කොල්ල කෑමේ සිද්ධියකට ආධාර අනුබල දුන්නයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය අමාත්‍යවරයෙකුගේ 21 හැවිරිදි පුත්‍රයෙකු ඊයේ දවසේදී අත්අඩංගුවටගත් බව තමයි ලංකාදීපේ සඳහන් කරන්නේ. ඒ අනුව තවත් පුවත් සිරස්තලයක් වාර්තා කරලා තියෙනවා. එල්ලිනෝ උණුසුමෙන් බේරෙන්න ජපානයෙන් මිනිස් ශීතකරණයක් කියලත් වාර්තා කරලා තියෙනවා. ජපානය දැන් ඒකටත් ලෑස්ති වෙලාලු තියෙන්නේ කියලා තමයි ඔන්න වාර්තා කරලා තියෙන්නේ අද දවසේදී ලංකාදීප පුවත්පත. අපි එතනින් අවධානය යොමු කරන්න බලමු ලංකාදීප පුවත්පතින් දිනවින පුවත්පතේ ප්‍රධාන පුවත් සිරස්තල කීපයක් විතර. දැන් විවිධ තොරතුරු සමාජ මාධ්‍ය ජාලාවලදී අපිට දැක බලා ගන්න පුළුවන්කමක් තියෙනවා. දැන් අර ගින්නෙන් විනාශුණු කම්මලා සම්බන්ධයෙන් නේද? දැන් මේ බලපත්‍ර ලබාගෙන නැති තවත් ඒවා තියෙනවද? මේවා ප්‍රමිතියෙන්ද සිද්ධ වෙලා තියෙන්නේ? ඊයේ දවසේදී ඒ වගේම තවත් කතාවක් මෙතනට ආවා. රජයේ පාර්ශ්වයම තමයි මේ ගැටලුව මතු කළේ. විෂබාර අමාත්‍යවරයෙක් කියනවා මේකට ගිනි නිවන රථයක් ගේන්න ගොඩක් දුර ඉඳන් එන්න ඕනේ වෙලා තිබුණා. මෙතන කර්මාන්තපුරයක් තියෙනකොට මේ ළඟ ගිනි නිවීමේ රථයක් සහ අදාළ කරන නිලධාරි එතන ඉන්න ඕනි කියන එක සම්බන්ධයෙන් දැනුවත් කළා. ඉතින් ඒක වෙනව නම් හොඳයි. ඒව තමයි වෙන්න ඕනේ නේද? කිලෝමීටර් ගාණක් දුර ගිහිල්ලා මේවට කොහොමද යන්නේ? අද දිනමින පුවත්පත වාර්තා කරනවා දුර ගමන් සේවාවට ලංගමය නවීන AC බස් 6600ක් ආනයනය කරයි කියලාත් වාර්තා කරනවා. මිලියන 14400ක් වෙන් කරයි කියලාත් වාර්තා කරනවා. මේවට ඉතින් සමහර අයට නම් දුක ඇති. හැබැයි ඉතින් අපිට නම් සතුටුයි ඉතින් නේද? මේවා වෙන්න තිබුණු වැඩ තාමත් අපි අර ඒ කාලේ වගේ යනවා නම් ගොඩක් අය කැමති ඇති. කැබිනට් තීරණ දැනුම් දීමේදී මාධ්‍ය හමුවේ දවස්ෙදී තිබුණා හිගත තීරණ කීපයක් පිළිබඳව වාර්තා කරනවා. අද දිනමින පුවත්පත විනිසුරු වරුන්ගේ විශ්‍රාම වයස ඉහළ නැන්වීමේ යෝජනාවක් කියලා වාර්තා කරනවා. ඇසළ පෙරහැරේ බුද්ධිමය දේප ආරක්ෂා කිරීමට WIPO ව්‍යාපෘතියක් ආරම්භ කරනවා කියලාත් වාර්තා කරනවා. විදේශ රැකියා ක්ෂේත්‍රයේ නවීනකරණයට පනත් කෙටුම්පත් පළාත් සභා හා පේරා ප්‍රාදේශීය සභාවල පාරවල්වලට සංවර්ධනය සඳහා 60ක් ඉදිරිපත් කරලා තියෙනවා කියලා තමයි කියලා තියෙන්නේ. පාරවල් 60ක් සංවර්ධනයට යෝජනා කරලා තියෙනවා මූලික අධීරය යටතේ කියලාත් වාර්තා කරනවා. බැසිල් අත්අඩංගුවට ගැනීමේ වරින්තුව දීර්ඝ කරයි කියලාත් ඒ අතරතුරේ වාර්තා කරනවා දිනමින පුවත්පත. තවත් තියෙනවා කතා කරන්න දේවල් කීපයක්. අධිකරණ ඇමතිට එරෙහි විශ්වාස භංගයේ බාර දෙයි. ඒ දවසේදී අපි දැක්කා අය පාර්ලිමේන්තුවේදී කතානායකවරයාට බාර දෙනවා. EPF ETF අරමුදල් ඉතා සුරක්ෂිතයි. අරමුදල් ලේකාබද්ධ කිරීමේ හෝ පෞද්ගලීකරණය කිරීමේ සූදානමක් නැහැ කියලා තේ අතරතුරේ සඳහන් කරලා තියෙනවා. ඉතින් ගොඩක් හොඳයි එහෙම දේවල් සිද්ධ වෙනවා නම්. ඉරානයේ සම්බන්ධෙනුත් කතා කරලා තියෙනවා. ඉතින් මේ මැද පෙරදිග යුද ගැටුම් අවසන් කිරීමට ඉරානයට දින 10ක සටන් විරාම යෝජනාවක් නැවතත් ලබා දීලා තියෙනවා කියලා තමයි කියන්නේ. මේක ඉවර වෙන ප්‍රශ්නයක් නෙවෙයි. දෙයියනේ මේක දැන් ඇති වෙලා තියෙන මිනිසුන්ට. එහෙම තමයි අද දවසේදී ප්‍රධාන පුවත් සිරස්තල වාර්තා කරලා තින්. අපි මේ ප්‍රධාන පුවත් සිරස්තලය සමගම කෙටි විරාමයක් ලබා ගන්න ඕන්. තවත් මට කියන්න කතා ගොඩක් තියෙනවා.
කාලය කළමනාකරණය කරගන්නු නැද කාලය හරස් වුණා ගීත කීපයක් වැඩින් වාදනය කරන්න ගිහිල්. අපි යම් විරාමයකට වෙලාව මතක් කරන්නම්. වෙලාව උදේ 7:48 දැන්නේ.

0: සුප්‍රීම් රේඩියෝ මෙල්ටෝල් හිසරදය උන සෙම්ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසුදින සඳහා ඉක්මන් සහනය මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි.
1: උසස් මතත්වේ අත්‍යවශ්‍ය බාණ්ඩ දිවේනේ අඩුම මිලට ගතහැකි නවතම සුපිරි වෙළෙන් සැල්චාලය කසාගල ග්‍රීන් සුප ශාකා මාතලේ අතුරුගිරිය කඩුවෙල ගනේමුල්ල නාරම්මල් සාගම්පල කසාගල සමූහ ව්‍යාපාර හා සම්බන්ධ වන්න අමතන්න 01112 864 012.
2: ජීවිතේ වෙනසක් හොයන ඔබට
3: අතරනේ මේ පෘථිවියට අමතර හිතන්නකො තව කොහෙද
4: හිතට ශක්තිය
3: සිරුරට සුවය
5: ඇති වෙන්න නිකන් ඇති වෙන්න ජානන හේතු බලපාන
4: ලස්සනට ඉන්න අලුත් රහස්
3: සමහර අය කියන්නේ කැමති ෆැන්සි කලර්ස් වලට සමහර අය රිච්
5: කලර්ස් ගුණ පිළිකෑම
6: යා පොඩි රෙසිපි තියෙනවා එතකොට උදෑසන ආහාරයට
4: මේ හැමදේම එකම තැනකින් දැනගන්න
5: ජීවිතේ ලස්සන කරන හොඳම තැන
4: සුප්‍රීම් ලයිෆ්ස්ටයිල් විත් මනීෂා සතිය දවස් පහේම උදේ
6: බලන්නකෝනේ අපේ ළමයට හරි ලස්සනට සින්දු කතන්දර කියන්න පුළුවන්. හැබැයි ඉතින් ඒවට තැනක් නෑනේ.
5: ඇයියනේ සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩක් උදෑසන තියෙන්නේ.
7: අපිට ජපාන් ඉගෙන ගන්නත් පුළුවන්. ලස්සන ලස්සන කතන්දර අහන්න පුළුවන්නේ.
4: හැඩකාර දඟකාර පොඩිත්තු වෙනුවෙන්මයි.
7: මේ කොටම සතියේ දින පහම උදේ 6 ඉඳන් 7 වෙනකම් සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩන්ගේ උදෑසන අහන්න ඕනේ. 89.1 89.3 FM.

0: රස පිරුණු කතා අරගෙන උදෙන්වා.
1: ජීවිතවල හීන දිනාගන්න අපි හැමෝම වෙරවීරයෙන් උත්සාහ කරනවන හැම දවසක වනේ. ජාතික ලොතරැ මණ්ඩල ඔයාට ඉන්නේ වාගේ හීන දිනවල දෙන්නම තමයි. ජාතිය මහා ධන සම්පත විදිහට දරනිධානයේ ලොතරැයි අවිවාදයෙන් යුතුව අදටත් අපි පිළිගන්නේ. ඒක නිසා තමයි කෝටි ගාණක දිනුම් අවස්ථා ලබා දීලා ලංකාවේ දහස් ගණනකට තමන්ගේ හීන හැබෑ කරගන්න ශක්තිය ධෛර්යය දුන්නේ දරනිධානයේ ලොතරැයි. දැන් ළඟම උදාහරණේ මේ මැයි මාසයේ කෝටි 12.4කට වැඩි සුපිරි ත්‍යාග මුදලක් කන්ද උඩරටින් බිහි කරන් වාසනාවන්තයෙක් බිහි කරන්න ජාතික ලොතරැයි මණ්ඩලයට පුළුවන්කම ලැබුණා. මේ කෝටි ගාණක දිනුම් අවස්ථාවලට අමතරව දැන් සතියේ ඉරිදා දිනකම සෑම ඉරිදා දිනකම සන්ඩේ බෝනස් වාසනාවත් ඔයාට උදා කරලා දෙනවා ජාතික ලොතරැයි මණ්ඩලය. දිනුම් අවස්ථා ගොඩයි. ගන්න රුපියල් 40 වියදම් කරනවා. මේ වියදම් කරන 40 වියදමක් කියලා හිතන්න එපා. මේක අපේ රටේ ආර්ථිකයට අපේ රටේ ඒකාබද්ධ අරමුදලට තමයි මේ මුදල් ටිකත් එකතු වෙන්නේ. ඒ නිසා සිහින දිනවන ජාතියේ මහා ධන සම්පත දරනිධානයේ ලොතරැයිපත් වැඩි වැඩියෙන් ගන්න. ඒ වගේම තමයි දැන් අපි හැමෝම කැමතිනේ මේ තරඟකාරී වෙළඳපොළ රටාව තුළ ගුණාත්මක ආහාර ටිකකට අඩු මුදලකින් යොමු වෙන්න. තියෙන තත්ත්වයක් එක අපි දන්නවා 100% කාබනික එහෙම එළවලු කන්න පුළුවන් වාතාවරණයක නෙවෙයි පාරිභෝගික විදිහට අපි ඉන්නේ. ඉන්නවා කියන අපිට උදා කරලා නැහැනේ එහෙම එක. ඒක නිසා දැන් තියෙන තත්ත්වයක් එක්ක අපිට තියෙන ප්‍රශ්නේ තමයි මේ වගේ ප්‍රමිතිය ගැන ගැටලුව. පොල් තෙල් ගන්න ගියොත් මේ වගේ ඇෆ්ලාටොක්සින් තියෙනවද නැද්ද කියලා සහතික කරගන්නේ කොහොමද අපි? ප්‍රශ්න ගොඩයි. දැන් විවිධ වර්ග විවිධ තැන්වලට ගියහම එක එක ප්‍රශ්න තියෙනවා. ඒක නිසා තමයි දැන් සුපිරි වෙළඳසල් ජාලයකට අපි යොමු වෙන්නේ. ගිහලා ප්‍රමිතිගත වේ බාණ්ඩ ටික ගන්න ටිකක් ගණන් වැඩි වුණා කමන්නේ. දැන දැන වහකන්න බෑ වගේ හැඟීමක් අපිට තියෙනවානේ. ඒ වගේම තමයි දැන් මේ සුපිරි වෙළඳසල් ජාල ගැන කතා කරද්දි කසාගල ග්‍රීන් සුපර් එක ඔයාලට වෙනස්ම අත්දැකීමක් අරගෙන එනවා. ඒකට හේතුව තමයි දැන් මෙයාලා ළඟ තියෙන මේ සියලුම දේවල් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය grocery item හැමදේම තියෙනවා. මේ ආනයන කරන අලවෙන්න පුළුවන් පාය වගේම තිරිඟු පිටි වෙන්න පුළුවන් මේ වගේ බොහෝ ආනයන කරන අමුද්‍රව්‍ය මෙයාලා තමයි ඍජුවම ගෙන්නන්නේ. ඒ නිසා ආරක්ෂාව සහ විශ්වසනීයත්වයේ කල්පැවැත්ම කියන දේවල් වල ප්‍රමිතිය ඉතාම ඉහළින් කසාගල ග්‍රීන් සුපර් එකේ තියෙනවා. ඒ නිසා යන්න පවුලේ හැමෝමත් එක්ක අනිවාර්යයෙන් මේ සුපිරි වෙළඳසල් අත්දැකීම විඳ ගන්න ඕනි. ශාකා තියෙනවා මාතලේ අතුරුගිරිය කඩුවෙල ගණේමුල්ල නාරම්මල වගේම ගම්පොල් ළඟම ශාකාවට ගිහිල්ලා බලන්න කොහොමද කියලා. ලොකු ඉඩකඩක් තියෙනවා. ගිහිල්ලා ඉතින් ඇති වෙනකන් ඉඳලෙන්න තියෙන්නේ. කසාගල ගෲප් ඔෆ් කම්පැනිස් අනුබද්ධ කසාගල ග්‍රීන් සුපර් වෙත යන්න. වැඩිදුර තොරතුරු දැනගන්න කසාගල සමූහ ව්‍යාපාරී සම්බන්ධයෙන් දුරකථන අංකය මතක් කරන්නම්. 011-2-864-012 කතා කරලා වැඩි විස්තර දැනගන්නත් ඔයාට පුළුවන්. ඒ වගේම ඉතින් ශක්තිමත් බැඳීමකට නම් අනිවාර්යෙන් මෙල්වා RB500 තමයි. මෙල්වා එක ලංකාවේක අපේ මේක ඔයාගේ ඉදිකිරීම සඳහා අනිවාර්යෙන් මෙල්වා නිෂ්පාදනය තෝරගන්න. චීනයට යන්න හදන්නේ. චීනයට යනවා කියන එක දැන් ඉස්සර වගේ අපිට එහෙම ලොකු හීන නෙවෙයි. ඒවට මහා විශාල මුදලක් යන්නේ නැහැ. චීනය ලෝකයේ තාක්ෂණයේ අයිති කරගත්තට චීනය තාම අධ්‍යාපනය සම්බන්ධයෙන් ලබා දෙන්නා වූ වරප්‍රසාද අඩු කරලා නැහැ. දැන් චීනයේ විශ්වවිද්‍යාල ගැන කියද්දී චීනයේ විශ්වවිද්‍යාල වැදගත් වෙන හේතු ගොඩක් මන් දැන් කියලා තියෙනෝනේ. ඒ අතරතුරේදී දැන් මේ අවුරුද්දකට ඔය සයන්ස් වෙන්න පුළුවන්, ටෙක්නොලොජි වෙන්න පුළුවන්, ඉංජිනේරිං, මැත්ස් වගේ විෂයන් වලින් උපාධිධාරීන් 140%කට වැඩි පිරිසක් චීනය බිහි කරනවා. 140%ක් හොඳේ. චීනයේ ජනගහනය නිසා හැම හිතන්න පුළුවන් නෑ. හැබැයි මෙතන ඉන්නේ චීනයේ දරුවන් විතරක් නෙවෙයි, තවත් රටවල දරුවන්ට මේ අවස්ථාව ලබා දීලා තියෙනවා. ඒ නිසා 140ක් විතර අවුරුද්දකට මේ කියපු පාඨමාලාවන් කරලා මේ උපාධිධාරීන් අතරේ ලංකාවේ අයත් ඉන්නවා. ලංකාවේ අයට මේ අවස්ථාව ලබා දෙන්නේ කවුද? ඒ තමයි චයිනා ලංකා එඩියුකේෂන්. බය නැතුව කියන්න. මොකද වසර 25කට වැඩි අත්දැකීමක් එක්ක තමයි ડોක්ටර් භාග්‍ය ඇතුළු කණ්ඩායම අපේ රටේ දරුවන් දසදහස් ගානකට තමන්ගේ උසස් අධ්‍යාපන සිහිනය සැබෑ කරලා දෙන්නේ. උසස් අධ්‍යාපන සිහිනය කියන්නේ තමන්ගේ ජීවිතයමනේ. එතනින් එහාට මේ අය අධ්‍යාපන කතන්දරයක් වැඩක් නැහැ. තමන්ගේ ජීවිතය තමයි මේ අපිට හදලා දෙන්නේ. දැන් චීනය වගේ විශ්වවිද්යාලයකට ගියාට පස්සේ ඔයාලට පුළුවන්කමක් තියෙනවා ලෝකේ තියෙන දියුණුම තාක්ෂණය අත්විඳින්න. ලෝකයේ අය චීනයේ විශ්වවිද්‍යාල ගැන කතා කරද්දි කියන්නේ චීනයේ මේ විශ්වවිද්‍යාල පද්ධතිය අනාගතයට හදපු සයිබර් ලැබ්ස් වගේ කියලා. ඒ තරම් තාක්ෂණික භාවිතාවක් මේ වගේ තියෙනවා. දැන් ඔයාගේ දරුවටත් චයිනා ලංකා එඩියුකේෂන් එක අරහා චීනයට ගිහිල්ලා ඉගෙන ගන්න අවස්ථාව ලබා දෙනවා. සල්ලි වේදම් කරලා නෙවෙයි, පූර්ණ හෝ අර්ධකාලීන ශිෂ්‍යත්ව සමග තමයි ඔබේ දරුවට චීනයට යන්න අවස්ථාව හදලා දීලා තියෙන චයිනා ලංකා එඩියුකේෂන් එක. පාඩමලා ගොඩක් තියෙනවා. ඒ අතරින් වැදගත්ම කාරණාව තමයි 2027 වසරට චීනයේ නැවතත් බයලොජිකල් ඉංජිනේරින්, ඒ වගේම ෆුඩ් සයන්ස් ඉංජිනේරින්, ඒ වගේම AI ඇතුළු තවත් විෂයන් රැසකට ශිෂ්‍යත්ව සියයක් ලබා දෙන්න දැන් තීරණය කරලා තියෙනවා. A-level සමත් වෙලා ඉන්න ඔබ අනිවාර්යයෙන්ම චයින ලංකා එඩියුකේෂන් එකට කතා කරන්න. මොකද සම්මුඛ පරීක්ෂණය මේ මාසේ ජූලි මාසේ 28-29 කියන දවස් දෙකේ තියෙනවා. කතා කරලා වැඩි විස්තර දැනගන්න ඉක්මනින්ම දිනය වෙන් කරගෙන ડોક્ટર වාග්ගයට කතා කරලා ගිහිල්ලා බලන්න මේ අවස්ථාව මග අරගන්න එපා. තවත් පාඩමලා රසක් තියෙනවා මං ඉස්සරහට ඒව මතක් කරන්න. ඉතින් මේ අවස්ථාව ඔයාලට උදා වෙන්නේ චයින ලංකා එඩියුකේෂන් එක කරහා ડોક્ટર වාග්ගයට දැම්ම කෝල් එකක් දෙන්න 0777-290290ට. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් චයින ලංකා එඩියුකේෂන් එකට යන්න. ජයවර්ධනපුර රෝහලේ බී ගේට්ව ළඟ තමයි තියෙන්නේ. ડોક્ટર වාග්ගේ නම්බර් එක නැවතත් මතක් කරන්නම් 0777-290290ට කතා කරලා වැඩි විස්තර දැනගන්නත් ඔයාලට පුළුවන් කමක් තියෙනවා. ඉතින් කතා කරලා බලන්නකො ડોક્ટર වාග්ගයට ඉතා පැහැදිලිව විස්තර ටික ඔයාලට ડોક્ટર වාග්ගේ පැහැදිලි කරලා දෙයි. එහෙනම් ඒකත් එක්කම අපිට අලුත් පැයකට යන්නත් වෙලාව වැවිලා තියෙනවා. වෙලා මතක් කරන්නම් වෙලාව දැන් උදේ 8:00.
0: ජීවිතයේ සිහින සැපය කරන වාසනාවේ වෙලා මතක් කළේ

0: නවයයි එක අසු නවයයි තුන සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ මේක සුපිරි
1: වාර්තාපිට වාර්තා තබන කෝටි අතේ එන්නල්වී තන නිතහනය ලොතුරයිය රුපියල් කෝටි දහතුන නමය අත ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබාදිමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දෙනවා රටත් දෙනවන ජාතිය මහත්තන සම්පත තන නිතහනය වෙලදීගෙන ඔබත් කෝටිපතියකුවන්.
2: උසස්මතත්වේ අත්‍යවශ්‍ය බාණ්ඩ දෙවේනේ අඩුමමිලට ගතහැකි නවතම සුපිරිවෙලන් සැල්ජාලය කසාගල ක්‍රීන් සුප ශාකා මාතලේ අතුරගිරිය කඩුවිල ගනයමුල්ල නාරම්මල සාගම්පල.
3: ඉංජිනේරුවෙක් විදිහට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RV500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
4: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.

අපේ දෙවනි පෑටත් අපි ඇවිල්ල තියෙන උදේ 8 විනාඩි 7 දැන් වෙලාව. ඉතින් මේ පැයත් ඔබට ජයග්‍රහි සුබ දවසක ආරම්භය ගන්න පුළුවන්ගෙන තවත් පැයක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. තමන් සමහර අය ඉතින් මහමග යන ගමන් ඉන්නේ නේද? මග තුටේ වාහනේ බ්ලොක් එකේ අපි එහෙමනේ කියන්නේ නේද? මාර්ග තදබදී අපි වහගෙන ඉන්නේ. එහෙම තමයි ජීවිතේ තියන්නේ. තදබදත් එක්ක තමයි ජීවිත ඉස්සරහට යන්න තියෙන්නේ. ඉතින් ජාතික ලොතරැයි මණ්ඩලය ඔයාලංග ඉන්නේ ඒක නිසා තමයි දෙයියනේ. ගන්න ටිකට් එකක් ගිහිල්ලා මොකද කෝටි ගාණක දිරුම් අවස්ථාව තමයි ජාතික ලොතරැයි මණ්ඩලෙන් ඔයාලට හම්බෙන්නේ. ඒ වගේම තමයි මතක් කරන්න ඕනි ශක්තිමත් බැඳීමකට මෙල්වා RB500 අපිත් එක්ක ඉන්නවා. වාගේ ඉදි කිරීම වෙනුවෙන් අනිවාර්යෙන් මෙල්වා නිෂ්පාදනයන් තෝරගන්න. මොකද මේ බැඳීම් ඉතා ශක්තිමත්. ඉතින් ඒ ගැන මතක් කරන ගමන් අපිට අදත් යන්න ඕනි. Tamanට යන්න තියෙන ගමනදී යන්න ඕනි කවුරු හිටියත් නැතත් නේද? අද ඉතින් ඔයාව එක් කරගෙන මම තැනකට යන්න තමයි ලෑස්ති වෙන්නේ. එහෙනම් මේ වෙලාව එහෙම ලෑස්ති වෙන්න පුළුවන් තැනකට තමයි යන්නේ. ගිහිල්ලා නම් බලමු අද කොහෙටද අපි යන්නේ කියලා. Travel with Supreme. අද Travel with Supreme අපේ ගමන ඓතිහාසික ගමන. අපි අද යන්නේ මැණික්ගං තෙරට. කතරගම පූජා නගරේ ස්කන්ද කුමරු ආශිර්වාදී මැණික්ගං තෙර ගැන නොදන්නේ කවුද ඉතින් නේද? ඔයා හිතන්න ලංකාවේ මැණික්ගඟ තරම් ආගමික වශයෙන් භක්තිමත්ව මිනිස්සුන්ගේ වන්දනාමානයට පාත්‍ර වුණු තවත් ගංගාවක් තියෙනවද කියලා. මහා වාලුකහවත් මහා නදිය කියන්නේ මහවැලි නදිය වගේ අපිට තාම වැදගත් නදියක් තමයි මහවැලි කියන්නේ. හැබැයි මම කියන්නේ ආගමික අර්ථයෙන් ගත්තහම මැණික්ගඟ තරම් මිනිසුන්ගේ වන්දනාමානයට පාත්‍ර වන තවත් ගංගාවක් අපිට ලංකාවේ තියෙනවාද? නේරංජනා ගඟ තරමටම නේද මැණික්ගඟවත් අපිට විශේෂ වන්නේ. අන්න ඒක නිසා තමයි ඉතින් කතරගමට යන අපි මැණික්ගඟෙන් තමයි පේවෙන්නේ. දැන් මැණික්ගඟට අපි පේවෙන තැන අපි ස්නානය කරන්නේ වල්ලියම්මා තොටේදී. දැන් මැණික්ගඟ හා සම්බන්ධයෙන් කතා කරද්දී මේ ජනප්‍රවාද තුලදී දැන් කතරගම දෙවියන්ට වල්ලියම්මා මුණගැසිලා කතරගම දෙවිඳුන් සහ වල්ලියම්මාගේ විවාහ මංගල උත්සවයේදී අපි මේ සමරන්නේ කතරගම ඇසළ පෙරහැරේදී. දැන් මේ බිම ඓතිහාසික බිමක් විදිහට මේ හඳුන්වද්දී අපි මේ මැණික්ගඟට මේ මැණික්ගඟ කියලා නම ලැබුණු විදිහ ගැන අපි හිතලා බලමුකෝ. මොකද මේ ජනප්‍රවාදයේ සඳහන් වෙන විදිහට ලිඛිත මූලාශ්‍රවල හෝ මැණික්ගඟේ මැණික් තිබුණු බවට ඉතිහාසයක් සඳහන් වෙන්නේ නැහැ. නමුණු කුල කන්දෙන් තමයි මැණික්ගඟ පටන් ගන්න. නමුණු කුල කන්දෙන් පටන්ගෙන මැණික්ගඟ මේ විදිහට ඇවිල්ලා යාලහර ඇවිල්ලා තමයි මහමුහුද සිපගන්නේ. මේ අතරතුරේ මැණික් නැහැ. මේකට මැණික්ගඟ කියන්න හේතුවක් විදිහට බොහෝ දෙනා විශ්වාස කරනවා සහ ජනප්‍රවාද කතාවල තියෙන්නේ මේ කාෂ්ටක මහ පොළවේ ඉතාම ශුෂ්ක පරිසර පද්ධතියක් මැදින් ගලාගෙන යන නිසා මේ ගඟේ වතුර මාණික්ය හා සමාන විදිහට මිනිස්සු විශ්වාස කළා. මේ වතුර මැණිකක් කියලා මිනිස්සු විශ්වාස කළා. ඒ නිසා මේකට මැණික්ගඟ මාණික්ය ගංගාව කියලා නම් කරන්නේ නැත්. මේක ජනප්‍රවාද කතාවල ආගමික වශයෙන් ගත්තට පස්සේ දුටුගැමුණු රජතුමාට කතරගම දෙවියන් කියන්නේ සන්නාසි වේසයෙන් හිටපු කතරගම දෙවියන් මැණික්ගඟ තොටේකදීනේ මුණ ගැහෙන්නේ. ඒ මැණික්ගඟ තොට අපි හඳුන්වනවා මේ හම්බෙච්ච තැන විශේෂම අපි හඳුන්වනවානේ ඔය මේ සන්නාසි වේසයෙන් හිටපු තැන අපි හඳුන්වනවා මේ මුණගාන තොට කියලානේ අපි හඳුන්වන්නේ නේද? මට ඒ තොට හරියට දැන් මතකත් නැහැ මොකද්ද කියලා. කොහොම හරි මේ හම්බෙච්ච තොට ළඟ තමයි මේ අපි අදට දිය කැපීම සිද්ධ කරන්නේ. එතකොට දැන් මේ වල්ලියම්මා තොරේදී තමයි අපි ওই දැලිකුණු සෝදා හැරලා පේවෙන්න අවශ්‍ය කරන ඒ වටපිටාව හදාගන්න ගිහිල්ලා වල්ලියම්මා තොරේදී. තවත් තොටවල් ගණනාවක් තියෙනවා. ඔය රඳා තොට කියලා තියෙනවා. ඒ වගේම තවත් ඔය දාගියා තොට කියලා තියෙනවා. ඔය වගේ තොටවල් ගණනාවකුත් සඳහන් වෙනවා කතරගම පුදබිම තුල තියෙනවා කියලා. එතකොට දැන් අර මම කියපු විදිහට මැණිකක්වත් නැති මැණික්ගඟ අද වෙනකොට බැතිමතුන් කී දෙනෙකුගේ වන්දනාමානයට පාත්‍ර වුණු තම වටිනා ගඟක් බවට පත් වෙලා තියෙනවා. අද වෙනකොට ලොකුම තර්ජනේ තියෙන මැණික්ගඟට දරා ගන්න බැරි විදිහට මැණික්ගඟ මේ පූජා භූමියේ මේ වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍ය තුලදී විනාශ වෙමින් තියෙනවා. ඉතින් ඒක ලොකු හානියක් බවට පත් වෙලා තියෙනවා. ඒ නිසා මේ දියවර ටික රැක ගන්න ඔබට මට වටිනාකමක් තියෙනවා, වගකීමක් තියෙනවා. යන්නේ එනකොට අපි පේවිලා වල්ලියම්මා තොටේ පේවිලා ගියට කමක් නැහැ. හැබැයි අරගෙන යන බඩු බාන්න දාලා නිකන් විනාශ කරන්න නම් යන්න එපා. ඒක නිසා ඉතින් කතරගමට ගියොත් මැණික්ගඟ අපිට අමතක වෙන්නේ නැහැ.
මැණික් ගඟෙන් පේ වෙලා තමයි කතරගම වන්දනාමාන කරන එක අපි සම්ප්‍රදායක් බවට පත් වෙලා තියෙන්නේ. ඒක ඒ විදිහට ඉතින් තාමත් අපි ඉස්සරහට අරගෙන යනවා. කොහොම හරි ඉතින් ස්කන්ද කුමාරුගේ සහ වාලි මාතාවගේ ඒ විවාහ මංගල උත්සවය සමරන දෙවියෙකුගේ විවාහ මංගල උත්සවයක් සමරන ප්‍රථම අවස්ථාවනේ මේ නේද? කතරගම අපිට ඇසළ පෙරහැර මංගල්‍ය තුල දැක බලා ගන්න පුළුවන්කම ලැබෙන්නේ. ඉතින් ඔය හා ඉතිහාස කතා ගොඩක් එක්ක තමයි ඉතින් කතරගම අපිට වැදගත් වෙන්නේ. මැණික් ගඟට ගියොත් ඔය ටිකත් මතක තියාගන්න. වල්ලි අම්මා තොර තියෙනවා. ඒ වගේම අපි අර ස්නානය කරන තවත් තැන් ගොඩක් තියෙනවා. ඉතින් ඒ විදිහට කතරගම මැණික් ගඟ අපිට ඉතාම වැදගත් වෙනවා ආගමික වශයෙන්. එහෙනම් ඉතින් අපි ඔය තැනට තමයි අද දවසේදී ආවේ. හෙටත් ඉතින් තවත් අලුත් තැනකට අපි යමු. නිපුත් ආවට පස්සේ ඉතින් තවත් තැනකට ගිහිල්ලා හෙට දවසේදී ට්‍රැවල් විත් සුප්‍රීම් තුලින් අපි හම්බෙමු.

0: ජීවිතේ කවද හරි කොතනකදි හරි අපිට වරදිනවා නේද? අන්න එතනින් තමයි අපි පටන් ගන්න ඕනේ.
1: සිහින දිනන ජැක් රාහේ දවසකට පාර කියන්නේ NLB සුබ දවසක්.
2: සුබ දවසක්.
3: අලුත් වෙලා.
2: පහසු වෙලා.
3: පැඩි පැඩි වෙලා.
2: අංක 1යි ලග්න 1යි.
3: 100ක්ම ඔබ යතේ.
2: අංක 2ක් ගැලපුණාම
3: රුපියල් 1000ක්ම අතේ.
2: අංක 2යි ලග්න 1යි
3: 2500ක් අතේ. අංක 3ට
2: 50000.
3: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000.
2: අංක 3යි ලග්න 1යි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
3: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
4: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
5: 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ.
6: උසස් මුදත්වේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරිවෙලන් සෙල්ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවෙල ගණේමුල්ල නාරම්මල සාගම්පල කසාගල සමූහ ව්‍යාපාර හා සම්බන්ධ වන්න අමතන්න 011-2-864-012
7: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RV500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
8: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
6: ෆයිබර් ලේසර්, CNC ලේසර්, ප්ලාස්ටික් ලේසර් සමග නවීන ලේසර් තාක්ෂණයෙන් සමරුපලක පදක්කම් පාසල් නිල ලාංඡන නාමපූර්දෙන් අනර්ගනිමාවකින් බෙල්ලන් විල පන්සල අසල ඔප්නින් ප්‍රොඩක්ෂන් වෙතින් අමතන්න 011-2-739-180.
9: අයියෝ හීනයක්ද දැක්කේ අපරාදේ.
0: ඒ මොකද මේ කෑ ගහන්නේ?
9: ඉවරයි අද.
0: කවද දැක්කේ හීනේ?
10: සුදු නෝනේ අලි වැඩි මේ මන.
0: ඕවා නබුනවට හිතට දැනෙන සිංහන්න.
1: සතිය දවස් පහේම දවල් එකට.
11: සින්දු කපේ විත් නිමේෂා.
5: අසු නවයයි එක.
11: සුප්‍රීම් රේඩියෝ.

උදේ 8 විනාඩි 23යි දැන් වෙලාව. ද වෙල්කම් ෂෝ දෙවෙනි පැයටත් අපි ඇවිල්ලා තියෙන්නේ තින්නේ. දැන් මේ තවත් ඉතා සුබවාදී ප්‍රවෘත්තියක් මම දැක්කා. ලංකාවේ ප්‍රථම වරට ඉදිකෙරෙන මේ ඇල මාර්ගයක් මත ඉදිකෙරෙන සූර්ය බලශක්ති ව්‍යාපෘතිය සඳහා මේ නියම ව්‍යාපෘතියක් පටන් ගන්නවා කියලා. කැනල් ටොප් සෝලා ව්‍යාපෘති ආරම්භ කිරීම සඳහා වන මූලික ශක්්‍යතා අධ්‍යයනය මහියංගනයේ ව්‍යානා ඇල ආශ්‍රිතව සිදු කරනවා කියලා තමයි කියන්නේ. කියන්නේ ඇලට උඩින් තමයි මේ සෝලා පද්ධතිය වහලයක් වගේ සවි වෙන්නේ. ඒ අරහා වාසි ගොඩක් තියෙනවා කියලා තමයි කියන්නේ. ප්‍රධාන වශයෙන්ම මේ ඉඩකඩ පාලනය කරගන්න පුළුවන් වෙනම භූමියක් මේකට යන්නේ අමතර භූමියක්. ඊළඟ කාරණාව තමයි මේ විශේෂඥ කියන විදිහට ජලයේ වාෂ්පීකරණය අඩු වෙනවා. මොකද මේ ව්‍යාන ඇල වගේ හදපු ඇලක් මේ දෙපැත්ත සහ තුන් පැත්ත කියන යටයි දෙපැත්තම කොන්ක්‍රීට් තියෙන්නේ. එතකොට මේ අරහා යද්දී උෂ්ණත්වයත් එක්ක වාෂ්පීකරණය ගොඩක් සිද්ධ වෙනවා. ඒ වාෂ්පීකරණය අඩු කරගන්න පුළුවන් සහ වනාලි මේ ඇලට වැටෙන ප්‍රශ්නෙත් අඩු කරගන්න පුළුවන් කියලා කියනවා මෙයාලා. ඉතින් ඉතා හොඳ වැඩක්. මීටර කිලෝමීටර 20කට අධික දිගකින් යුතු මේ ඇල මාර්ගය ආශ්‍රිතව තමයි මේක ඉදි කරන්න මේ නියම ව්‍යාපෘති ආරම්භ කරන්න සූදානම් වෙලා තියෙනවා කියලා කියන්නේ. සූර්ය පැනල මගින් ඇල මාර්ගය ආවරණය කිරීම හේතුවෙන් ඔය මම අර කියපු කාරණා ටික සිද්ධ වෙනවා. ජල වාෂ්පීකරණය අඩු වෙනවා. ඒ වගේ දේවල් සිද්ධ වෙනවා. ඒ වගේම ආරක්ෂිත විදුලි අලිවැටක්ද ඒ සඳහා ඇතුළත් වෙනවා කියලා තියෙනවා. ඉතින් බලමු. ඉතින් මේ වගේ දැන් පුනර්ජනනීය බලශක්තියෙන් අපි යන්න ඕනේ නේද? දැන් සාමාන්‍ය 75% විතර රටක් පුනර්ජනනීය බලශක්තියට යොමු වෙනවා නම් ඒක ගොඩක් හොඳයි කියලා තමයි විශේෂඥයින් කියන්නේ. දැන් වහල උනත් ඔය තියෙනවා නේද සෝලා ව්‍යාපෘති. ඒවා සිද්ධ කරලා ඉතින් ඒවටත් දැන් ගොඩ දෙනෙක් යමු වෙනවනේ. ඉතින් නේද? එහෙම තමයි ලෝකෙ ඉස්සරහට යනවා. ඉස්සරහට යනකොට ඉතින් ඔයාට ඒ වගේ දේවල් වලට අත්විඳින්න තත්ත්වය උදා කර දීලා තියෙනවා. ඒක හොරක් හොඳ දෙයක්. දැන් මෙල්වා කියලා කියන්නේ ලංකාවේ අපිට ළඟම සහ හිතවත්ම වගේම විශ්වසනීයම සන්නාමයක්නේ. දශක දෙකකට වැඩි කාලයක් මෙල්වා නිෂ්පාදනයන් අපේ විශ්වාසය දිනාගෙන තියෙනවා. ශක්තිමත් භාවයේ වැඩි. ඒ වගේ නිකම් මේ අර අලි දෙන්නම් කොටි දෙන්නම් කියලා සමහරු කියලා ඉතින් අලිත් නෑ කොටිත් නෑ නවසන දෙන්නේ. හැබැයි එහෙම නෑ. මෙල්වා නිෂ්පාදනවල ඔවුන්ගේ ශක්තිමත් භාවය සහ කල්පවත්ම ගොඩක් වැඩි. දැන් මෙල්වා නවතම නිෂ්පාදනයක් විදිහට තමයි මේ මෙල්වා වෙල්ඩින් ඉලෙක්ට්‍රෝඩ වෙළඳපොළට හඳුන්වා දෙන්නේ. මේකේ තියෙන වාසිය තමයි වෙල්ඩින් කර්මාන්තයේ නිලෙලින් ඔයාට අවම ලෝබරක් සහ අවම බලශක්ති පිරිවැයකින් මේ වැඩේ කරගන්න පුළුවන්කමක් තියෙනවා. අවම දුම් විමෝචනයේ බලශක්ති කාර්යක්ෂමතාව ඉතා වැඩි මෙතන. ඒ වගේම තමයි SLS සහතික කළ ලංකාවේ පළමු වෙල්ඩින් ඉලෙක්ට්‍රෝඩ තමයි මෙල්වා වෙල්ඩින් ඉලෙක්ට්‍රෝඩ කියලා කියන්නේ. ආ ඉතින් තමන්ගේ වැඩේ හරියටම කරගෙන යන්න තියෙන්නේ. ආය මගින් යද්දි අවුරුදු දෙක තුනෙන් මේ ගැළවෙන ප්‍රශ්න මල කන ප්‍රශ්න ඕවා ඇති වෙන්නේ නැහැ මෙල්වා වෙල්ඩින් ඉලෙක්ට්‍රෝඩ වල. ඒ නිසා විශ්වසනීයව ඔයා භාවිතා කරන්න ඕනි ඉලෙක්ට්‍රෝඩ නම් මෙල්වා වෙල්ඩින් ඉලෙක්ට්‍රෝඩ කියලා මතක තියාගන්න. අපි එහා සම්බන්ධ වෙන්න ආදරණීය හිතවතුන්ට මේ කියන්නේ. මොකද වෙල්ඩින් කර්මාන්තය කියලා කියන්නේ දැන් ගොඩක් රැකියා අවස්ථාවන් එහෙම තියෙනවා නේද? දකුණු කොරියාව වගේ රටවලටත් ගොඩක් වෙල්ඩින් කර්මාන්තය හා සම්බන්ධව ඉන්න පුහුණු ශ්‍රමිකයින් ගන්නවා. ඒ නිසා ඒ අවස්ථාවන් ගොඩක් තියෙනවා. වැඩේ හැඩ දාලා කරන්න පුළුවන් ඉතින් මෙල්වා වෙල්ඩින් ඉලෙක්ට්‍රෝඩ පාවිච්චි කරනවා. කසාගල සමූහ ව්‍යාපාරයේ අනුබද්ධ කසාගල ග්‍රීන් සුපර් දැන් ඔන්න ආරම්භ වෙමින් තියෙනවා. මේ වැඩේ පටන් ගන්න කොළඹින් ගමට යන වැඩක් නෙමෙයි. ගමේ සිර තමයි කොළඹට ටික ටිකෙන්. ඒ කියන්නේ අපි තාමත් මේ සුපිරි වෙළඳසල් කියන දේවල් ගම්මුලට හීන වෙලා තියෙනවනේ නේද? කියන්නේ සුපර් මාකට් කියලා තියෙනවා. ඇත්තරම ඉතින් ඒක අර සුපිරි වෙළඳසල් ජාලයක අද්දකින් අපිට ගන්න හම්බෙන්නේ නැහැ. ඒ නිසා මේ කසාගල ග්‍රීන් සුපර් අලුත් තැනක් අඩුම මිලක් විදිහට තේමාව කරගෙන ඒ තේමාව යථාර්ථයක් කරමින් දැන් රට වටා ශාකවන් ආරම්භ කරමින් තියෙන්නේ. මාතලේ අතුරුගිරිය කඩුවෙල ගණේමුල්ල නාරම්මල වගේම ගම්පොල කියන තැන්වල ශාකවන් දැනට තියෙනවා. තවත් ශාකවන් ඔබේ නගරේ ආරම්භ කරමින් තමයි තියෙන්නේ. පවුලේ සියලු දෙනාටම තාමත් නිදහසේ ගිහිල්ලා එන්න පුළුවන් සුපිරි වෙළඳසල් ජාලයක අත්දැකීම කසාගල සමූහ ව්‍යාපාරේ වට අරගෙන එනවා. හාල් සීනි පිටි පරිපු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය වගේම ග්‍රොසරි අයිටම් හැමදේම ගන්න පුළුවන්. එනිසා ගිහිල්ලා බලන්න කොහොමද කියලා මේ අත්දැකීම. කසාගල ග්‍රීන් සුපර් එකට යන්න වැඩි විස්තර දැනගන්න කසාගල සමූහ ව්‍යාපාරය සම්බන්ධයෙන් දුරකථන අංකය මතක් කරන්නම්. 01122864012 කතා කරලා වැඩි විස්තර දැනගන්නත් ඔයාලට පුළුවන්කමක් තියෙනවා. මේ දේවල් ගැන කියද්දි තින් ඔයාලට ජාතික ලොතරැයි මණ්ඩලය ගැන කියන්න තුින්න මට හිතෙන්නේ නැහැ. කියන්නම හිතෙනවා. මොකද මේ වෙලාව හොඳම වෙලාව ටිකට් එකක් ගන්න. අපි සාමාන්‍යයෙන් ඔය ටිකට් ගන්න මම අර දවසකුත් කිව්වේ ඒකනේ සමහරුන්ට හීනත් පේනවා ටිකට් එකක් ගන්න. හැබැයි මේ මිනිහා ගන්නෑ ජීවිතේ මේ ටිකට් එක. ඉතින් කොහොමද ටිකට් එකක් ඇදින්නේ ටිකට් එකක් ගන්න නැතු?
එනිස ඔයාගේ හිත කියනවන ටිකට් එකක් ගන්න කියලා අනිවාර්යෙන්ම ටිකට් එකක් ගන්න ඕනේ. නැතු ඉතින් ඇදෙන්නේ නැහැ ටිකට්. දැන් අද සම්පත ලොතරැයි කියලා කියන්නේ ඔයාගේ අද දවසේ තියෙන ප්‍රශ්න ටික විසඳන්න ඔයාට ලැබෙන ලොකුම අවස්ථාවක් ජාතික ලොතරැයි මණ්ඩලය හඳුන්වා දෙන්න. මහජන සම්පත දිනුමාරෙන් තමයි මේ ජයග්‍රහකය තෝරගන්නේ. ඉංග්‍රීසි අක්ෂරයයි අවසාන අංක 4 ගලපුණොත් රුපියල් 250,000ක් තියෙනවා. ඒ වගේම අවසාන අංක 4 ගලපුණොත් රුපියල් 50,000ක් තියෙනවා. අවසාන අංක 3ට රුපියල් 4,000ක් වගේම සෙසු තෑග දිනා ගන්න පුළුවන්. අනිවාර්යෙන් ඉතින් කෝටිපති සිහින සැබෑ කරගන්නවා වගේම මේ ලක්ෂපති සිහිනිය සැබෑ කරගන්න ඕනේ වත්. මොකද අද දවසේ තියෙන වියදම් ටිකට හරියනම ලොතරැයි තමයි අද සම්පත ලොතරැයි. ජීවිතයේ සිහිනයට වාසනාව ආශිර්වාද හැමදාම ඉතින් අපිට අරගෙන ආවේ ජාතික ලොතරැයි මණ්ඩලෙ. ගිහිල්ලා බලන්න කොහොමද මේ අත්දැකීම කියලා. අරගෙන බලලා ඉතින් ඔය දවසේ තියෙන ප්‍රශ්න ටික ඉක්මනටම අඩු කරගන්න. සමහර ප්‍රශ්න නම් තියෙනවා මෙදා කපේට ඉවර වෙන ප්‍රශ්න තියෙනවා. හැමදාම අලුත් වෙන ප්‍රශ්න තියෙනවා නේද? රොටේට් වෙවි යන ප්‍රශ්න. ජීවිතෙත් එහෙම තමයි ඉතින් නේද? ජීවිතෙත් ඉතින් කැරකෙන රෝදයක් වගේ නේ. හිඳව ගණන් ගන්න. ආ මේ ලස්සන සින්දු.

0: විසි පහකතයාගේ දිනාගත් කෑගල්ලේ චන්දිමා බණ්ඩාර මහත්මිය.
1: මම චන්දිමා බණ්ඩාර, ආවේ කෑගල ප්‍රදේශයෙන්. ජාතක ලොතරැයි මණ්ඩලයේ මහජන සම්පත දිනුවාරයකින් මට 125ක මුදලක් ජයග්‍රහණය කරගන්න හැකි වුණා. නොසිතූ අවස්ථාවක ලැබුණු මේ මුදල මගේ ඉදිරි අධ්‍යාපන කටයුතු සහ මගේ ඉදිරි අනාගතය වෙනුවෙන් යොදවන් මම තීරණය කරලා තියෙනවා. මම නගරයට ගියොත් මම ගන්නවා එකක්. ඒක මට ආවේ පුරුද්ද තාත්තගෙන්. ඉතින් ඒක එයාලයි කාලින්දම මම දකිනවා දිනුම් අදිනවා. ඉතින් මටත් විශ්වාසයක් තිබුණා මටත් ඇදේ කියලා. ඒකයි මම ඒක දිගටම මේ විදිහට ලොතරැයි පත් ගත්තේ. ඉතින් අද මට වාසනාව හිමිුණා. ඉතින් ඔයාලගේ අනාගතය සාර්ථක කරගන්න, ඔයගලගේ හීන හැබෑ කරගන්න ජාතික ලොතරැයි මණ්ඩලයෙන් ඔයගලන්ට මේ ලබා දෙන සහයෝගය ලබා ගැනීමට නම් ඔයගොල්ලෝ මං කියනවා ටිකට් පටක් අරගෙන ජයග්‍රහණයක් ලබා ගන්න කියලා. ඒ වගේම මේ අවස්ථාව ලබා දුන්නට ජාතික ලොතරැයි මණ්ඩලයට ගොඩක් ස්තුතියි.
0: ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය. NLB

0: 89.3 සුප්‍රීම් රේඩියෝ.
1: ආ, ඔයන්නේ පඬිතු නෝන.
2: ඇයි මුදලාලි ඒ රත්තරන් නෝනට එහෙම කියන්නේ?
1: ඇයි බන් නොදන්න මගුලක් නෑනේ.
3: ආ මුදලාලි, මගේ ගේට් එක අලුතෙන් හදන්න කියලා.
1: හදමු හදමු.
3: මම මේ GI බොක්ස් බෝඩ් කරන්න ආවේ.
1: දෙන්නම්කො හොඳ වර්ගයකින්.
3: නෑ නෑ නෑ නෑ නෑ. මට ඕනේ නම මිනුම් ප්‍රමාණය ගහලා තියෙන, ගෙවන මිලට විශ්වාසයක් තියෙන මෙන්වා GI බොක්ස් බෝඩ්.
4: මෙන්වා බෙති. දන්න කියන GI බොක්ස් බා.
5: උසස්ම තත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සෙල් ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේ මුල්ල නාරම්මල සහ ගම්පොළ.
6: ජීවිතේ වෙනසක් හොයන ඔබට
7: අතරෙන මේ පෘථිවියට අමතර හිතන්න පුතව කොයි හරි
8: හිතට ශක්තිය
6: සිරුරට සුවය
9: ඇති වෙන්න නිකන් ඇති වෙන්න ජානන හේතු බලපාන
8: ලස්සනට ඉන්න අලුත් රහස්
10: සමහර අය යන්න කැමති ෆැන්සි කලර්ස් වලට සමහර අය රිච් කලර්ස්
6: රසගුණ පිළිකෑම
11: කියා පොඩි රෙසිපි තියෙනවා එතකොට උදෑසන ආහාරයට
8: මේ හැමදේම එකම තැනකින් දැනගන්න
6: ජීවිතේ ලස්සන කරන හොඳම තැන
5: සුප්‍රීම් ලයිෆ්ස්ටයිල් විත් මනීෂා සතිය දවස් පහේම උදේ
12: ඩෙංගු මාරාන්තිකයි දැනුවත් වී වනකලමු.
13: ඩෙංගුන රෝගය සඳහා සුදුසුයයි ප්‍රචාරය වන අත්පිහෙත්තා ව්‍යාජ ඖෂධයන් භාවිතා කිරීමෙන් වලකින්න. තද උන වමනය, හිසරදය, ඇඟපත වේදනාව, මුහුණ හා උඩුකය ප්‍රදේශයෙහි රත් පැහැගතිය, සමමත කුඩා ලේ පැල්ලම් මතුවීම හා සුළු වශයෙන් සිදුවන ලේකලීම් තත්ත්වයන් නැත්නම් නොපමාව නිවැරදි වෛද්‍ය උපදෙස් ලබා ගන්න.
12: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි.
14: 89.1 89.3 Supreme Radio.

0: සමගයි මට ඉවසන්න හැකි මට ඉවසන්න.
1: එක දිගට රස මවන අපේ තානේ මෝනිෂෝ එක.

8 විනාඩි 41 දැන් වෙලාව. අපි දැන් මතක් කරගෙන හිටියානේ මේ ඉරානයේ සහ ඇමරිකාවේ ප්‍රශ්න තාමියවර වෙන පාටක් නැහැ. ආයේ දින 10ක් දෙනවා කියලා තියෙනවා. ලෝකය දැන් හැබැයි තීරණය කළ ඉවරයි. ලෝකේ දිනන්න ඕනි තුවක්කුවෙන් නෙවෙයි දැනුම සහ බුද්ධියෙන් කියලා නේද? ඒක නිසා හොඳම උදාහරණ අපිට පෙන්වලා දෙන්න පුළුවන් ලෝකයේ අද දියුණු වෙමින් තියෙනවා සහ ලෝකයේ අද ඒක වැරදි විදිහට ලෝකේ පාවිච්චි කරනවා. හැබැයි තුවක්කුවෙන් මේ දේවල් විසඳ ගන්නවට වැඩිය ඉතාම අමානුෂික මට්ටමකට ඇවිල්ලා තියෙනවා සමහර දැනුම ඕනට වඩා වැරදි පැත්තට පාවිච්චි කරලා නේද? ඒක දැනුමේ වැරද්දක් නෙවෙයි, ඒක භාවිතයේ ප්‍රශ්නයක් තියෙනවා. චීනය වගේ රටවල් දැන් තීරණය කරලා තියෙන ඕන්ට යුද්ධ ශක්තියත් උපරිමයෙන්ම තියෙනවා. මතකනේ සේවා සැමරුම නේද? ලංකාවට වැඩේ පුරවන්න පුළුවන් ගෙන ආයුධ වලින් නේද? ඒවා දැක්කම බය හිතෙනවා. මිනිස්සුන්ට මෙච්චර දේවල් කොහොමද නිර්මාණය කරන දැනුම ආවේ කියලා නේද? දැන් මේ මම අර කියපු කතාව ඒකයි. තුවක්කුවෙන් නෙවෙයි ලෝකේ දිනන්න ඕනි දැනුම සහ බුද්ධියෙන් නේද? දැන් චීනයේ විශ්වවිද්‍යාල පද්ධතිය ගත්තාම අපි වගේ මේ අවසානයේදී කරන පරීක්ෂණ පත්‍රිකාවක් ලබා දීලා ඒකට ලකුණු ටිකක් දීලා අවසානයේදී ඒවා අවුරුද්දක් දෙකක් තුනක් ගියට පස්සේ මම දන්නේ නැවට මොනවද වෙන්නේ කියලා. එහෙම නැහැ. ඊට පස්සේ රැකියා අරගෙන උපාධි අරගෙන රැකියාවක් හොයාගෙන තැන් තැන් වල යන්න ඕනි. හැබැයි චීනයේ වගේ විශ්වවිද්‍යාල පද්ධති තුල විශ්වවිද්‍යාල සහ කාර්මික අංශය දෙකම ඒකාබද්ධ කරලා තියෙනවා. මේ යාන්ත්‍රණ එකක් කරලා තියෙනවා. අර පරීක්ෂණ පත්‍රිකා තුලින් ඉහළම ලකුණු ගන්න සිසුන්ට නව නිෂ්පාදනය සඳහා දායකත්වය දෙනවා මේ කර්මාන්ත ශාලාවට උන් ගන්න. ඒ විදිහේ ඒ යාන්ත්‍රණයේ ශක්තිමත්ව චීනය දැන් හදලා තියෙනවා. ඒක නිසා මේ ඒ අධ්‍යාපනයත් එක්ක සෙල්ලම් කරනවා කියන එක නිකන් ලේසි පහසු කාරණයක් නෙවෙයි. ලෝකයේ ඉහළම AI වගේම මේ සයිබ වගේ මේ වගේ තාක්ෂණයන් තමයි දැන් චීනයේ ගියොත් උඩට ඉගෙන ගන්න ලැබෙන්නේ. ඉතින් මේ වගේ තැනක උගන්නන්න යවන්න අපේ දෙමාපියෝ කැමතිනේ. ඉතින් ඒකට තමයි China Lanka Education අපිත් එක්කින් බය වෙන්න එපා. චීනයට ගිහිල්ලා ඉතා හොඳ මට්ටමේ උපාධියක් ලබා ගන්න China Lanka Education එකට අපිට ශක්තියක් වෙලා තියෙන්නේ. ඒ නිසා ලංකාවේ දරුවෝ දහස් ගාණකට දැන් අධ්‍යාපන වරම් ලබා දීලා තියෙනවා චීනය වගේ විශ්වවිද්‍යාලයකට යන China Lanka Education එකේ. ලංකාවේ වුණත් පෞද්ගලික විශ්වවිද්‍යාලයක ලක්ෂ ගාණක් ඔයා වියදම් කරන්න ඕනේ විශාල මුදලක් මේ උපාධිය සම්පූර්ණ කරන්. හැබැයි පූර්ණ කාලීන සහ අර්ධ කාලීන ශිෂ්‍යත්ව සමග ඔයාගේ දරුවා A level සමත් නම් ඔහුට පුළුවන්කමක් තියෙනවා චීනයේ රාජ්‍ය විශ්වවිද්‍යාලයකට යන්න ගිහිල්ලා උපාධි පාඨමාලාව සම්පූර්ණ කරන්න. ඒ වගේම ඩිප්ලෝමා පාඨමාලාවන් තියෙනවා. මේදී ගොඩක් දේවල් තියෙන චීනයට ගියොත් ඔයාට පුළුවන්කමක් තියෙනවා ඔයාගේ අනාගතය හදාගන්න. එන්ට්‍රස් එක්සෑම් එකක් තියෙනවා. ඔයාලට පෙර පුහුණුවක් ලබා දෙනවා China Lanka Education එක අරහම. අධ්‍යාපනය සියල්ලම සිද්ධ වෙන්නේ ඉංග්‍රීසි මාධ්‍යයෙන්. ඒ වගේම චීන භාෂාවත් ඔයා ඉගෙන ගන්න. දැන් චීනයට ගිහිල්ලා චීන භාෂාව ඉගෙන ගන්න නැත්නම් ඒක ඔයාගේ ප්‍රශ්නයක්නේ. ඒක නිකන් හරි අතාත්වික කතාවක් නෙදින් නේද? විශ්වවිද්‍යාලයේ තුලම නවාතැන් පහසුකම් හම්බෙනවා. ආරක්ෂාව ගැන බය වෙන්න දෙයක් නැහැ. මේ විශ්වවිද්‍යාල කියලා කියන්නේ අපේ වගේ මේ අපේ දැන් විශ්වවිද්‍යාල කියන්නේ අපේ ලොකු භූමියක්නේ නේද? දැන් ඇත්තෙන්ම චීනයේ විශ්වවිද්‍යාල ගත්තොත් මේවා නිකන් විලේජ් කැම්පස් විලේජ් වගේ තමයි. ඒ තරම් විශාලයි. ලක්ෂ ගණනක් දරුවෝ ඉන්න තැන් මේවා. හැබැයි ආරක්ෂාව අංක එක සහතිකයි. විශ්වසනීය භාවයේ අංක එකට ලබා දීලා තියෙනවා. දැන් ඉතින් ඔයාලට පුළුවන්කමක් තියෙනවා ඔය මියුසික් ඩිප්ලෝමා වෙන්න පුළුවන්, මියුසික් ඩිග්‍රී වෙන්න පුළුවන්. තවත් එකිනෙක කී ගොඩක් ඔය කෙමිකල් ඉංජිනේරින් තියෙනවා, ආර්ටිෆිෂල් ඉන්ටෙලිජන්ස් තියෙනවා, ඒ වගේම කම්පියුටර් සයන්ස් ඇන් ටෙක්නොලොජි, ෆැෂන් ඩිසයිනින් ඇන් ටෙක්ස්ටයිල් ඉංජිනේරින්, බයෝලොජිකල් ඉංජිනේරින් වගේ මේ නව ලෝකෙට ගැලපෙන උපාධි අවස්ථා රැසක් China Lanka Education එකට හඳුන්වා දීලා තියෙනවා. කතා කරන්න ඩොක්ටර් භාග්‍යට වැඩි විස්තර දැනගන්න 0777290290 කතා කරලා වැඩි විස්තර දැනගන්න. ඒ වගේම ඉතින් ඔයාලට පුළුවන් China Lanka Education එකට ගිහිල්ලම විස්තර දැනගන්න. ජයවර්ධනපුර රෝහලේ B gate එක අසල තමයි තියෙන්නේ. පාරේ අද්දුවට දැක බලා ගන්න පුළුවන්. ගිහිල්ලා කතා කරලා බලන්න කොයි වගේ අවස්ථාවක්ද ඔයාලට චීනයට ගියොත් එහෙම ලබා ගන්න පුළුවන්කමක් ලැබෙන්නේ. හරි, ඒ වගේ දියුණු අවස්ථාවක් ඔයාලට ලබා ගන්න China Lanka Education එකට යන්න. දිවුල්ගනේ මහත්තයාගේ ගීතිකුත් අහමු. අහලා අපි විරාමයකට යමු.

0: Supreme Radio. සුප්‍රීම් රේඩියෝ අහගෙන ඉන්න ඔබට විශේෂ පණිවිඩයක් තියෙනවා මතක් කරන්න. ලිතුවේනියාවට යවන්නම් කියලා ඔබෙන් කවුරුන් හෝ සල්ලි ගත්තනම් ඔබ අනිවාර්යයෙන්ම මේ පණිවිඩය දැනගන්නම ඕනේ. ශ්‍රී ලංකාවේ ලිතුවේනියා ජනරජයේ කොන්සල් කාර්යාලය වෙත සංචාරක වීසා මත ලිතුවේනියාවට ගොස් රැකියාව ලබාගත හැකි බව පවසමින් ඇතැම් පුද්ගලයන් සහ නියෝජිතයන් විසින් ශ්‍රී ලාංකිකයන්ගෙන් මුදල් ඉල්ලා සිටින බවට පැමිණිලි වගේම විමසීම් විශාල වශයෙන් ලැබෙන බව කොන්සල් කාර්යාලය සඳහන් කරනවා. මෙවැනි අසත්‍ය පොරොන්දු හේතුවෙන් වංචාවට ලක් නොවන ලෙස ශ්‍රී ලංකාවේ ලිතුවේනියා ජනරජය කොන්සල් කාර්යාලය මහා ජනතාවට දැනුම් දෙනවා. එවගේම තමයි සංචාරක වීසා මත ලිතුවේනියාවට ගොස් එරට රැකියාවක් ලබා ගැනීමට නීත්‍යානුකූලව හැකියාවක් නොමැති බවත් කොන්සල් කාර්යාලය වැඩිදුරටත් සඳහන් කරනවා. ලිතුවේනියාවේ රැකියාවක් සපයා දෙන බව පවසා සිය ගිණුම්වලට මුදල් තැන්පත් කරන ලෙස හෝ ශ්‍රී ලංකාව තුළ මුදල් ඉල්ලා සිටින අයවලුන් අනිවාර්යයෙන්ම මෙම වංචාවලට සම්බන්ධ පුද්ගලයින් හෝ ඔවුන්ගේ තැරවුකරුවන් වෙන්න පුළුවන් කියන කාරණාවත් වැඩිදුරටත් ඔවුන් සඳහන් කරනවා. ඉතින් විදේශ රැකියා අපේක්ෂා කරන ශ්‍රී ලාංකිකයින් නීත්‍යානුකූලවම අනුමත ක්‍රමවේදයන් පමණක් භාවිතා කළ යුතු බවත් ලිතුවේනියානු කොන්සල් කාර්යාලය වැඩිදුරටත් සඳහන් කරනවා. ඔවුන් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී විදේශ රැකියා නියෝජිත ආයතන හරහා පමණක් අවශ්‍ය තොරතුරු සහ සහාය ලබා ගන්නා ලෙස ශ්‍රී ලංකාවේ ලිතුවේනියා ජනරජයේ කොන්සල් කාර්යාලයෙන් දැනුම් දෙනවා කියලා මේ විදිහට සඳහන් කරලා තියෙනවා.
1: මෙල්ඩෝල් හිස රතය උණ සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි.
2: වාර්තා පිට වාර්තා කබන කෝටි 8 NLB දනඩ තහනේ ලොතරැයි රුපියල් කෝටි 13 9 අත ඉක්ම වූ දවන්ත සුපිරිතයග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
3: චීනයේ නැවතත් ශිෂ්‍යත් 100ක් ලංකාවේ දරුවන්ට බයොලොජිකල් ඉංජිනේරින්, ෆුඩ් සයන්ස් ඉංජිනේරින්, ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් ඇතුළු තවත් විෂයන් රැසකට ශිෂ්‍යත්. A-level සමත් ඔබ දැන්ම අමතන්න චයින ලංකා එඩියුකේෂන් ඩොක්ටර් භාග්‍යා 0870290290 සම්මුඛ පරීක්ෂණ ජූලි 28-29.
4: මම හිතුවේ මගේ හිත හිස් වෙලා කියලා. ආදරේ මට ආයේ කවදාවත් දැනෙන එකක් නෑ කියලා.
5: එතකොට දැන් ආදරේ දැනෙනවද?
4: ඔව්. ඔයා මට දෙන ආදරේ නිසා මම ජීවත් වෙනවා කියලා මට දැනෙනවා. ඒ තරමටම ඔයා මගේ ජීවිතය ලස්සන කළා.
5: මේ ආදරේ ඔය හිනාව හැමදාටම තියේවි. Dream Night.
4: සතියේ දිනවල රාත්‍රී 7ට.
2: වාර්තා පිට වාර්තා තමයි කෝටි 8 NLB දනඩ තහනේ ලොතරැයි රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දවන්ත සුපිරිතයග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

උදේට ඇහෙන සද්ද අතරට වෙලාවුද 8 විනාඩි 55යි. දැන් මතක් කරන්න තවත් කාරණා කීපයක් තියෙනවා. මම ඔය අස්සේ මේ මතක් වුණු තව දෙයක් තියෙනවා. දැන් විශ්වවිද්‍යාල පද්ධතිය කියලා කියන්නේ උගත් මිනිස්සෙක් කියන්නේ දැනුම විතරක් දෙන තැනක්. පොතපත දැනුම විතරක් දොතන දෙන්නේ නැහැ නේද? මට මතක් වුණා මේ ඔය නලමුදු සූඳ වගේ ප්‍රසංගයක් ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ. අපිට නම් අපේ මතක ඇති කාලයක සහ අපිට අපේ කාලය තුල සියසින් එක බලාගන්න අවස්ථාවක් ලැබුණේ නැහැ. හැබැයි මතක හරි සොඳුරු මතක. මානව ප්‍රේමයේ දලුලන බිමක් තමයි සරසවි කියලා කියන්නේ. ඒකට තර්ක විතර්ක නැහැ ඉතින් නේද? මම මේ කල්පනා කළේ ලංකාවේ විශ්වවිද්‍යාල පද්ධතිය තුලත් අපේ මානවක මානවිකාවන්ගේ අධ්‍යාපනයට අත්අටු දෙන්න, ඔවුන්ගේ ජීවිතයට අත්අටු දෙන්න අපේ රටේ ආචාර්ය මහාචාර්යවරු කී දෙනෙක් නම් කටයුතු කරනවාද කියලා. ඉතාම හොඳ පඩියකට, ඉතාම හොඳ ජීවිතයකට, ලෝකේ දියුණු රටකට ගිහිල්ලා සැප විඳින්න පුළුවන් අවස්ථාව තමයි ගොඩක් ආචාර්ය මහාචාර්යවරුන් අපේ ලංකාවට මේ කැප කරලා තියෙන්නේ. ඒ නිදහස් අධ්‍යාපනයේ ඔවුන් ලබාගත් ඒකේ වටිනාකම දෙන්න වෙන්නේ කියලා මම විශ්වාස කරනවා. රටට ආදරය කරන එක වගේම මේ අහිංසක බදු ගෙවන මිනිස්සුන්ගේ සල්ලි වලින් අධ්‍යාපනය ලබාගත් මිනිස්සු විදිහට කෘතගුණ සැලකීම. ඒකට අපි අනිවාර්යෙන් ගෞරවය කරන්න ඕනේ, රෙස්පෙක්ට් කරන්න ඕනේ අපේ රටේ මහාචාර්යවරුන්ට, ආචාර්යවරුන්ට. නේද? ඒක නිසා මේ මට මතක් වෙන්නේ ඉතින් අර ගුරු ගීතය තමයිනේ. ගුරු ගීතයේ පොතේ දුවිෂෙන්ලා කොච්චර නම් ඉතින් අපේ ලංකාවෙත් මේ මහපොළ වින්නේ නැද්ද? ඒ නිසා අර මම කිව්වේ අපේ රටේ මේ පර්යේෂණ පත්‍රිකා සම්බන්ධයෙන් කතාව මම ඔබට කිව්වේ. ඒක ලංකාවේ විශ්වවිද්‍යාල පද්ධතිය ගැන හෝ ලංකාවේ ආචාර්ය මහාචාර්යවරුන් සම්බන්ධයෙන් හෝ UGC එක පැත්තෙන් හෝ කිසිම මේ අවඩක් හිතක තියාගෙන නෙවෙයි. ඒක තවදුරටත් අපි ඉදිරියට ගේන්න පුළුවන් අපේ රටේ මේ අධ්‍යාපනය තුළ තවත් විවිධ නවෝත්පාදන සඳහා එක දායකත්වය ලබා ගන්න පුළුවන් නම් අපිටත් ඒකට සහයෝගයක් දෙන්න පුළුවන්. විශේෂම මාධ්‍ය ආයතන විදිහට අපිටත් ඒකට සහයෝගයක් දෙන්න පුළුවන්. අපි බලමු ඉස්සරහට මේ වගේ කාර්යතාවියක් වෙනුවෙන් අපේ මානවක මානවිකාවන්ගේ දැනුම මේ රටේ තවත් පුළුල් ලෙස අරගෙන යන මේ මහාචාර්යවරුන්ගේ ආචාර්යවරුන්ගේ දායකත්වයත් එක්ක ඉස්සරහට යන්න අපි බලමු. ලෝකේ දියුණු විශ්වවිද්‍යාලවල අංක එකේ රෑන්කින්ග් වල අපේ විශ්වවිද්‍යාල තියෙනවා. කොළඹ විශ්වවිද්‍යාලය, පෙරදින විශ්වවිද්‍යාලය, නේ තවත් ඒ වගේ විශ්වවිද්‍යාල ගණනාවක් රෑන්කින්ග් වල ඉන්නවා විවිධ විදිහට. හරි, ඒකත් එකම ඉතින් මතක් කරන්න ඕනේ ජීවිතේ ගොඩ යන්න දඟලන ඔයාට ජාතික ලොතරැයි මණ්ඩලය හැමදාම ඉන්නවනේ ඔයාලඟ. ධනනිධානයේ ලොතරැයි කියලා කියන්නේ ඔයාගේ ජීවිතයට වාසනාව අරගෙන ලොතරැයි. ඒක නිසා තමයි ජාතියේ මහා ධන සම්පත ධනනිධානය කියලා අපි කියන්නේ. දැන් ඔයාලට පුළුවන්කමක් තියෙනවා රුපියල් 40කින් ධනනිධානයේ ලොතරැයි පත් ගන්න. මොකද කෝටි ගාණක දිනුම් අවස්ථාව තමයි ඔයාලට ලැබෙන්නේ. ඔයාලට පුළුවන්කමක් තියෙනවා කෝටි ගාණක දිනුම් අවස්ථාව දිනාගන්න. දැන් ළඟම උදාහරණේ තමයි මේ මැයි මාසේ කෝටි 12.4කට වැඩි සුපිරි ත්‍යාග මුදලක් කන්ද උඩරට වාසනාවන්තයෙකුට ලබා දෙන ජාතික ලොතරැයි මණ්ඩලයට පුළුවන්කමක් ලැබුණා. ඊළඟ වාසනාවන්ත ඔයා වෙන්න පුළුවන් කෝටි ගාණක දිනුම් අවස්ථාව තමයි තියෙන්නේ. දැන් සෑම ඉරිදා දවසකම සන්ඩේ බෝනස් වාසනාවක් හම්බෙනවා. ඒ නිසා අනිවාර්යෙන් ජාතික ලොතරැයි මණ්ඩලයේ කෝටිපති ධනනිධානයේ ලොතරැයි පත් ගන්න අරන් ජීවිතේ හීන දිනාගන්න. අධ්‍යාපන සිහිනේ උනස් සැබෑ කරගන්න පුළුවන් නේද? අපිට මුදල් තියෙනවා නම් ඉතින් ඒක නිසා තවදුරටත් ඉහළට ඉගෙන ගන්න උත්සාහ කරනවා නම් වයස් ભેදයක් නැහැ. දැන් අපේ තරුණ ළමයි ටිකක් අඩු වෙන්න යන්නේ ලොතරැයි කූඩුවක් ළඟට ගිහින් ලැජ්ජාවක් වගේ තියෙනවා නේද? ටිකට් එක අරගෙන ඇවිල්ලා ඔන්ලයින් බලන්නත් පුළුවන් ඉතින්. ඒ පහසුකමත් හදලා දීලානේ තියෙන්නේ. ඒ වගේම දැන් ඉතින් අපිට පාර තොටේ මඟ තුරේ ඇවිදගෙන යනකොට අනිවාර්යයෙන් අපිට ඔළුවේ කැක්කුමක් ඇඟපතේ වේදනාවක් ඇති වෙන්න පුළුවන්. බස් එකේ අවසර යනකොට වැඩ ඇරිලා යනකොට ඇති වෙන්න පුළුවන්. මෙල්ඩෝල් කාඩ් එකක් මතක ඇතුව ළඟ තියාගන්න. බරක් නැහැනේ. මෙල්ඩෝල් එකක් ළඟ තියාගන්න ඔය වේදනාවන් කැක්කුම් අපහසුතාවන් වලට ප්‍රබල ආරක්ෂාවක් ලබා දෙනවා මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයක් විදිහට. හරි, ඒක නිසා ඉතින් ළඟ තියාගෙන අනිවාර්යෙන්ම ඔයාට ඔයාගේ ඔය මහන්සියත් තෙහෙට්ටුව නැති කරගන්න පුළුවන්. දීර්ඝකාලීනව මේ දවස්වල නම් ඇඟපතේ වේදනාව වගේ තියෙනවා නම් අනිවාර්යෙන් ළඟම තියෙන රෝහලට යන්න වෛද්‍යවරයෙක් හම්බෙන්න. නිරන්තරයෙන්ම සෞඛ්‍යංශ කියන්නේ ඒ වගේ තත්ත්වයක් තියෙනවා නම් මේ අපිට හිතුණු බෙහෙත් වර්ග ගන්න නැතුව අපි අනිවාර්යෙන් එක ආරක්ෂා වෙමු කියලා. හරි, එහෙනම් ඒකනත් මතක් කරන ගමන් සින්දුවක් අහන්න තමයි ලෑස්ති වෙන්නේ. දිගටම එහෙනම් එකතුලා ඉන්න ද වෙල්කම් ෂෝ සමග තවත් හරියටම පැයක් මම ඔයත් එක්ක ඉන්නවා.

0: වෙලෝ පෙරවරු නවයයි විනාඩි 3යි.
1: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලා මතක් කළේ
2: වාර්තා පිට වාර්තා තිබෙන කෝටි 8 NLB දනඩ තහනිය රුත්‍රායේ රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දවන්ත සුපිරිතයග ලබා දෙමින් රටේ සංවර්ධනයේට දවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත් ධන සම්පත ධන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

0: 89.3 තුන සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ මේක සුපිරි.
1: වාර්තාපිට වාර්තා තබන කෝටි අතේ එන්ල්වී තන නිතහනය ලොතුරයිිය රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබාදිමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දෙනවා රටත් දෙනවන ජාතිය මහත්තන සම්පත තන නිතහනය වෙලදීගෙන ඔබත් කෝටිපතියකුවන්.
2: උසස්මතත්වේ අත්‍යවශ්‍ය බාණ්ඩ දෙවේනේ අඩුමුමිලට ගතහැකි නවතම සුපිරිවෙලන් සැල්ජාලය කසාගල ක්‍රීන් සුප ශාකා මාතලේ අතුරගිරිය කඩුවිල ගනේමුල්ල නාරම්මල සාගම්පොල.
3: ඉංජිනේරුවෙක් විදිහට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RB500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
4: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.

අපේ අවසාන පෑඩත් අපි ඇවිල්ලා තියෙන වෙලාවුදේ 9:00 විනාඩි 10යි. ද වෙල්කම් ෂෝ හගරින් අවසාන පෑ තමයි මේ. මට මතක් වුණා මාර කතරගම මේ මැණික් ගංගේ කතාව කියාගෙන යද්දී මට අර අමතු වුණානේ තොටක් හරියට කියන්නේ. ඒ තමයි මේ ජීවමාලි තොටේ තමයි මේ කතරගම දෙවියන් සන්නාසි වෙසින් සිටි කතරගම දෙවියන්ව දුටුගැමුණු මහරජතුමා දකින්නේ නේද? ඉන්පසු එතනදී තමයි තවමත් ඉතින් පෙරහැර මංගල්‍ය සියලු වැඩ කටයුතු අවසන් කරලා දිය කැපීම පවා සිද්ධ කරන්නේ ඔය ජීවමාලි තොටේ. ඉතින් මට අමතකුණා. මම තමයි ඉතින් නේද මිනිස්සුන්ට මතක් වෙනවා, අමතක වෙනවා, මතක නෑ වගේ ඉන්නවා, අමතකයි වගේ ඉන්නවා නේද? සමහරු නිකන් මතකයි වගේ ඉන්නවා, හැබැයි ඇත්තරම මතක නෑ. මතකත් එක ගොඩක් ප්‍රශ්න තියෙනවා මිනිස්සු. හැබැයි මට නම් ඇත්තරම මේක අමතක වුණා. මේ මතක් කරන්න ඕනි මෙල්වා ගැන. මෙල්වා නාමය කියලා කියන්නේ ඉතින් ලංකාවේ අපි හැමෝටම විශ්වසනීය සන්නාමයන නේද? මෙල්වා GI පයිප්ස් ගැන මතක් කරන්න ඕනි. විශ්වාසනීය බැඳීමකට නම් ඉතින් අනිවාර්යෙන්ම මෙල්වා තමයි අපි තෝරගන්න ඕනේ. ඒ වගේම ජීවිතයේ සිහින දිනාගෙන යන ගමනේදී ජාතික ලොතරැයි මණ්ඩලය අපට ලබා දෙන දායකත්වයේ වචන වලින් කියන්න බෑ. ඒ තරම් දායකත්වයක් අපට ලබා දෙනවා ජාතික ලොතරැයි මණ්ඩලය. ඉතින් මේ තවත් ගීතයක් තෝරගත්ත ඉතින් ගීත රැති යන්න ඕනි. මැද පෙරදිග තත්ත්වයේ සම්බන්ධිනු දැන් ඇති වෙලා තියෙන එක එක ප්‍රවෘත්ති නම් එනවා ඉතින්. හැබැයි ඉතින් ඕවා දිගින් දිගටම කතා කරා කියලා දැන් ඇත්තටම ඉතින් තේරුමක් නැහැ වෙන දෙයක් වෙන්න කියලා බලාගෙන ඉන්න තමයි තියෙන්නේ. එහෙනම් අපි තවත් ලස්සන සින්දුවක් අහන්න තමයි ලෑස්ති වෙන්නේ. අහගෙන ඉන්න උදේ 10 වෙනකන් දිගටම ද වෙල්කම් ෂෝ මං ඉන්නවා ඇත්තෙක්.

0: 89.1 සුප්‍රීම් රේඩියෝ මගේ හඬ මගේ රට
1: උසස් මුදත්වේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල්චාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවෙල ගණේමුල්ල නාරම්මල් සාගම්පල කසාගල සමූහ ව්‍යාපාර හා සම්බන්ධවන්න අමතන්න 011 2 864 012
2: ඉංජිනේරු එක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක් නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RB500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ
3: මෙල්වා එක ලංකාවේ එක අපේම එක
4: ලිතුවේනියාවේ රැකියාව කරන් දෙන්නම් කිව්වද ටුවරිස්ට් වීසාකකින් ඇවිත් රස්සාවක් හොයාගමු කිව්වද සල්ලි හෙට එව්වහම හරි සල්ලි දුන්නහම හරි වැඩේ කරලා දෙන්නම් කිව්වද
5: කරුණාකර මෙවන් වංචාවන්ට හසු නොවන්න ඔබේ මුදලත් ජීවිතයත් අනතුරේ නොහෙළන්න සෑම විටම විධිමත් ක්‍රමවේදයන්ට අනුව පමණක්ම විදේශගත වන්න මෙම විශේෂ නිවේදනය ශ්‍රී ලංකාවේ ලිතුවේනියානු කොන්සල් කාර්යාලයේනි
6: හැපනින් ඊවනින් ඩ්‍රයිව් එක
7: ලීඩ් කරන
8: ඔබ ඉන්නේ කොහෙද කියලා
9: බොරු කියනවා ඉතින් ඒ මට උගලට බොරු කියන්න බෑනේ
6: Back to back, Sindhu Ahana.
10: Let's go.
11: Every weekday at 4 p.m. in Porto with Ashi Ali.
12: බලන්නකෝ අනේ අපේ ළමයට හරි ලස්සනට සින්දු කතන්දර කියන්න පුළුවන්. හැබැයි ඉතින් ඒවට තැනක් නැහනේ.
13: ඇයි අනේ? සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩක්ගේ උදෑසන තියෙන්නේ.
14: අපිට ජපාන් ඉගෙන ගන්නත් පුළුවන්. ලස්සන ලස්සන කතන්දර අහන්නත් පුළුවන්නේ.
11: හැඩකාර දඟකාර පොඩිත්තු වෙනුවෙන්මයි.
14: මේ ඔක්කොටම සතියේ දින පහම උදේ 6 ඉඳන් 7 වෙනකන් සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩන්ගේ උදෑසන අහන්න ඕනේ.
0: 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ
12: ජීවිතේ කවදාහරි කොතනකදී හරි අපිට වරදිනව නේද? අන්නේ එතනින් තමයි අපි පටන් ගන්න ඕනේ. සිහින දිනන ජැක් රාහි දවසකට පාර කියන්නේ එන්.එල්.වී. සුබ දවසක්.
15: සුබ දවසක්.
12: අලුත් වෙලා.
15: පහසු වෙලා.
12: දැඩි
15: දැඩි වෙලා. අංක 1යි ලග්න 1යි.
12: 100ක්ම ඔබ යතේ.
15: අංක 2ක් ගැලපුණාම
12: රුපියල් 1000ක්ම අතේ.
15: අංක 2යි ලග්න 1යි
12: 2500ක් අතේ. අංක 3ට
15: 50000.
12: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000.
15: අංක 3යි ලග්න 1යි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
12: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
16: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
0: 89.1 89.3 Supreme Radio.

උදේ 9යි විනාඩි 23යි දැන් වෙලාව. මතක් කරන්න කාරණා කීපයක් තියෙනවා. දැන් ජීවිතේ ඉස්සරහට යන්න බලාගෙන ඉන්න ඔයාට ජාතික ලොතරැයි මණ්ඩල ළඟ ඉන්නවා කියලා මම අමුතුවෙන් කියන්න දෙයක් නැහැ නේ. මොකද ජාතික ලොතරැයි මණ්ඩල හැමදාම අපෙන් ගන්න රුපියල් 40 නැවතත් අපේ රටේම තමයි ආයෝජනය කරන්න ඉතින් නේද? අපේ රටේ සෞඛ්‍යයට වෙන්න පුළුවන්, අපේ රටේ අධ්‍යාපනයට වෙන්න පුළුවන්, මේ වගේ එකී මේකී නොකී කොයි පැත්තෙන් බැලුවත් අපිට තමයි ඍජුවම සහ වක්‍රවේ දායාද ලැබිලා තියෙන්නේ රටේ ආර්ථික ශක්තිමත් කරමින්. ඉතින් ජාතික ලොතරැයි මණ්ඩලයේ අද සම්පත ලොතරැයි කියලා කියන්නේ ඔයගේ දවසේ එදිනදා තියෙන ප්‍රශ්න ටික විසඳ ගන්න හොඳම අවස්ථාවක් තමයි උදා කරලා දෙන්නේ. මහජන සම්පත දිනුම්මාරයෙන් තමයි අද සම්පත ජයග්‍රහක තෝරගන්න. ඉංග්‍රීසි අක්ෂරය සහ අවසාන අංක 4 ගලපාන රුපියල් 250,000ක් තියෙනවා. අවසාන අංක 4 ගලපුණු රුපියල් 50,000ක් වගේම අවසාන අංක 3 ගලපුණු රුපියල් 4,000ක් දිනා ගන්න පුළුවන්කමක් තියෙනවා. අනිකු සෙසු තෑගිත් ඔබට දිනා ගන්න පුළුවන්කමක් තියෙනවා. මේ උත්සාහ කරන්න ඕනේ වා ඉතින් අද සම්පත ලොතරැයිපත් අද දවසේදී මිලදී ගන්න. එතකොට ඉතින් ඔය 250,000ක් දක්වා ඔබට හම්බෙනවා මුදල් තියක්. ඉතින් අද වියදමට ඇතින ඉතින් නේද? එතනින් එහාට ඉතින් තමත් ප්ලෑන් කරලා යන කෙනෙක් නම් සැලසුමක් සහගතව යනවා නම් ඉතින් ඔහුට ජීවිතේ වෙනස් කරගන්න පුළුවන් උතරින් නේද? ලොකු ගණන් ඕනේ නැහැ ඉතින් අපි හිතන්න තමයි ඕනේ නේද? ඒ වගේම තමයි ඔයාලට මතක් කරන්න ඕනේ ජාතික ලොතරැයි මණ්ඩලය වගේම මෙල්වා වෙලඩෙන් ඉලෙක්ට්‍රෝඩ ගැන. මෙල්වා නිෂ්පාදනවල තියෙන ගුණාත්මකභාවය සම්බන්ධයෙන් අමුතුවෙන් අයි කියන්න දෙයක් නැහැ. අටුවා ටීකා ටිප්පණි කියන්න ඕනේ නැහැ ඉතින් අය නේද? මොකද මේ මෙල්වා කියලා කියන්නේ දශක දෙකකට වැඩි කාලයක් රටටම වාසනාව කියලා දුන්නු වගේම රටටම මේ ශක්තිමත් භාවය සහ විශ්වසනීය භාවය කියලා දුන්නු තැනක්. දශක දෙකක විශ්වාසයක් එක්ක කීර්තිමත් සන්නාමයක් කියමේ මෙල්වා වෙළඳපොළට නවතම නිෂ්පාදනයක් විදිහට තමයි මෙල්වා වෙළඳින් ඉලෙක්ට්‍රෝඩ හඳුන්වා දෙන්නේ. වා නිෂ්පාදන කටයුතු වගේම වෙළඳින් අවශ්‍යතාවයන් වලට පහසුවෙන් පාවිච්චි කරන්න පුළුවන්. වැදගත්ම කාරණාව අවම ලෝබර කියන කාරණාව. ඒ වගේම දුම් විමෝචනයේ අවමයි. අවම දුම් විමෝචනයක් තියෙන්නේ. බලශක්ති කාර්යක්ෂමතාවය ඉතාමත් ඉහළයි. එනිසා පිරිපහදු නිර්වද්‍ය වෙළඳින් සේවාවක් වඩ ලබා දෙනවා ලංකාවේ SLS සහතිකයේ හිමි එකම වෙළඳින් ඉලෙක්ට්‍රෝඩ මෙල්වා වෙළඳින් ඉලෙක්ට්‍රෝඩ. අනිවාර්යෙන් මෙල්වා නාමය යටතේ තියෙනවද කියලා බලලා ඔය ඉලෙක්ට්‍රෝඩ ගන්නකොට ගන්න. එහෙම නැත්නම් ඉතින් කල්පැවැත්ම අඩු වෙන්න පුළුවන්. දන්නවනේ ඉතින් නේද අපේ කට්ටිය ඉතින් ගොඩාක් තැන්වල ඉතින් මේ සිද්ධ වෙන්නේ අඩු ගානට වැඩසිනේ සිද්ධ වෙන්නේ. එහෙම නැතු හරියට වැඩේ කරගන්න පුළුවන්. ඔයා මෙල්වා නිෂ්පාදනයන් භාවිතා කරනවා. ඒ වගේම තමයි ඉතින් දැන් සුපිරි වෙළඳ සල් ජාලයක අත්දැකීම ලබා ගන්න අපිට කසාගල සමූහ ව්‍යාපාරයේ උදව් කරනවානේ. කසාගල ග්‍රීන් සුපර් තියෙනවා. කසාගල ග්‍රීන් සුපර් එකට යන්න ගිහලා ඉතින් ඔයාලට පුළුවන් සුපිරි වෙළඳ සල් ජාලයක අත්දැකීම වෙන ගන්න. මෙතන වැදගත්ම කාරණාව තමයි මෙයාලා මේ ආනයන කරන අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය. දැන් ඔය ග්‍රොසරි අයිටම් වගේ දේවල් වගේම මේ දැන් අපිට අත්‍යවශ්‍ය දේවල් තියෙනවානේ. සීනි වෙන්න පුළුවන්. ඒ වගේම අපි ආනයන කරන අල වෙන්න පුළුවන්, ලූණු වෙන්න පුළුවන්. මේ වගේ දේවල් මෙයාලා ඍජුවම තමයි ආනයනය කරන්නේ. එතකොට අපිට ඒකේ වාසිය ගොඩක් ලැබෙනවා. මොකද ඒ වාසිය කියලා කියන්නේ අපිට අඩු මුදලකට මේ දේවල් ගන්න පුළුවන් වගේම ප්‍රමිතිය සහතික. එනිසා ප්‍රමිතිය ගැන බය වෙන දෙයක් නැහැ අපිට. ඒ විශ්වාසය අපිට හදලා දීලා තියෙනවා කසාගල සමූහ ව්‍යාපාරයේ කසාගල ග්‍රීන් සුපර්. එනිසා වැඩි වැඩියෙන් ඔයාලට තින් යනවා නම් ඔයාගේ ගමන තුල අනිවාර්යෙන් කසාගල ග්‍රීන් සුපර් තෝරගන්න. ශාඛාවන් තියෙන තැන් මතක් කරන්න ළඟම ශාඛාවට ඉතින් ඔයාලට යන්න පුළුවන්කමක් තියෙනවා. මෙයාලා මේ වැඩේ ඉතින් ගමෙන්නේ පටන් ගත්තෙත් මාතලේ අතුරුගිරිය කඩුවෙල ගණේමුල්ල නාරම්මල වගේම ගම්බල කියන තැන්වල ශාඛාවන් තියෙනවා. ළඟම ශාඛාවට යන්න ගිහිල්ලා බලන්න කොහොමද මේ අත්දැකීම කියලා. ළඟම ඔබේ නගරෙත් ඉක්මනින්ම මෙයාලා ශාඛාවක් ආරම්භ කරන්න, මෙයාලගේ ආයතනයක් ආරම්භ කරන්න තමයි බලාපොරොත්තුව තියෙන්නේ. කසාගල සමූහ ව්‍යාපාරය සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු දැනගන්න කතා කරන්න 011-2-864-012 කියන නම්බෙකට කතා කරලා වැඩි විස්තර දැනගන්නත් ඔයාට පුළුවන්කමක් තියෙනවා. එහෙනම් පරිස්සමින් වැඩටි කරගන්න.

0: සුප්‍රීම් රේඩියෝ උසස්ම තත්ත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දෙවේනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල්ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේ මුල්ල නාරම්මල සාගම්පල
1: හා මේන්නේ බ්‍රෑන්ඩඩ් ඉංජිනේරු මහත්තයා.
2: ඇයි මුදලාලි එහෙම කියන්නේ?
1: නැහැ, ඔය මහත්තයාගේ ඔරලෝසුද ඇඳුම්ද සපත්තුද අරවද මෙව්වද එන නම් තින බ්‍රෑන්ඩඩ් බඩුනේ. මහත්තයා මොනවද උනේ?
3: අලුත් ප්‍රොජෙක්ට් එකට GI box බවඩ කරන්න කියලා.
1: මොන වර්ගයෙන්ද?
3: හොඳ වර්ගයක.
1: අයියෝ මහත්තයා, යකඩ ගන්නකොට බ්‍රෑන්ඩඩ් වෙන්න ඕනේ. නම මිනුම් ප්‍රමාණය ගහලා තියෙන, ගෙවන මිලට විශ්වාසයක් තියෙන එකම බ්‍රෑන්ඩඩ් GI box bar තමයි මෙල්වා GI box bar.
4: මෙල්වා මෙති දන්න කියන GI box bar.
5: අයියෝ, හීනයක්ද දැක්කේ? අපරාදේ.
6: ඒ ඒ මොකද මේ කෑ ගහන්නේ?
5: ඉවරයි අද.
6: අහ්, කවද දැක්ක හිනේ?
7: මගේ සුදු නෝනේ අලි වැඩේ මේ මන.
6: ඕවා දගුම අපට හිතට දැනෙන සිංහහන්න. සතිය දවස් පහේම දවල් එකට.
4: සින්දු කෆේ විත් නිමේෂා. ඩෙංගු මාරාන්තිකයි. දැනුවත් වී වලකනමු.
6: ඔබගේ ගෙවත්ත පමණක් නොව වටා ඇති ජලය කලා යන කාණු පද්ධතිත හැකිතාක් පිරිසිදුව තබා ගන්න. ප්ලාස්ටික්, පොලිතින් පමණක් නොව ස්වභාවිකව ජලය රැඳිය හැකි ස්ථාන පිළිබඳව අවධානය යොමු කරන්න.
4: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි.
8: 89.1 89.3 FM

0: Asuna via i ikke, asuna via i dunne. Supreme Radio. Supreme Radio. Supreme Radio. Magi hande, magi rata.
1: Supreme Radio ahagane inna obata wedagath paniwidayak kiyannone. ලිතුවේනියාවට යවන්නම් කියලා ඔබෙන් කවුරු හරි සල්ලි ගත්තනම් ඔබ අනිවාර්යෙන්ම මේ පණිවිඩය දැනගන්න ඕනේ. ශ්‍රී ලංකාවේ ලිතුවේනියා රජයේ කොන්සල් කාර්යාලය වෙත සංචාරක වීසා මත ලිතුවේනියාවට ගොස් රැකියා ලබා දෙන හැකි බව පවසමින් ඇතැම් පුද්ගලයන් සහ නියෝජිතයන් විසින් ශ්‍රී ලාංකිකයන්ගෙන් මුදල් ඉල්ලා සිටින බවට පැමිණිලි සහ විමසීම් විශාල වශයෙන් ලැබෙන බව කොන්සල් කාර්යාලය සඳහන් කරනවා. මෙවැනි අසත්‍ය පොරොන්දු හේතුවෙන් වංචාවට ලක් නොවන ලෙස ශ්‍රී ලංකාවේ ලිතුවේනියා රජයේ කොන්සල් කාර්යාලය මහජනතාවට දැනුම් දෙනවා. ඉතින් මතක් කරන්න ඕනේ මේ සංචාරක වීසා මත ලිතුවේනියාවට ගොස් එරට රැකියාවක් ලබා ගැනීම නීත්‍යානුකූලව හැකියාවක් නැහැ කියන කාරණය. ඉතින් ලිතුවේනියාවේ රැකියාවක් සපයා දෙන බව පවසලා සිය ගිණුම්වලට මුදල් තැන්පත් කරන ලෙස හෝ ශ්‍රී ලංකාව තුළ මුදල් ඉල්ලා සිටින අයවලුන් අනිවාර්යෙන්ම මෙම වංචාවට සම්බන්ධ පුද්ගලයන් හෝ ඔවුන්ගේ තැරව්කරුවන් වෙන්න පුළුවන්. ඉතින් විදේශ රැකියා අපේක්ෂා කරන ශ්‍රී ලාංකිකයින් නීත්‍යානුකූලවම අනුමත ක්‍රමවේදයක් පමණක් භාවිතා කළ යුතු බවත් ලිතුවේනියානු කොන්සල් කාර්යාලය සඳහන් කරනවා. ඉතින් ඔවුන්ට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් ලියාපදිංචි විදේශ රැකියා නියෝජිත ආයතන හරහා පමණක් අවශ්‍ය තොරතුරු සහ සහාය ලබා ගන්නා ලෙස ශ්‍රී ලංකාවේ ලිතුවේනියා රජයේ කොන්සල් කාර්යාලය දැනුම් දෙනවා කියන ඒ පණිවිඩය ඔබට අනිවාර්යයෙන්ම මතක් කරන්න ඕනේ.

0: එක දිගට රසමවන අපේ තානේ මෝනින් ෂෝ එක.
1: ජීවිතේ ඉතින් අපිට විවිධ බලාපොරොත්තු තියෙනවනේ නේද? දැන් ඉතින් ඔයා ඒලවල සමත් වෙලා ඉන්නවනම් ඔයාට විදේශීය විශ්වවිද්‍යාලයක අධ්‍යාපනය ලබන්න ඕනි කියලා ඔයාට හිතෙනවනම් ඔයාට එහෙම අදහසක් තියෙනවා ඇතිනේ නේද? ඉතින් එහෙම තැනෙනවනම් ඔයා ඉගෙන ගන්න ආස පැත්ත මොන වගේ තැනක්ද? දැන් සහ ඒකත් එක්කම අපිට ලොකු මේ බලාපොරොත්තුවක් තියෙනවනේ යුරෝපයට ගිහිල්ලා ඉගෙන ගන්න ඕනි වගේ එකක් නේද? ඉතින් විශාල මුදලක් ඒකට යොමු කරන්න ඕනි. ඉඩම් ගෙවල් දොරවල් ලුකස් කරලා නේද හත්පුතු පරම්පරාවම ණය වෙන්න ඕනි ඔය වැඩේට. ඔයාට දැන් චයින ලංකා ඇඩියුකේෂන් එක අරහා චීනයේ රාජ්‍ය විශ්වවිද්‍යාලයකට යන්න අවස්ථාවක් හදලා දීලා තියෙනවා. හරි, මේ අවස්ථාව දැන් දසදහස් ගානකට චයින ලංකා ඇඩියුකේෂන් එක අරහා හදලා දීලා තියෙන්නේ. චීනයේ රාජ්‍ය විශ්වවිද්‍යාලයක පූර්ණ හෝ අර්ධකාලීන ශිෂ්‍යත්ව සමග වාට ඉගෙන ගන්න අවස්ථාවක් චයින ලංකා ඇඩියුකේෂන් එක හදලා දීලා තියෙනවා. චීනයේ විශ්වවිද්‍යාල පද්ධතිය ගත්තට පස්සේ තින් චීනය විවිධ දැනුම තාක්ෂණය වගේම දේවල් එකතු කරගෙන මේ ශිෂ්‍යත්ව ලබා දෙලා ඔවුන්ගේ මේ දරුවන්ට වගේම ඉතින් තවත් රටවල දරුවන් විශේෂම ශ්‍රී ලංකාවේ දරුවන්ටත් ඒ රැකවරණ දෙනවා කියලා තමයි සඳහන් කරන්නේ. ඒක නිසා ලෝකයේ ඉහළම AI වෙන්න පුළුවන්, ඒ වගේම ඒ වගේ තවත් තාක්ෂණික වශයෙන් ඉතාම හොඳ උපාධි මට්ටම දක්වා යන්න පුළුවන් අවස්ථාවක් චීනය හරහා වට හදලා දීලා තියෙනවා. ඔය චීනයේ විශ්වවිද්‍යාල කියන්නේ ඉතින් ගම් වගේ තමයි ඉතින් නේද? ඒ තරම් විශාල රටක ඉතින් විශ්වවිද්‍යාලයත් ඉතින් කුඩා වෙන්න විදිහක් නැහැ නේද ඉතින් නේද? ඉතින් චීනයේ විශ්වවිද්‍යාලයකට යන්න වඩ වැදගත්ම කාරණාව තමයි පූර්ණ සහ අර්ධකාලීන කියන ශිෂ්‍යත්ව ලබා ගන්න පුළුවන්කමක් තියෙනවා චයින ලංකා ඇඩියුකේෂන් එක අරහා. දැන් වැදගත්ම කාරණාව තමයි 2027 වසරට චීනයේ නැවතත් බයොලොජිකල් ඉංජිනේරින්, ඒ වගේම ෆුඩ් සයන්ස් ඉංජිනේරින්, ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් ඇතුළු තවත් විෂයන් රැසකට ශිෂ්‍යත්ව 100ක් ලබා දීලා තියෙනවා. මේ විෂයන් කිහිපයකට පමණයි. හොඳේ, ඉතින් මේ ලබාලා දෙන ශිෂ්‍යත්ව සම්බන්ධයෙන් කතා කරද්දී මේ මාසේ 28 සහ 29 කියන දවස් දෙකේ තමයි ඉන්ටර්විව් තියෙන්නේ, සම්මුඛ පරීක්ෂණ තියෙන්නේ. ඒ නිසා A level සමත් ඔබ අනිවාර්යයෙන්ම මේ සම්මුඛ පරීක්ෂණ වලට යන්න, චීනයට ගිහිල්ලා අධ්‍යාපනය ලබන්න කැමතියි කියලා හිතනවා නම් අම්මලා තාත්තලා හිතාගෙන හිටියනම් අපිට අපේ දරුවට ශිෂ්‍යත්වයක්වත් හම්බෙන්නේවත් නැද්ද කියලා උන් අවස්ථාව හම්බෙලා තියෙන්නේ. ඩොක්ටර් බාගිර කතා කරලා වැඩි විස්තර දැනගන්න දුරකථන අංකය මතක් කරන්නම්. ඒ වගේම ජයවර්ධනපුර රෝහලේ B gate එක ළඟම තමයි චයින ලංකා ඇඩියුකේෂන් එක තියෙන්නේ. ඉතින් ඔයාලට යන්න උනත් පුළුවන්. යන්න කලින් ඕනනම් ඩොක්ටර් බාගිර කතා කරලත් යන්න. මෙන්න දුරකථන අංකය 0777-290-290 කතා කරලා වැඩි විස්තර දැනගන්න. දැන් මේ ශිෂ්‍යත්ව 100ට අමතරව තවත් පාඨමාලා රසක් තියෙනවා. ඉතින් මේ තිකෙන් අතර වෙන්නේ නැහැ. ඔයා කැමති මොන අංශයෙන් ඉස්සරහට දැන්නේ සියලු අංශ වලින් ඉස්සරහට යන්න අවස්ථාවක් ඔන්න ඔයාට හදලා දීලා තියෙනවා. හරි, ඒක විවිධ විදිහට වෙන්න පුළුවන්. කිමිකල් ඉංජිනේරින් වෙන්න පුළුවන්, මේ AI වෙන්න පුළුවන්, කම්පියුටර් සයන්ස් ඇන්ඩ් ටෙක්නොලොජි වෙන්න පුළුවන්, ෆැෂන් ඩිසයිනින් ඇන්ඩ් ටෙක්ස්ටයිල් ඉංජිනේරින් වෙන්න පුළුවන්. මේ වගේ ලෝකයේ අලුත්ම විශ්වවිද්‍යාලවල ඉගෙන ගන්න පාඨමාලාවන් සඳහාත් ඔබට යන්න පුළුවන් කමක් තියෙනවා. චයින ලංකා ඇඩියුකේෂන් එකට කතා කරලා වැඩි විස්තර ඩොක්ටර් වාග්යෙන් දැනගෙන ඉතින් ඔයාගේ අනාගතය තීරණය කරගන්න ඔයාට පුළුවන්. ඉතින් ඒකත් එක්කම කෙටි විරාමයක් ලබාගෙන තමයි ලෑස්ති වෙන්නේ. ඒ දිගටම එනං ද වෙල්කම් ෂෝ අහගෙන ඉන්න. වෙලාව මතක් කරන්නම්, උදේ 9යි විනාඩි 45යි දැන්.
2: 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ.
3: වාර්තා පිට වාර්තා තමන කෝටි 8 NLV දනඩි තහනේ නුතරයියෙන් රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහතන සම්පත තන නිධානයේ විලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
4: ආ, ඔය එන්නේ පඬිතු නෝන.
5: ඇයි මුදලාලි ඒ රත්තරන් නෝනට එහෙම කියන්නේ?
4: ඇයි බන් නොදන්න මගුලක් නෑනේ.
6: ආ මුදලාලි, මගේ ගේට් එක අලුතෙන් හදන්න කියලා.
4: හදමු හදමු.
6: මම මේ GI box බෝඩ කරන්න ආවේ.
4: දෙන්නංක හොඳ වර්ගයේ.
6: නෑ නෑ නෑ නෑ නෑ. මට ඕනේ නම මිනුම් ප්‍රමාණය ගහලා තියෙන, ගෙවන මිනට විශ්වාසයක් තියෙන මෙන්වා GI box bar.
7: මෙන්වා මෙති. දන්න කියන GI box bar.
8: සමරුබලක බදකම් කුසලාන පාසල් නිල ලාංඡන අකුරු සහ මෝස්තර කැපීම. දැන් නවීන ලේසර් තාක්ෂණයෙන් හොඳම නිමාවකින් බෙල්ලන්විල ඔප්නිම් ප්‍රොඩක්ෂන්ස් වෙතින්. අමතන්න 0.7 600 18 22.
9: ජීවිතේ වෙනසක් හොයන ඔබට
10: අපරණ මේ පෘථිවියට අමතරව හිතන්නකෝ තව කොහෙ
8: හරි. හිතට ශක්තිය,
9: සිරුරට සුවය.
10: ඇතිවෙන්න නිකං ඇතිවෙන්න ජානම හේතු බලපාන
11: ලස්සනට ඉන්න අලුත් රහස්
12: සමහරයි යන්න කැමති ෆැන්සි කලර්ස් වලට සමහරයි රිච්
13: කලර්ස් රසගුණ පිළිකෑම
14: කියා පොඩි රෙසිපි තියෙනවා එතකොට උදෑසන ආහාරයට
11: මේ හැමදේම එකම තැනකින් දැනගන්න
13: ජීවිතේ ලස්සන කරන හොඳම තැන
11: සුප්‍රීම් ලයිෆ් ස්ටයිල් විත් මනීෂා සතිය දවස් පහේම උදේ 10ට
2: Supreme Radio.

රණපයුරී ලෙසේ මරුවේ රඟපානු සිනාපාහුවේ ඔව රන්වන් රංකෙදි පිරලා චන්දන කල්කෙන් නැවිලා රන්වන් රංකෙදි පිරලා චන්දන කල්කෙන් නැවිලා කිංකිණි නූපුර නාදදී මල් මල් මූණක් ඇදී උළුසලාලා පනනල

උදේට ඇහෙන සද්ද අතරට උදේ 9:51 දැන් වෙලාව පෙරවරු 9:51 උදේ කියන්නේ 9:05 වුණේ ඒක සම්ප්‍රදායනේ දින්නේ. හරි, දැන් මේ මට යන්න වෙලාවත් ඇවිල්ලා තියෙන්නේ. යන්න කලින් මතක් කරන්න ඕනි මෙල් ඩෝල් ගැන. මේ දවස්වල ඇඟපතේ වේදනාව, ඔළුවේ කැක්කුම වගේ දේවල් ඉතින් අපිට නිරන්තරයෙන්ම තියෙනවා. අපි ඉතින් ඒකට විසඳුමක් හදාගන්න එපා නේද? ඕකටත් මේ සංසාරය කරපු අකුසල් උහම හිත හදාගන්න, සහ ඉතින් ඕකට තවත් වැඩි කරගන්න ඕවගේ දේවල් කියන්න ඕනේ නැහැ. මේ දවස්වල ඔය වගේ දේවල් හැමෝටම තියෙනවා, නැති කෙනෙක් නැහැ. ඉතින් මේ කරදරකාරී මේ මාර්ග තදබදයත් එක්ක පාරවල යනකොට නේද නලා ශබ්දම තියෙන්නේ, නිකන් පාරවල් නෙවෙයි වගේ තේරෙනවා, නිකන් වෙන තැනක ඉන්නේ වගේ තේරෙනවා. එතකොට ඉතින් මේ අපිව දරා ගන්නවා ඇති මේ පංචස්කන්ධේ නේද? මෙල්ඩෝල් එකක් ළඟ තියාගන්න, උණ කැස්ස සම්ප්‍රතික්ෂාව හැදෙනවා නම් ඉක්මනටම අඩු කරගන්න පුළුවන්. පැරසිටමොල් විශේෂයක් විදියට දීර්ඝකාලීනව මේ දවස්වල ඩෙංගු සංකූලතා තියෙනවා නම්, දැනෙනවා නම් අනිවාර්යෙන් වෛද්‍යවරයෙක් හම්බෙන්න යන්න. අත් බෙහෙත් කරන්න පුළුවන් පස්සේ. හැබැයි ඉතින් ඊට කලින් ළඟම තියෙන රෝහලට යන්න, නැත්නම් වෛද්‍යවරයෙක් හම්බෙන්න කියලා තමයි සෞඛ්‍යංශ උපදෙස් දෙන්නේ. ජීවිතත් එක්ක සෙල්ලම් කරන්න හොඳ නැහැ. සමහරු ජීවිතත් එක්ක සෙල්ලම් කරලා තිබ්බට අපි නේද? සමහරු නම් ඉතින් අවුරුදු ගාණක් අපි පුරවැසියන්ගේ ජීවිතත් එක්ක සෙල්ලම් කරපුවා තමයි හිටියේ නේ. එහෙමයි ඉතින් ලෝකේ ගොඩක් තැන්වල ඉඳලා තියෙනවා. බලමු ඉතින්. දැන් ජීවිතේ දින නොයාට ජාතික ලොතරැයි මණ්ඩලය වලංගෙ ඉන්නවා. කෝටිපති ධනනිධානයේ ලොතරැයි ගැනවට මතක් කරන්න ඕනි. මොකද මේ මාසෙම මේ සමාවෙන්න මේ අවුරුද්දෙම මැයි මාසයේදී කෝටි 12.4කට වැඩි සුපිරි ත්‍යාග මුදලක් කන්ද උඩරට වාසනාවන්තයෙකුට ලබා දෙන්න ජාතික ලොතරැයි මණ්ඩලයට පුළුවන්කමක් ලැබුණා. දැන් මේ කෝටි ගණන් දිනුම් අවස්ථා ලබා දෙනා වගේම තමයි සෑම ඉරිදා දිනකම සන්ඩේ බෝනස් වාසනාවත් ඔයාලට දිනා ගන්න පුළුවන්. ඒ නිසා අවස්ථා රසක් තියෙනවා, කෝටි ගණනක දිනුම් අවස්ථා තියෙනවා. ජීවිතේ හීන දිනා ගන්න අනිවාර්යෙන්ම ජාතික ලොතරැයි මණ්ඩලය ගැන විශ්වාසයෙන් ගිහිල්ලා ගන්න ටිකට් වරදින්නේ නැහැ. අනිවාර්යෙන් දිනුම් අවස්ථා තියෙනවා. ওই ටිකට් ගන්නකොට එකක් දෙකක් නෙවෙයි 3-4ක් ගන්න පුළුවන් තරම් මුදල් ප්‍රමාණය අතේ තියෙන විදියට. එහෙම වුණාම දිනුම් අවස්ථා ටිකක් වැඩි කරගන්න පුළුවන් ඇතිනේ නේද? මම දන්නේ නැතන විද්‍යාවක් තියෙනවද කියලා. වාසනාව කියන දේ ඉතින් කොයි වෙලේ උදා වේද කියන්න බෑනේ. ඒකනේ කියන්නේ බඹරේ වැල්ලෙත් කරගෙන වෙලාවක් ජීවිතේට එනවා කියලා නේද? එනං ඒ මතක් කිරීමත් එක්ක ඉතින් සමුගෙන යන්නත් වෙලාව ලඟ වෙලා තියෙන්නේ. වැදගත්තරතුරු කියන්නේ ඉතින් අද දවසේදී තවත් ඉතින් ලංකාවේ අර මම මුලින් කිව්වේ පුනර්ජනනීය බලශක්ති යොදාගෙන විශේෂයෙන්ම ලංකාවේ ප්‍රථම ඇලමත ඉදිකරන ඇලමාර්ගයක් මත ඉදිකරන සූර්ය බලශක්ති ව්‍යාපෘති අද ආරම්භ වෙනවා. ඉතින් ඒ ගැන සමහර අය කියලා තියෙනවා ඇයි මේ ඇලමාර්ගයකට උඩ මේ වගේ සෝල හදන්නේ නේද? මේක මේ හදපු ඇලමාර්ගයක්, ස්වභාවික ඇලමාර්ගයක් නෙවෙයි. ඒකට මේ කියලා ප්‍රධානම කාරණාව කියන්නේ මේ හරහා පුළුවන්කමක් තියෙනවා කියලා මේ ජලයේ වාෂ්ප වෙන එක අඩු කරගන්න. මොකද ව්‍යාන ඇල, විසදී ඇල වගේ ගොඩක් වාරි ඇලවල් ගොඩක් වර්තමානයේ කොන්ක්‍රීට් කරලා තියෙන්නේ නේද? ඒක නිසා මේ ඒ නිසා තමයි ගොඩක් මේ ප්‍රොජෙක්ට් එක ඉදින් අරගෙන කියා කියලා කියන්නේ. ඉතින් නියම ව්‍යාපෘතිය සාර්ථක කරගන්න පුළුවන්කමක් ලැබෙන්නේ කියලා අපි කිව්වා. මේකෙන් පරිසර හානි සිදු වෙන්නේ නැතුව ඇති. මම ඒක නම් දන්නේ නැහැ හරියටම. ඉතින් වෙන්න විදිහක් නැහැ නේද? මේක ස්වභාවික වනාන්තරයක් මැද නෙමෙයි ඉදි කරන්නේ. ඉතින් ලෝකයන් ඉතින් ඔයගේ ගොඩක් දේවල් හදලා තියෙනවා. එහෙනම් අදට සමුගෙන යන තමයි ලෑස්ති වෙන්නේ. හෙට දවසේදී එන්නම්. අද නිමාඩු ගත්තා, හෙට එක් කරගෙන එනවා. එනගෙන ඇවිල්ලා වැඩියෙන් කතා කරන්න අවස්ථාව දෙනවා. එහෙනම් බොහොම ස්තුතියි දවස පුරා ඉතින් අපි වහගෙන ඉන්න කියලා ඔබට ආරාධනා කරනවා. 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ වහගෙන ඉන්න මනීෂත් ඇවිල්ලා තියෙන්නේ. 10 ඉඳන් අහන්න පුළුවන් මනීෂත් එකතු වෙන්න. එහෙනම් අදට ගිහිල්ලා එන්න හැමෝටම ජය වෙන්න, සුබ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. අපි හෙට දවසේදී උදෑසන 7ට නැවත හමු වෙමුද වෙල්කම් ෂෝ සමග. සුබ දවසක් ඔයාට. මං ෂාමර.

0: විග්‍රහය
1: එන්න පියල් 48 දිනුම් අවස්ථා 5ක් දෙන කොටු දෙකට 1000ක් කොටු තුනට 4000ක් කොටු හතරට 50000ක් එක්ක මහා දිනුම ලක්ෂ දෙකමාරක් දෙන අරිස්ත වගේ සුපිරි අලුත්ම ටිකට් එක අද සම්පත ජාතික ලොතරේ මණ්ඩලයේ
2: උසස්ම තත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දෙවෙනි අඩමු මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳසැල් ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේමුල්ල නාරම්මල සහ ගම්පොළ
3: නවීන තාක්ෂණයෙන් නියම බරට සරිලන ඝනකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI box බානම් මෙල්වා
4: මෙල්වා එක ලංකාවේ එක අපේම එක

0: අයිබෝවන් සුබදැසනක් අලුත් පැයක් වෙලාව මතක් කරන්න අංගුද දහය විනාටියකයි දැන් වෙලාවා.
1: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලා මතක් කළේ.

හැමෝම ගැන වද වෙන ඔයාට ඔයා ගැන හිතන්න කියලා දෙලා සුප්‍රීම් ලයිෆ්ස්ටයිල්. අයිබෝවන් සුබම සුබ උදෑසනක් උදේ 10 විනාඩි 7යි ඉඳන් වෙලා වෙහෙබනම් ඉතින් පුරුදු විදිහටම සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් ලයිෆ් ස්ටයිල් හැඩකාර බදාදා දවස පටන් ගන්න තමයි ලෑස්ති වෙන්නේ. හැබැයි මේ හැඩකාර බදාදා දවස පටන් ගන්න කලින් මට තියෙන පුංචි දෙයක් මතක් කරන්න. ඇත්තටම ලස්සන දේවල් අපිට ලැබෙන්න නම් එහෙමත් නැත්නම් ලස්සන හිත් අපිට හම්බ වෙන්න නම් අපිත් ඇත්තටම සුන්දර මිනිසෙක් වෙන්න ඕනනේ. ඉතින් ඒ නිසා අනිවාර්යයෙන්ම අපේ බාහිර සුන්දරත්වයේ වගේම හදවතේ සුන්දරත්වයත් වැඩි කරගන්න පුළුවන් වෙන විදිහ හැම දෙයක්ම අපි කරන්න උත්සාහ කරන්න ඕනේ. එතකොට තමයි ඇතුළාන්තයෙන් ලස්සන වෙන ගමන් අපිට බාහිරින් අපේ ලස්සන තව කෙනෙක්ට පෙන්වන්න පුළුවන්කම ලැබෙන. ඉතින් මෙන්න මේ මතක් කිරීමත් එක්ක මේ දේත් එක්ක අද හැඩකාර බදාදා දවස පටන් ගන්න තමයි ලෑස්ති වෙන්නේ. ඉතින් ඕනම කෙනෙක් ලස්සන වෙන්න කැමතිනේ නේද? ලස්සන වෙන්න කැමතිද කියලා ඇහුවොත් එහෙම හැමෝම කැමති ලස්සන වෙන්න. හැබැයි ප්‍රශ්න තියෙන්නේ හරියට ලස්සන වෙන්න කොහොමද කියන තැන. ඉතින් ඇත්තටම හරියට ලස්සන වෙනවා නම් අපිට ඉක්මනට ලස්සන වෙන්න බැහැනේ නේද? ගොඩාක් වෙලාවට අපි කල්පනා කරන්නේ හරියට ලස්සන වෙනවා. එහෙමත් නැත්නම් ලස්සන වෙනවා කියලා කියන්නේ ඉක්මනට ප්‍රතිඵල ලබා ගන්නවා කියන දෙයක්. ඉතින් ඇත්තටම ලස්සන වෙන්න අපිට ඉක්මන් ප්‍රතිඵල ලැබෙන්න උවමනාවක් නැහැ. අපිට හැමින්න ගන්න ක්‍රමානුකූල ප්‍රතිඵල වලින් අපිට පුළුවන් හරි ලස්සන ජීවිතයකට උරුමකම් කියන්න. ඉතින් ලස්සන වෙන්න ඕනේ කොහොමද? එතකොට අපිට ස්වභාවික දේවල් වලින් ලස්සන වෙන්න පුළුවන්ද? ඉතින් මෙන්න මේ දේවල් තමයි හැඩකාර බදාදා දවසේ වෙනද විදිහටම ඔන්න අද දවසේදීත් කතා කරන්න සූදානමින් ඉන්නේ. එහෙමනම් ඉතින් හැඩකාර වැඩකාර ලස්සනට ඉන්න කැමති හැමෝටම ආරාධනා කරනවා දිගටම මේ පැය තුන මේ විදිහට අහගෙන ඉන්න ලස්සනම ලස්සන සින්දු අහන ගම නොවට පුළුවන් ලස්සන වෙන්න ඕනේ කොහොමද? ලස්සන වෙන්න නම් මොන වගේ සත්කාරද කරන්න ඕනේ නේද? මේ වගේ ගොඩක් දේවල් අද දවසේදී ඔයාලට දැනගන්න පුළුවන්කම තියෙනවා. හරි, එහෙමනම් ඉතින් පුරුදු විදිහටම ලස්සනම ලස්සන සින්දුවකින් අද වැඩේ පටන් ගන්න තමයි ලෑස්ති වෙන්නේ. ඊට කලින් මතක් කරනවා කතා කරන්න පුළුවන් ඔබටත් මේ පැත්තට 0112 510 510ට. එහෙම නැත්නම් ඉතින් WhatsApp එක ඔන්න උදේ ඉඳන්ම ඕපන් වෙලා තියෙනවා. ඒ පැත්තට WhatsApp message එකක් එවන්න පුළුවන් 0118 893 893ට. එහෙමනම් අද හැඩකාර බදාදා දවස නන්දා මාලිනී මහත්මියගේ ලස්සනම ලස්සන සින්දුවකින් පටන් ගන්න තමයි සූදානම් වෙන්නේ. දිගටම අහගෙන ඉන්න ඔයා මේ අහගෙන ඉන්නේ සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් ලයිෆ් ස්ටයිල්. උදේ 10 වෙනාඩි 9යි. මම මනීෂා.

0: සුප්‍රීම් රේඩියෝ
1: වෙලාව මතක් කරන්නම් උදේ 10යි විනාඩි 17යි.
2: ජීවිතේ කවදා හරි කොතනකදී හරි අපිට වරදිනවා නේද? අන්නේ එතනින් තමයි අපි පටන් ගන්න ඕනේ.
1: සිහින දිනන ජැක් රාහේ දවසකට පාර කියන්නේ එන්.එල්.වී. සුබ දවසක්.
3: සුබ දවසක්.
4: අලුත් වෙලා.
3: පහසු වෙලා.
4: තෑගි පැඩි වෙලා.
3: අංක 1යි ලග්න 1යි.
4: 100ක්ම ඔබ යතේ.
3: අංක 2ක් ගැලපුණාම
4: රුපියල් 1000ක්ම අතේ.
3: අංක 2යි ලග්න 1යි
4: 2500ක් අතේ. අංක 3ට
3: 50000.
4: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000.
3: අංක 3යි ලග්න 1යි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
4: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
5: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
6: සස්මතත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල් ජාලය කසාගල ග්‍රීන් සුප ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේ මුල්ල නාරම්මල සහ ගම්පොළ
7: හැපනින් ඊවනින් ඩ්‍රයිව් එක
6: ලීඩ් කරන
8: ඔබ ඉන්නේ කොහෙද කියලා
9: වරු කියනවා. ඉතින් ඒ මාත් උඹලට වරු කියන්න බෑනේ.
10: Back to back සින්දු අහන්න.
11: Let's go.
12: Every weekday at 4 p.m. in Porto with Arshi Ali.
13: බලන්නකෝ අනේ අපේ ළමයට හරි ලස්සනට සින්දු කතන්දර කියන්න පුළුවන්. හැබැයි ඉතින් ඒවට තැනක් නැහනේ.
14: ඇයි අනේ? සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩක්ගේ උදෑසන තියෙන්නේ.
15: අපිට ජපාන් ඉගෙන ගන්නත් පුළුවන්.
16: ලස්සන ලස්සන කතන්දර අහන්න පුළුවන්නේ.
17: හැඩකාර දඟකාර පොඩිත්තු වෙනුවෙන්මයි.
18: මේ ඔක්කොටම සතියේ දින පහම උදේ 6 ඉඳන් 7 වෙනකන් සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩන්ගේ උදෑසන අහන්න ඕනේ.
19: 89.1 89.3
9: සුප්‍රීම් රේඩියෝ.

0: ජීවිතයට සිහින තියෙනවා. NLB කියන්නේ ඒ සිහින සැබෑ කරන වාසනාවට කියන තවත් නමක්. මේ මෙගා පව නුතරැයේ රුපියල් කෝටියක සුපිරිතයාගේ දිනාගත් වාසනාවන්තයා ඉංගිරියේ ගාමිණී මහතා.
1: මගේ නම ගාමිණී, මම ඉංගිරියේ ඉඳලාවේ. මම NLB ටිකට් එකක් අරගෙන දිනුමක් තියෙනවා. ඇත්ත වශයෙන්ම මම ටිකට් එකක් වැඩිපුර ගන්නවා ඉතින් ටවුන් එකට ගිය වෙලාවකට වෙලාව තමයි දිනුම දැක්කේ. ඊට පස්සේ මං ඇහෙල බාර දීලා දැන් අද වෙනි දවසේ වෙනකොට මට මේ මුදල් ලැබිලා දෙනවා. ඉතින් ගොඩක් සන්තෝසයි. NLB එකට ටිකට් වැඩිපුර ගන්න කියලා හැමෝටම මං කියනවා. ඉතින් සෑහෙන දිනුමක්. ඉතින් හරි වාසනාවන්ත. ඒ අතින් බැලුවහම අපේ ජීවිතයේ ඉදිරි ටික ලස්සනට ගෙවාගෙන යන්න පුළුවන්. තරුණ පරම්පරාවටත් කියන්නේ තමන්ට පුළුවන් විදිහට එක ටිකට් එකක් ටිකට් පහක් 10ක් හරි අරගෙන තමන්ගේ අනාගතය සරු කරගන්න හොඳ අත්දැකලක්. සෑහෙන දුක් ඉඳලානේ ජීවත් වෙන්නේ. දැන් මේ වගේයක් වැදුනා කියුවහම ඇත්තටම ගොඩක් සන්තෝසයි, සතුටුයි. ජීවිතයේ ඉදිරි කාලේ දැන් මට අවුරුදු 64ක් වෙනවා. ඉදිරි කාලේ ලස්සනට ඉතින් ජීවත් වෙන්න පුළුවන් තමන්ගේ මොලේ කල්පනා කරලා ඒ ගමනක් ගියොත් NLB එකට ඒ ආයතන නිසා තමයි අද අපි සතුටින් ජීවත් වෙන්න ඉදිරි අනාගතය හදාගෙන තියෙන්නේ.
0: ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය NLB.
2: ඔයාගේ ජීවිතයට ආදරේ හැමදාමත් හොඳම මතක අලුත් කරන එකම තැන
3: Supreme Lifestyle.

0: 89.1 සුප්‍රීම් රේඩියෝ
1: වාර්තා පිට වාර්තා කබන කෝටි 8 NLB දනඩිතහනේ ලොතරැයියේ රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවැන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහා ධන සම්පත ධන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
2: The Welcome Show ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පැය තුන
3: යන්නෝනේ ස්පාඤ්ඤයේ වැලෙන්සියා නගරයට. මේ වැලෙන්සියා නගරේ කාලෙකට චාමර හරිම ලස්සනයි. කියන්නේ බලන්න හරි ආසයි. ඉතාමත් වර්ණවත් නිර්මාණශීලී උත්සවයක් තියෙනවා වැලෙන්සියා නගරේ. මේ උත්සවයට කියන්නේ ලා ෆයාස් කියලා කියනවා. දේශීය කලාකරුවන් විසින් මාස ගණනාවක් තිස්සේ හදන විශාල කඩදාසි සහ ලී මූර්ති වැලෙන්සියා නගරේ ප්‍රදර්ශනය කරනවා චාමර. හැබැයි මේ නිර්මාණ එකම අවස්ථාවේදී ගිනිපත් කරලා දානවා චාමර.
2: ඒ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට
4: The Welcome Show.
5: ඩෙංගු මාරාන්තිකයි. දැනුවත් වී වලකනමු.
6: ඔබට හෝ ඔබේ පවුලේ අයෙකුට පැය 48කට වඩා වැඩි කාලයක් උණ පවතින්නේ නම් වහාම සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකු හමු වී ප්‍රතිකාර ලබා ගන්න. විශේෂයෙන් ගර්භණී මව්වරුන්, කුඩා දරුවන්, වයස්ගත පුද්ගලයින් සහ වෙනත් නිදන්ගත රෝග ඇති පුද්ගලයින් උණ වැළඳුණු වහාම ඉක්මන් වෛද්‍ය ප්‍රතිකාරවලට යොමු වන්න.
5: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි.
0: 89.1 89.3
4: සුප්‍රීම් රේඩියෝ. මගේ හඬ, මගේ රට.
7: හැමෝම ගැන වද වෙන ඔයාට ඔයා ගැන හිතන්න කියලා දෙලා සුප්‍රීම් ලයිෆ්ස්ටයිල්.
3: උදේ 10යි විනාඩි 33යි දැන් වෙලාව. ඉතින් හැඩකාර බදාදා දවසේ මට හිතුණා මේ මුලින්ම අපිට ස්වභාවිකව පාවිච්චි කරන්න පුළුවන්, එහෙමත් නැත්නම් ස්වභාවික දේවල් වලින් හදා ගන්න පුළුවන් පොඩි නිෂ්පාදනයක් ගැන, එහෙමත් නැත්නම් පොඩි සත්කාරයක් ගැන කියන්න ඕනේ කියලා. ඇත්තටම ඉතින් දැන් මේක අපිම නිෂ්පාදනය කරන නිසා නිෂ්පාදනයක් තමයි. හරි, ඒක තව පැත්තකින් තියලා මම දැන් මේ කියන්න ලෑස්ති වෙන්නේ ලේසියෙන් පහසුවෙන් ගෙදරදීම බොඩි ස්ක්‍රබ් එකක් හදාගන්න විදිහ ගැන. ලස්සන්ට ඉන්නනම් අපි මේ දේවල් ගැනත් දැනගන්න ඕනේ නේද? ඉතින් මේකට අවශ්‍ය වෙන දේවල් ටික මම මුලින්ම මතක් කරන්නම්. අපිට අවශ්‍ය වෙනවා කෝපි කුඩු මේස හැඳි දෙකක්, හරිද? ඊට පස්සේ සීනි මේස හැඳි තුනක් විතර අවශ්‍ය වෙනවා.

නොන නෝක තමයි කරන්න තියන්නේ හරිම ලේසි හරිම පහසු ඉතින් ලොකු වැඩක් කියලකොට ඇතර මෙතන ලොකු වැඩක් නැහැ හරිම පුංචි වැඩක් තියෙන්නේ මෙන්න මේ වැඩේ කළාට පස්සේ ඔයාට පුළුවන් ඔයාගේ බොඩි එකට මේ බොඩි ස්ක්‍රබ් එක ඇප්ලයි කරලා වක්‍රාකාර විදිහට ඔයාගේ බොඩි එකේ මේක ස්ක්‍රබ් කරන්න. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මේ ස්ක්‍රබ් එක හදාගන්නේ. හරිම ලේසි හරිම පහසුයි. අපිට මේ ඔය වෙළඳපොළෙන් මිලදී ගන්න කෘත්‍රිම දේවල් වලින් නිෂ්පාදනය කරලා තියෙන නිෂ්පාදනයක් වගේ නෙවෙයි. අපිම තමයි මේ නිෂ්පාදනය අපේ ගෙදරදීම හදාගන්නේ. ඉතින් ඒ නිසා මේ ස්වභාවික සත්කාර වලින් අපිට ඇත්තටම සුන්දර වෙන්න පුළුවන්, ලස්සන වෙන්න පුළුවන්. නම් අපිට පුළුවන්කම තියෙනවා ක්‍රමානුකූලව අපේ ලස්සන තව තවත් වර්ධනය කරගන්න. ඉතින් ඒ නිසා මේ ගෙදර දේවල් පාවිච්චි කරලා අපි කරන්න ඕන සත්කාරවලට මුල් තැනක් දෙන්න ඕනේ කියලා තමයි මම නම් හිතන්නේ. ඉතින් ඔය විදිහට තමයි ප්‍රධාන අමුද්‍රව්‍ය තුනකින් හරිම ලේසියෙන් ගෙදර තේම ටක් ටික් ටුක් ගාලා බොඩි ස්ක්‍රබ් එකක් හදාගන්න. එහෙමනම් ඉතින් ඔයත් අනිවාර්යයෙන්ම මේ බොඩි ස්ක්‍රබ් එක ට්‍රයි කරලා බලන්න ඕනේ. මොකද මේවා ස්වභාවික දේවල් වලින් හදාගන්න නිසා කිසිම විදිහ හිතකර ප්‍රතිඵලයක් ඔයාට ලබා ගන්න බැරි වෙනවා. ඉතින් ඒ නිසා අනිවාර්යයෙන්ම ඔයත් මේ බොඩි ස්ක්‍රබ් එක ට්‍රයි කරලා බලන්න කියන දේ මතක් කරගෙන ලස්සන සින්දුවකට යනවා. දිගටම අහගෙන ඉන්න ඔබ අහගෙන ඉන්නේ සුප්‍රීම් රේඩියෝ, සුප්‍රීම් ලයිෆ් ස්ටයිල්.

91.3 Suprem Radio.

0: 89.3 Supreme Radio.
1: වෙලාව මතක් කරන්න අඟු 10:00 විනාඩි 46යි.
2: Fiber laser, CNC laser, plastic laser සමග නවීන ලේසර් තාක්ෂණයෙන් සමරුපලක පදක්කම් පාසල් නිල ලාංඡන නාමපෝර්දන් අනර්ගනිමාවකින් බෙල්ලන්විල පන්සලසල opening production වෙතින් අමතන්න 01112739188 ලොව සුන්දරතම පාරාදීසේ
1: මන බැඳුණු ඇසේ නොගැටුණු තන් සොයා උතුම් යම සත්‍චාරයක්
2: Travel with Supreme
1: සතිය දවස් පහේම
3: The Welcome Show අහන්න
4: ලෝකයේ තවත් දවසකට අවදි වුණා ලක්ෂ ගානක වතුර කේතල් රත් වෙන්න පටන් ගත්තා උදේට හදපු තේ කෝප්ප එක උගුරට හිස් වුණා කලබලෙන් හැමදේම පටන් ගන්න උදෑසන එක දෙයකට විතර මිනිස්සු කලබල නැතුවම වටුණා
5: The Welcome Show
1: අයිබෝන් සුබෝදස්සනාක බලව උදෑසන හන්න
5: Supreme Radio The Welcome Show
4: සතියේ දවස් පහේම උදේ 7ට
5: The Welcome Show
1: අනුග්‍රහය
6: වාර්තා පිට වාර්තා තමයි කෝටි 8 NLB තනඩි තහනේ ලොතරැයි රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවැන්ත සුපිරිතයාග ලබා තිබෙන රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවා ජාතිය මහතන සම්පත තන නිධානය වලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
7: මෙල්ටෝල් හිසරතය උන සෙම්ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි
0: 89.1 89.3
2: සුප්‍රීම් රේඩියෝ
0: මගේ හඬ මගේ රට

හැමෝම ගැන වද වෙන ඔයාට ඔයා ගැන හිතන්න කියලා දෙලා සුප්‍රීම් ලයිෆ්ස්ටයිල්. උදේ 10යි විනාඩි 55යි දැන් වෙලාව. ඉතින් පළවෙනි පැයත් මේ විදිහට අවසන් වෙයිගෙන තමයි යන්නේ. හැබැයි ඉතින් මේ පැත්තට කතා කරපු කීප දෙනෙක් ඉන්නවා. ඒ කට්ටියවත් එකතු කරගෙන තමයි ඊළඟ පැයට යන්න මම සූදානම් වෙලා ඉන්නේ. ඉතින් මුලින්ම මොරටුව පැත්තට යන්න තමයි ලෑස්ති වෙන්නේ. මොරටුවෙන් නදීට මට කතා කරා. ෆැමිලි එකේ හැමෝම යාළුව හැමෝමයි ආදරෙන් එකතු කරගෙන අපිට ලස්සනම ලස්සන සින්දුවක් දෙන මනීෂා කියලා තමයි ඔන නදීර කිව්වේ මොරටුවෙන්. ඔන නදීර කියපු විදිහට ඔයාගේ හැමෝම මම ඊළඟ සින්දුවට එකතු කරගන්නවා. එතකම කෑගල්ලට යනවා. කෑගල්ලෙන් චේතනා කතා කරා. දනා ඒ වගේම විසල් නයන ප්‍රාර්ථනා කසුනි මේ කට්ටියත් ඔක්කොම එකතු කරගන්න කියලා කිව්වා අනිවාර්යෙන්ම. ඒ වගේම ඒ කට්ටියත් ඒ විදිහට කෑගල්ලෙන් එකතු කරගෙන ආයෙමත් පැපිලියානට එන්න තමයි ලෑස්ති වෙන්නේ. නිකන් අර ලීසි වටයක් නෙවෙයි මේක, හරිද? කෑගල්ලට ගිහිල්ලා නායත් පැපිලියානට එනවා. පැපිලියානෙන් රංජනී කතා කරා අපේ ගාමන්ට් එකේ හැමෝම එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්න කියලා තමයි කිව්වේ. රංජනී ඉතින් මට ගාමන්ට් එකේ නම කිව්වේ නැහැ. නම අහනකොට රංජනී ෆෝන් එක තියලා හරි ඒතක මොරටුවට ආයෙම වතාවක් යනවා. ජයමල් කතා කරා ඒ පැත්තෙන් නිමේෂා, ඒ වගේම මනීෂා, මැක්, ආශී, ඒ වගේම නිපුනිකා, චාමරෝ මේ කට්ටිය ඔක්කොම එකතු කරගෙන ගමන්. හසිත මේ කට්ටිය එකතු කරගෙන ලස්සනම ලස්සන සින්දුවක් දෙන්න කියලා තමයි කිව්වේ. හරි එහෙමනම් ඉතින් ඒ කට්ටියවත් එකතු කරගෙන මහරගමින් කාන්තිවත් එකතු කරගෙන ඔන්න ලස්සනම ලස්සන සින්දුවකට යන තමයි ලෑස්ති වෙන්නේ. එහෙමනම් ඉතින් අපි ඊළඟ පැයේදී ආයෙමත් මුණ ගැහෙමු. කතා කරන්න පුළුවන් 0112 510 510 එහෙමත් නැත්නම් එවන්න පුළුවන් WhatsApp පැත්තට WhatsApp message එකක් 0718 89 83 89 83ට ගොතමුද පෙම්මල් මාලාවක්. මොකද කියන්නේ දිගට වහගෙන ඉන්න වෙලාව මතක් කරන්න. උදේ 10යි විනාඩි 57යි දැන් වෙලාව.

0: අලුත් පෑක් වෙලාව මොදක් කරන්නන් එකුළ හය දැන්නලාවා.
1: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලා මතක් කළේ
2: වාර්තාපිට වාර්තා තබන කෝටි අටේ එන්ල්වී තනඩිතහනය දුතුරයියේ රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබාදිමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත් ධන සම්පත ධන නිධානය වෙලදීගෙන ඔබත් කෝටිපතියකු වන්නේ.

නවයයි එක 89.3 සුප්‍රීම් රේඩියෝ.

හැමෝම ගැන වද වෙන ඔයාට ඔයා ගැන හිතන්න කියලා දෙලා සුප්‍රීම් ලයිෆ්ස්ටයිල්. එකුලහයි විනාඩි හයයි දැන් වෙලා ඔය ගැන අලුත් පැයකින් තමයි ඉතින් ඔන්න අයමත් වතාවක් ඔයයි මමයි මේ විදිහට මුණගැහෙන අපේ දෙවනි පැය තමයි මම මේ විදිහට ඔයත් එක්ක පටන් ගන්න. ඉතින් දෙවනි පැයේ මුලදිම මට ඔයාට කියන්න තියෙන්නේ ලස්සන කියන දේ ගැන කතා කරනකොට අපි ගොඩාක් වෙලාවට බාහිර ලස්සන වැඩි කරගන්න උත්සාහ කරනවනේ නේද? ඒ වෙනුවෙන් එක එක නිෂ්පාදන වර්ග පාවිච්චි කරනවා. ඒවා කෘතිම නිෂ්පාදන වෙන්න පුළුවන්, ස්වභාවික නිෂ්පාදන වෙන්න පුළුවන්. අපි බාහිර පෙනුම ලස්සන්ට තියාගන්න කොච්චරක් නම් දේවල් කරනවද නේද? ඒ වගේම තමයි ලස්සන කියලා කියන්නේ මම අර ප්‍රෝග්‍රෑම් එක පටන් ගන්නකොටම කිව්වා වගේම ලස්සන කියන්නේ අපේ අභ්‍යන්තරයේ අනිවාර්යයෙන්ම තියෙන්න ඕන දෙයකට. ඒ කියන්නේ අපේ හදවතෙත් ලස්සන කියන දේ තියෙන්න ඕනේ. අපි එකිනෙකා එක්ක ගනුදෙනු කරනකොට අපේ බාහිර ස්වරූපයෙන් විතරක්ම නෙවෙයි අපේ හදවතිනුත් අපි ගනුදෙනු කරන්න, ඒ අයත් එක්ක කතා බහ කරන්න, හිනා වෙන්න අපි උත්සාහ කරන්න ඕනේ. එතකොට තමයි ලස්සන පුද්ගලෙක්, සර්ව සම්පූර්ණ ලස්සන පුද්ගලෙක් අපිට තවත් කෙනෙක්ට පිළිගන්වන්න පුළුවන් වෙන නිසා මේ ලස්සන කියනකොට ඔන්න ඔය දෙකම වැදගත් වෙනවා කියන දේත් අපි අනිවාර්යයෙන්ම මතක තියාගන්න ඕනේ. හරි, එහෙමනම් ඉතින් ලස්සන ගැනනේ අද දවසේදී කතා කරන්නේ. හැඩකාර පදාදා දවසේ ලස්සන ගැන කතා කරන්න තව දේවල් තියෙනවා. හැබැයි ඉතින් ඊට කලින් තව කට්ටියක් ඉන්නවා මේ පැත්තට කතා කරපු. මට හිතෙනවා දෙවනි පැයේ මුලින්ම ඒ කට්ටියවත් එකතු කරගත්තොත් හොඳයි කියලා. ඉතින් ඒ නිසාම මම යනවා නාවල පිටිය පැත්තට. නාවල පිටියෙන් මට චාන්දනි කතා කරා. චාන්දනි කතා කරලා කිව්වා නන්දාවති, ඒ වගේම මංජුල බෝගොඩ, සමන්මලේ, ඒ වගේම චමිත්ක, හිරුණි, කාවින්දි, ඒ විතරක් නෙවෙයි සුප්‍රීම් රේඩියෝ කාර්ය මණ්ඩලයේ හැමෝමත් එකතු කරගෙන ලස්සනම ලස්සන සින්දුවක් දෙන්න කියලා. එහෙමනම් ඉතින් ඔන චාන්දනි, ඔයාව මම දෙවෙනි පැයේ මුලින්ම මතක් කරන්න මතක තියාගත්තා. හරිද? ඒත් එකම පානදුරයටත් යන්න ඕනේ. පැත්තෙන් හරිම ලස්සන කවියක් මට දුන්න. ඉතින් දන්නවනේ දැන් කවි දෙන්නේ කවුද කියලා නේද? මෙන්න මේ විදිහට තමයි කියලා තියෙන්නේ අපේ ජගත්. වලා තීරයෙන් නිහා ලොවක ඔයා හිටියතෝ, වලා කුලක සැඟවේලා අප අතරට ආවතෝ, ඔය ලස්සන හඬ ගුවනේ රැව් පිළි රැව් දේවිතෝ, සුරංගනාවියේ ඔයා කියන්නකෝ කාගෙතෝ කාගෙතෝ. හම්මෝ, ලොකු ප්‍රශ්නයක් නැහලා තියෙන්නේ. හරි, ඉතින් එකතු කරගන්න කියලා කියනවා නිමල්, ඒ වගේම සන්ධ්‍යා, ජානක, මේ කටි ඔක්කොමත් එකතු කරගෙන ඔන්න ලස්සනම ලස්සන සින්දුවක් දෙන්න කියලා තමයි කිව්වේ. එහෙමනම් ඉතින් ඒ කට්ටියත් ඔක්කොම එකතු කරගෙන ලස්සනම ලස්සන ලෝකෙකට යන තමයි ලෑස්ති වෙන්නේ. මොකද කියන්නේ දැන් ජගත් මගෙන් ප්‍රශ්නයක් ඇහුවනේ කොහෙන්ද ආවේ කාගෙතු කියලා, අන්නේ ලෝකෙට අරගෙන යන්න තමයි ලෑස්ති වෙන්නේ. දෙකට මහගෙනින් අහගෙන ඉන්න ගමන් නොවදන්න ඔයට පුළුවන් මේ පැත්තට කතා කරන්න 0112 512 510 510 ඔයා මේ අහගෙන ඉන්නේ සුප්‍රීම් රේඩියෝ, සුප්‍රීම් ලයිෆ් ස්ටයිල්. වෙලාවත් මතක් කරන්න 11:29 දැන් වෙලාව 5.

0: ජීවිතේ කවද හරි කොතනකදි හරි අපිට වරදිනව නේද? අන්න එතනින් තමයි අපි පටන් ගන්න ඕනේ.
1: සිහින දිනන ජැක් රාහි දවසකට පාර කියන්නේ NLB සුබ දවසක්.
2: සුබ දවසක්.
3: අලුත් වෙලා.
2: පහසු වෙලා.
3: පැඩි පැඩි
2: වෙලා. අංක 1යි ලග්න 1යි
3: 100ක්ම ඔබ යතේ.
2: අංක 2ක් ගැලපුණාම
3: රුපියල් 1000ක් නැතේ.
2: අංක 2යි ලග්න 1යි
3: 2500ක් අතේ. අංක 3ට
2: 50000.
3: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000.
2: අංක 3යි ලග්න 1යි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
3: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
4: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
0: ඔයාගේ ජීවිතයට ආදරේ හැමදාමත් හොඳම මතක අලුත් කරන එකම තැන
5: Supreme Lifestyle.

0: සුප්‍රීම් රේඩියෝ
1: වෙලාව මතක් කරන්න 11 විනාඩි 17යි දැන් වෙලාව.
2: ලිතුවේනියාවේ රැකියාව කරන් දෙන්නම් කිව්වද? ටුවරිස්ට් වීසාකකින් ඇවිත් රස්සාවක් හොයාගමු කිව්වද? සල්ලි හෙට එවුවහම හරි සල්ලි දුන්නහම හරි වැඩේ කරලා දෙන්නම් කිව්වද?
3: කරුණාකර මෙවන් වංචාවන්ට හසු නොවන්න, ඔබේ මුදලත් ජීවිතයත් අනතුරේ නොහෙළන්න, සෑම විටම විධිමත් ක්‍රමවේදයන්ට අනුව පමණක්ම විදේශගත වන්න. මෙම විශේෂ නිවේදනය ශ්‍රී ලංකාවේ ලිතුවේනියානු කොන්සල් කාර්යාලයේනි.
4: The Welcome Show.
5: ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පෑ තුන.
1: අන්නෝනේ ස්පාඤ්ඤයේ වැලෙන්සියා නගරයට. මේ වැලෙන්සියා නගරේ කාලෙකට චාමර හරිම ලස්සනයි. කියන්නේ බලන්න හරි ආසයි. ඉතාමත් වර්ණවත් නිර්මාණශීලී උත්සවයක් තියෙනවා වැලෙන්සියා නගරේ. මේ උත්සවයට කියන්නේ ලා ෆයාස් කියලා කියනවා. දේශීය කලාකරුවන් විසින් මාස ගණනාවක් තිස්සේ හදන විශාල කඩදාසි සහ ලී මූර්ති වැලෙන්සියා නගරේ ප්‍රදර්ශනය කරනවා චාමර. හැබැයි නිර්මාණ එකම අවස්ථාවේදී ගිනිපත් කරලා දානවා චාමර.
6: ඒ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට
4: The Welcome Show.
7: මම හිතුවේ මගේ හිත හිස් වෙලා කියලා. ආදරේ මට ආයි කවදාවත් දැනෙන එකක් නෑ කියලා.
8: එතකොට දැන් ආදරේ දැනෙනවද?
7: ඔව්. ඔයා මට දෙන ආදරේ නිසා මම ජීවත් වෙනවා කියලා මට දැනෙනවා. ඒ තරමටම ඔයා මගේ ජීවිතේ ලස්සන කළා.
8: මේ ආදරේ ඔය හිනාව හැමදාටම තියේවි. Dream Night.
7: සතියේ දිනවල රාත්‍රී 7ට.
9: අනුග්‍රහය.
10: එන්න පියල් 40ක දිනුම් අවස්ථාව ආත්ම දෙන. කොටු දෙකට 1000ක්, කොටු තුනට 4000ක්, කොටු හතරට 50000ක් එක්ක මහා දිනුම ලක්ෂ දෙකමාරක් දෙන අරිස්සේ වගේ සුපිරි අලුත්ම ටිකට් එක අද සම්පත ජාතික ලෝකරේ මණ්ඩලයේ.
11: ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පෑ තුන.
4: සුප්‍රීම් රේඩියෝ.

සුප්‍රීම් රේඩියෝ අහගෙනන්න ඔබට වැදගත් පණිවිඩයක් කියන්න ඕනේ. ලිතුවේනියාවට යවන්නම් කියලා ඔබෙන් කවුරුහරි සල්ලි ගත්තනම් ඔබ අනිවාර්යෙන්ම මේ පණිවිඩය දැනගන්න ඕනේ. ශ්‍රී ලංකාවේ ලිතුවේනියා රජයේ කොන්සල් කාර්යාලය වෙත සංචාරක වීසා මත ලිතුවේනියාවට ගොස් රැකියා ලබා දෙන හැකි බව පවසමින් ඇතැම් පුද්ගලින් සහ නියෝජිතයන් විසින් ශ්‍රී ලාංකිකයන්ගෙන් මුදල් ඉල්ලා සිටින බවට පැමිණිල්ල සහ විමසීම් විශාල වශයෙන් ලැබෙන බව කොන්සල් කාර්යාලය සඳහන් කරනවා. මෙවැනි අසත්‍ය පොරොන්දු හේතුවෙන් වංචාවට ලක් නොවන ලෙස ශ්‍රී ලංකාවේ ලිතුවේනියා රජයේ කොන්සල් කාර්යාලය මහජනතාවට දැනුම් දෙනවා. ඉතින් මතක් කරන්න ඕනේ, මේ සංචාරක වීසා මත ලිතුවේනියාවට ගොස් එරට රැකියාවක් ලබා ගැනීම නීත්‍යානුකූලව හැකියාවක් නැහැ කියන කාරණය. ඉතින් ලිතුවේනියාවේ රැකියාවක් සපයා දෙන බව පවසලා සිය ගිණුම්වලට මුදල් තැන්පත් කරන ලෙස හෝ ශ්‍රී ලංකාව තුළ මුදල් ඉල්ලා සිටින අයවලුන් අනිවාර්යෙන්ම මෙම වංචාවට සම්බන්ධ පුද්ගලයන් හෝ ඔවුන්ගේ තැරව්කරුවන් වෙන්න පුළුවන්. ඉතින් විදේශ රැකියා අපේක්ෂා කරන ශ්‍රී ලාංකිකයින් නීත්‍යානුකූලවම අනුමත ක්‍රමවේදයක් පමණක් භාවිතා කළ යුතු බවත් ලිතුවේනියානු කොන්සල් කාර්යාලය සඳහන් කරනවා. ඉතින් ඔවුන්ට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් ලියාපදිංචි විදේශ රැකියා නියෝජිත ආයතන හරහා පමණක් අවශ්‍ය තොරතුරු සහ සහාය ලබා ගන්නා ලෙස ශ්‍රී ලංකාවේ ලිතුවේනියා රජයේ කොන්සල් කාර්යාලය දැනුම් දෙනවා කියන ඒ පණිවිඩය ඔබට අනිවාර්යයෙන්ම මතක් කරන්න ඕනේ. 89.1 89.3 Supreme Radio

0: 89.3 Supreme Radio.
1: එකොළහයි විනාඩි 31යි දැන්නලාවා.
2: එන්න

0: සමුරු මලක පදක්කම් කුසලාන පාසල් නිලලාංචන අකුරු සහ මෝස්තර කැපීම. දැන් නවීන ලේසර් තාක්ෂණයෙන් හොඳම නිමාවකින් බෙල්ලන්විල ඔප්නිම් ප්‍රොඩක්ෂන්ස් වෙතින් අමතන්න 0.77 600 18 22. ඩෙංගු මාරාන්තිකයි, දැනුවත් වී වලකාලමු.
1: ඉවතලන ප්ලාස්ටික්, වීදුරු බඳුන්, බෝතල් සහ ටින් ආදිය එකතු කර ජලය නොරදෙන සේ තබා ගන්න. ඉවතලන ටයර් රාතියට වැලිපුරවා සිදුරු කර ජලය නොරදෙන සේ කපටා කරන්න.
0: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි. 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ.
2: හැමෝම ගැන වද වෙන ඔයාට ඔයා ගැන හිතන්න කියලා දෙලා සුප්‍රීම් ලයිෆ්ස්ටයිල්.
3: එකනහයි විනාඩි 32යි දැන් වෙලාව. හැමෝම ගැන වද වෙන ඔයාට ඔයා ගැන හිතන්න කියලා දෙන පැය තුන තමයි සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් ලයිෆ් ස්ටයිල් හැඩකාඩ බදාදා දවස කියලා කියන්නේ. ඉතින් මට හිතුණා ඔයිල් ගැන චුට්ටක් කතා කරන්න ඕන කියලා. හැ ඔයිල් වෙන්න පුළුවන් නේද, බොඩි ඔයිල් වෙන්න පුළුවන්. ඉතින් මට හිතන ඔයිල් ගැන කතා කරන්න ඕන කියලා. දැන් ඔයිල් ගැන කතා කරනකොට අපි වැඩිපුරම පාවිච්චි කරන්නේ හෙයා ඔයිල් වර්ගන නේද? සමහරක් වෙලාවල් වලට ගෙදරම හදාගත්ත හෙයා ඔයිල් අපි පාවිච්චි කරනවා. එහෙම නැත්නම් වෙළඳපොළෙන් මිලදී ගත්ත හෙයා ඔයිල් වර්ග අපි ඕන තරම් පාවිච්චි කරනවා. ඉතින් ඇත්තටම අපි වැඩිපුර භාවිතා කරන්නේ, වැඩිපුර අහලා තියෙන්නේ හෙයා ඔයිල් ගැන තමයි. හැබැයි මට හිතුණා අද බොඩි ඔයිල් එකක් ගෙදර තිම හදාගන්න විදිහ ගැන චුට්ටක් මතක් කරන්න ඕන කියලා. දැන් ඔයා කල්පනා කරනවා ඇති ඇයි අපි බොඩි ඔයිල් එකක් පාවිච්චි කරන්න ඕන කියලා. ඇත්තමනේ නේද? අපි හෙයා එකට ඔයිල් එකක් පාවිච්චි කරනකොට අපි දන්නවා මොන මොන හේතුවලටද අපි මේක පාවිච්චි කරන්න කියලා. ඒ වගේම තමයි බොඩි එකට බොඩි ඔයිල් එකක් පාවිච්චි කරනකොටත් අපි දැනගන්න ඕනේ ඇයි මේ දේ පාවිච්චි කරන්න ඕන කියලා. අංක එකටම අපේ හමට ඩීප් හයිඩ්‍රේෂන් එකක් ලබා ගන්න අපි බොඩි ඔයිල් එකක් පාවිච්චි කරාට වරදක් නැහැ. ඒ වගේම තමයි හමේ තියෙන වියලිගතිය අවම කරන්න, අපේ සම පැහැපත් වෙන්න, ඒ වගේම සමේ ඇදෙන සුළු භාවය වැඩි කරලා අපේ හමේ ස්ට්‍රෙච් මාර්ක් තියෙනවා නම් අන්න ඒවත් පාලනය කරන්න අපිට බොඩි ඔයිල් එකක් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ස්වභාවිකව අපිට ස්වභාවික අමුද්‍රව්‍ය පාවිච්චි කරලා හදාගන්න පුළුවන් බොඩි ඔයිල් වලක ගණනාවක් තියෙනවා. ඒ අතරින් වට්ටක්කා, කැරට්, රෝස් ඔයිල් මේ වගේ එකීම් එකී නොකී ඔයිල්ස් වර්ග තියෙනවා. හැබැයි මට හිතුණා අද කැරට් ඔයිල් එක හදාගන්න විදිහ ගැන චුට්ටක් මතක් කරන්න ඕන කියලා. අපිට මේ ඔයිල් එක හදාගන්න අවශ්‍ය වෙන්නේ මධ්‍යම ප්‍රමාණයේ කැරට් කෙඩියක්, ඒ වගේම 100%ක් පිරිසිදු සුදු පොල් තෙල් ටිකක් අපිට අවශ්‍ය වෙනවා. මෙන්න මේ දෙක තමයි අපිට අවශ්‍ය වෙන්නේ. දැන් ඔයා කරන්න ඕනේ මුලින්ම කැරට් අලය හොඳට පිරිසිදු කරගෙන මේක ග්‍රේට්

හිතන්න කෝ වෙළඳ පොලට අපි කීයක් නං වේදන් කරනවද ලස්සන වෙන නිෂ්පාතනවලට. ඉතින් ඒ අතරින් අපිට ගෙදරද මේ දේවල් නිෂ්පාතනය කරගන්න පුළුවන් නම් අපේ අත්වලින්ම ඇත්තටම අපිට හොඳ නිෂ්පාතනයක් අපේ හැමට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේ කැරට් බොඩි ඔයිල් එකත් අනිවාර්යම පාවිච්චි කරලා බලන්න කියන දෙත් මතක් කරගෙන, තව පුංචි දෙයක් තියෙනවා මතක් කරන්න. ඒ තමයි තෙල් සහිත සමක් තියෙන කෙනෙක් නම් අනිවාර්යම කල්පනාවෙන් මේ සත්කාරය කරන්නත් මතක තියාගන්න ඕනේ. එහෙමනම් ඉතින් ලස්සන සින්දුවකට යන්න තමයි ලෑස්ති වෙන්නේ. දෙකට මහගෙන ඉන්න ඔය මහගෙන ඉන්නේ සුප්‍රීම් රේඩියෝ, සුප්‍රීම් ලයිෆ් ස්ටයිල්. 11:36 දැන් වෙලාවා.

0: 89.3 සුප්‍රීම් රේඩියෝ
1: වෙලාව මතක් කරන්නම් 11:47යි දැන් වෙලාව.
2: උසස්ම තත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දෙවෙනි අඩමු මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල් ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේ මුල්ල නාරම්මල සහ ගම්පොළ.
3: ලෝකයේ තවත් දවසකට අවදි වුණා. ලක්ෂ ගානක වතුර කේතල් රත් වෙන්න පටන් ගත්තා. උදේට හදපු තේ කෝප්ප එක උගුරට හිස් වුණා. කලබලෙන් හැමදේම පටන් ගන්න උදෑසන එක දෙයකට විතරක් මිනිස්සු කලබල නැතුවම වට වුණා.
4: The welcome show.
1: I burn සුබදාසනක බලා උදෑසන හදලා.
4: Supreme Radio the welcome show.
2: සතිය දවස් පහේම උදේ 7ට.
4: The welcome show.
1: අනුග්‍රහය.
5: වාර්තා පිට වාර්තා තමයි කෝටි 8 NLB තනඩි තහනේ ලොතරැයි රුපියල් කෝටි 13.9 ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා තිබෙන රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තන නිදහනේ වෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
6: නවීන තාක්ෂණයෙන් නියම බරට සරිලන ඝනකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI box බානම් මෙල්වා.
7: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
8: අයියෝ හීනයක්ද දැක්කේ අපරාදේ.
1: ඒ මොකද මේ කෑ ගහන්නේ?
8: ඉවරයි අද.
1: ආ කවද දැක්කේ හීනේ?
9: සුදුනෝනේ අලි වැඩි මේ මන.
1: ඕවද බබලවක හිතට දැනෙන සිංහන්න. සතිය දවස් පහේම දවල් එකට.
4: සින්දු කෆේ විත් නිමේෂා. නිමේෂා. 89.1 89.3
0: සුප්‍රීම් රේඩියෝ.

හැමෝම ගැන වද වෙන ඔයාට ඔයා ගැන හිතන්න කියලා දෙලා සුප්‍රීම් ලයිෆ්ස්ටයිල්. එකොළහයි විනාඩි 52යි දැන් වෙලාව. මම ලෑස්ති වෙන්නේ අපේ වට්ස්ඇප් එක පැත්තට යන්න. ඒ පැත්තෙන් යාළුවෝ ගොඩ දෙනෙක් මේ පැත්තට මැසේජ් කරලා තියෙනවා. ඉතින් සමහරව අහලා තියෙනවා මනීෂානේ අපිව එකතු කරගන්නේ නැද්ද කියලා. නැනේ මං එහෙම මතක් කරන්නේ එකතු කරගන්නවා. මුලින්ම යනවා මොරටුවට. මොරටුවේ ලක්ෂාන් පැන්ට්‍රි කපට් එකේ සෙට් එක ඔන්න අපිවත් ලස්සනම ලස්සන සින්දුවකට එකතු කරගන්න වෙනද විදිහටම රන්දික මදු ලක්ෂාන් අස්සන් කපි කට්ටිය හැමෝම ඔන්න ඔයාව ආදරෙන් අහගෙන ඉන්නවා කියලා තමයි කියලා තියෙන්නේ. ඒ වගේම මඩපාතට යනවා මඩපත සිංහ සමාජයේ රංජිත්, එවගේම චන්ද්‍රදාස, අබේරත්න, මිල්ටන්, මොහාන්, ඉන්ද්‍රසිරි, අමරසිංහත් එක්ක ලක්ෂ්මන් එකතු කරගෙන ලස්සනම ලස්සන සිඳුවක් දෙන්න කියලා තමයි කියලා තියෙන්නේ. ඒත් එක්කම චානු මැසේජ් එකක් එවලා තියෙනවා. අපි පානදුර අලුබෝමිල්ලෙන් ඉතින් අපිට දෙන්න ලස්සනම ලස්සන සිඳුවක් කියලා තමයි කියලා තියෙන්නේ. එවගේම අනෝජ, දේවික, ජිතේන්ද්‍ර මේකට ඔක්කොම එකතු කරගෙන ලස්සන සිඳුවක් දෙන්න කියලා තමයි කියලා තියෙන්නේ. ඉතින් ඒත් එක්කම යනවා පුස්සැල්ලාවට. පුස්සැල්ලාවේ BF ජනපදයෙන් ඔන්න අනුර මැසේජ් එකක් කියලා තියෙනවා. අපිටත් ලස්සන සින්දුවක් දෙන්න මනේ ශපිතයා වහගෙන ඉන්නවා කියලා තමයි කියලා තියෙන්නේ. අනිවාර්යයෙන්ම ලස්සන සින්දුවක් දෙනවා. මේ කටි ඔක්කොම මතක් කරලා සේරුවාවිල පැත්තට ගියේ නැත්නම් ඒක ලොකු අඩුපාඩුවක්. ඉතින් ඒ නිසා මම යනවා ඒ පැත්තට. ඒ පැත්තෙන් ඔන්න අදත් කෙරියේ සමරසිංහ අපි වහගෙන ඉන්නවා කියලා තියෙනවා. තනියෙන් නෙවෙයි, යාළුවා හැමෝමත් එක්ක තමයි ඔන්න අහගෙන ඉන්නේ. ඉතින් යාළුවයි මේ වෙලාව සුප්‍රීම් රේඩියෝ අහන ආදරණීය ඔයාවයි එකතු කරගන්න කියලා තමයි ඔන්න කියලා තියෙන්නේ. ඒ කට්ටිය තමයි වට්ස්ඇප් එක පැත්තෙන් අපිට ඒ විදිහට මැසේජ් කරලා තියෙන්නේ. ඒත් එක්කම මොරටුව ගැන මතක් කරපු එකේ මොරටුවෙන් මට මල්ෂික කතා කරා නිෂාන් ෆර්නිචර්ස් එකේ හැමෝම ලස්සනම ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා තමයි කිව්වේ. ඉතින් විශේෂයෙන්ම මතක් කරන්න කිව්වා සමීර, ඒ වගේම නීටාන්ටි, ඒත් එක්කම සුභාක්කා, ඩිෂාඩ් මේ කට්ටි ඔක්කොම එකතු කරගන්න කියලා තමයි කිව්වේ. එහෙමනම් ඉතින් මේ කට්ටි ඔක්කොම එකතු කරගෙන ලස්සනම ලස්සන සින්දුවකට යන තමයි ලෑස්ති වෙන. දිගටම අහගෙන ඉන්න 11:54 දැන් වෙලාව.

0: සුබදහමලක් අලුත් පෑයක් වෙලාව මතක් කරන්නම් දවල් 12 විනාඩියකයි දැන් වෙලාව.
1: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලාව මතක් කළේ
2: එන්න

89.1 සුප්‍රීම් රේඩියෝ අහසෙත් දිලේ පොළොවෙත් බලේ කොතනක් ඇහේ සුප්‍රීම්

හැමෝම ගැන වද වෙන ඔයාට ඔයා ගැන හිතන්න කියලා දෙලා සුප්‍රීම් ලයිෆ්ස්ටයිල්. සුපදහමලක් දවල් 12:08 දැන් වෙලාව. ඒ කියන්නේ අපේ තුන්වෙනි පැය තමයි. මේ විදිහට හරිම ආදරෙන් ජව සම්පන්න විදිහට ඔන්න පටන් ගත්තේ. ඉතින් ඔය හැඩකාර බදාතා දවස තමයි මේ විදිහට අහගෙන ඉන්නේ. ලස්සන වෙන්න ඕනේ කොහොමද, ලස්සන වෙන්න මොන වගේ දේවල්ද කරන්න ඕන, එතකොට ස්වභාවික දේවල් අපි කොහොමද ලස්සන වෙන්න පාවිච්චි කරන්නේ, මෙන්න මේ වගේ හරි ලස්සන කතා බහක් තමයි අද දවසේදී අපි මේ විදිහට ඉස්සරහට කරගෙන යන්නේ. ඉතින් හොයාටත් පුළුවන් මේ කතන්දර ඔක්කෝම අහගෙන ඉන්න අතරතුරේදී ලස්සනම ලස්සන සින්දු අහන ගමන් මේ පැත්තට කතා කරන්න 0112 510 510. එහෙමත් නැත්නම් ඉතින් අපේ WhatsApp එක ඕපන් වෙලා තියෙනවා. මේ පැත්තට WhatsApp මැසේජ් එකක් එවන්න ඔයාලට chance එක තියෙනවා 0718 893 893. ඉතින් මේ විදිහට මේ පැත්තට කතා කරපු මැසේජ් කරපු බොහෝ දෙනෙක් ඉන්නවා. ඒ කට්ටිය ගැනත් මම ටිකෙන් ටික මේ පැය ඇතුළතද කොහොම හරි මතක් කරනවා. මොකද මට තියෙන්නේ මේ පැය විතරනේ, මේ පැයෙන් පස්සේ ආයෙ මම හම්බ වෙන්නේ ඔයත් එක්ක හෙට. ඉතින් ඒ නිසා හෙට මතක් කරන්න බැහැනේ. මේ පැයේ අනිවාර්යයෙන්ම මම මේ කටියව මතක් කරන්න ලෑස්ති වෙලා ඉන්නවා. එහෙමනම් ඉතින් තුන්වෙනි පැයත් හරිම ආදරණීය විදිහට ලස්සනම ලස්සන සින්දුවකින් පටන් ගත්තොත් හොඳයි කියලා මට හිතෙනවා. මොකද කියන්නේ? හරි, එහෙමනම් ඉතින් දෙකටම අහගෙන ඉන්න ඕනේ. අහගෙන ඉන්න ගමන් මම කියවන අනිවාර්යම මේ පැත්තට කතා කරන්න, මැසේජ් කරන්න. එහෙම වුණොත් මමත් ලෑස්ති වෙලා ඉන්නවා. ඔයාගේ ලස්සනම ලස්සන නමයි, ඔයාට ආදරය කරන කට්ටියයි හරිම සත්‍යයට මේ පැත්තේ ඉඳන් මුළු ලෝකෙට පැහෙන්න කියන්න. ඒ නිසා අනිවාර්යම මේ පැත්තට කතා කරන්නත් මතක තියාගන්න කියන ගමන් මොකද කරන්නේ? ලස්සනම ලස්සන සින්දුවකින් තුන්වෙනි පැයත් පටන් ගන්න තමයි ඔන්න සූදානම් වෙන්නේ. දෙකට පහගෙන ඉන්න වෙලාවත් මතක් කරන්න 12:09 දැන් වෙලාව.

0: ජීවිතේ කවද හරි කොතනකද හරි අපිට වරදිනවා නේද? අන්න එතනින් තමයි අපි පටන් ගන්න ඕනේ.
1: සිහින දිනන ජයග්‍රහී දවසකට පාර කියන්නේ NLB සුබ දවසක්.
2: සුබ දවසක්.
3: අලුත් වෙලා.
2: පහසු වෙලා.
3: පැඩි පැඩි වෙලා.
2: අංක 1යි ලග්න 1යි
3: 100ක්ම ඔබ යතේ.
2: අංක 2ක් ගැලපුණාම
3: රුපියල් 1000ක්ම අතේ.
2: අංක 2යි ලග්න 1යි
3: 2500ක් අතේ.
4: අංක 3ට
2: 50000.
4: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000.
2: අංක 3යි ලග්න 1යි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
3: කැමති එකක් අපේ අතේ.
1: සුබ දවසක්.
5: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
0: ඔයාගේ ජීවිතයට ආදරේ හැමදාමත් හොඳම මතක අලුත් කරන එකම තැන
6: Supreme Lifestyle.

0: සුප්‍රීම් රේඩියෝ
1: වෙලාව මතක් කරන්න අන්දවල් 12 විනාඩි 17 දැන් වෙලාව.
2: වාර්තා පිට වාර්තා තිබුණු කෝටි 8 NLB දනඩ තහනේ ලොතරැයියේ රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයේට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත ධන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
3: හප්පනින් ඒවිනින් ඩ්‍රයිව් එක
4: ලීඩ් කරන
5: ඔබ ඉන්නේ කොහෙද කියලා
6: වරු කියනවා. ඉතින් ඒ මාත් උඹලට වරු කියන්න බෑනේ.
7: ඔනි කර තරුවක් තමත් ඔනි කර තරුවක්
3: back to back සින්දු අහන්න
8: let's go
9: every weekday at 4 PM in Porto with Ashi Ali
10: බලන්නකෝනේ අපේ ළමයට හරි ලස්සනට සින්දු කතන්දර කියන්න පුළුවන්. හැබැයි ඉතින් ඒවට තැනක් නැහනේ.
11: ඇයියනේ සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩක් උදෑසන තියෙන්නේ.
12: අපිට ජපාන් ඉගෙන ගන්නත් පුළුවන්. ලස්සන ලස්සන කතන්දර අහන්න පුළුවන්නේ.
9: හැඩකාර දඟකාර පොඩිත්තු වෙනුවෙන්මයි.
12: මේ ඔක්කොටම සතියේ දින පහම උදේ 6 ඉඳන් 7 වෙනකන් සුප්‍රීම් රේඩියෝ
9: මගේ රට

දවල් 12:25 දැන් වෙලාව. ඉතින් හරි, කටයක් ඉන්නව මතක් කරන්න. ඒක තමයි මම ඉක්මනින්ම මේ පැත්තට ආවේ ආයමත් වතාවක්. ඉතින් යනවා වස්කඩුව පැත්තට. වස්කඩුවේ නමත් තමට කතා කරා ලස්සනම ලස්සන සින්දු ටිකක් අහගෙන ඔයාවත් අහගෙන හරිම ආතරෙන් ඉන්නවා කියලා තමයි කිව්වේ. ඉතින් අපිව ලස්සනම ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා කිව්වා. ඒත් එක්කම අමන්දා ඒ විදිහට වස්කඩුවෙන් කතා කරනකොට මට අර හැමදාම එනවා වගේ ප්‍රහෙලිකාර කෝල් එක නදත්තාව යයිති මාතක හරි මාතරෙන් කතා කරා. ඉතින් ඔයාලුව හැමෝමයි පවුල හැමෝමයි මේ වෙලාවේ සුප්‍රීම් රේඩියෝ අහගෙන ඉන්න ආදරණීය ඔයාවයි ආදරෙන් එකතු කරගන්න කියලා තමයි එයා කිව්වේ. ඒත් එක්කම යනවා වැල්ලවත්තට. වැල්ලවත්තෙන් ගංගා මේ වෙලාවේ අපි වහගෙන ඉන්නවා වැඩ කරන ගමන්. ඉතින් අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා තමයි කිව්වේ. අනිවාර්යයෙන්ම එකතු කරගන්නවා ගංගා. එවගේම නම් පමුණුවටත් යන්න ඕනේ, මොකද මේ වෙලාවේ සම්පත් අපිව හරිම සද්දට අහගෙන ඉන්නවා කියලා තමයි කිව්වේ. ඉතින් මනිෂ ලස්සන වැඩේ කරනවා කියලා කිව්වා. ඒ නිසාම ලස්සනම ලස්සන සින්දුවක් අපිට දෙන්න කියලා තමයි ඔන්න සම්පත් කිව්වේ. නම් පමුණුවෙන් අනිවාර්යයෙන්ම ලස්සන සින්දුවක් දෙනවා. එවගේම පිළියන්දරටත් යනවා. මට හරි හුරු පුරුදු පැත්තරේ නේද පිළියන්දර කියනකොට වචන ටැපලෙනවා. හරි, ඉතින් විදුෂ කතා කරා පිළියන්තරින් අපි හැමදාම අහනවා අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා තමයි කිව්වේ. හරි, එහෙමනම් ඉතින් මේ කටිය කොහොම එකතු කරගෙන ඉන්දියාව පැත්තේ පොඩි රවුමක් දාන්න යන්න තමයි මම ලෑස්ති වෙන්නේ. එහෙමනම් ඉතින් දෙකටම අහගෙන ඉන්න අතරතුරේදී මේ විදිහට ඔයාටත් පුළුවන් මේ පැත්තට කතා කරන්න. මම මතක් කරන්නම් අපේ හොට්ලයින් නම්බර් එක 0112 510 510 ට ඔන්නෑට කතා කරන්න පුළුවන්. ඒ වගේම WhatsApp එක පැත්තට මැසේජ් එවන්නත් පුළුවන් 0718 89 83 89 3 ට. එහෙමනම් ඉතින් ලෑස්ති වෙන්න, ඉන්දියාවට යන්න. දවල් 12:27 දැන් වෙලා 5.

0: 89.1 Supreme Radio.
1: උසස්ම තත්ත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල් ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේමුල්ල නාරම්මල සහ ගම්පොළ.
2: ලෝකය තවත් දවසකට අවදි වුණා. ලක්ෂ ගානක වතුර කේතල් රත් වෙන්න පටන් ගත්තා. උදේට හදපු තේ කෝප්ප එක උගුරට හිස් වුණා. කලබලෙන් හැමදේම පටන් ගන්න උදෑසන එක දෙයකට විතරක් මිනිස්සු කලබල නැතුවම වටුණා.
3: The welcome show.
4: I burn සුබදාසනක බල උදෑසන හද.
3: Supreme Radio the welcome show.
1: සතිය දවස් පහේම උදේ 7ට.
3: The welcome show.
4: අනුග්‍රහය.
5: වාර්තා පිට වාර්තා තමයි කෝටි 8 NLB තනඩි තහනේ ලොතරැයි රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවන්ත සුපිරිතයග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තනනි තහනේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙක් වන්.
6: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RB500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
7: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
8: ඩෙංගු මාරාන්තිකයි. දැනුවත් වී වළකාලමු.
9: ඩෙංගුන රෝගය සඳහා සුදුසුයයි ප්‍රචාරය වන අත්පිහෙත් හා ව්‍යාජ ඖෂධයන් භාවිතා කිරීමෙන් වළකින්න. තද උණ වමනය, හිසරදය, ඇඟපත වේදනාව, මුහුණ හා උඩුකය ප්‍රදේශයේහි රත් පැහැගතිය, සමමත කුඩා ලේ පැල්ලම් මතුවීම හා සුළු වශයෙන් සිදුවන ලේ කැලීම් තත්ත්වයන් නැත්නම් නොපමාව නිවැරදි වෛද්‍ය උපදෙස් ලබා ගන්න.
8: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි.
0: 89.1 89.3
3: සුප්‍රීම් රේඩියෝ.
0: Yeah.

0: හැමෝම ගැන වද වෙන ඔයාට ඔයා ගැන හිතන්න කියලා දෙලා සුප්‍රීම් ලයිෆ්ස්ටයිල්.
1: දවල් 12:39 දැන් වෙලාව. ඉතින් හැඩකාර වදාදා දවසේ අපේ හැඩකාරයන්ට කියන්න ඔන්න තවත් කතාවක් තියෙනවා. හැබැයි ඉතින් මේක ගොඩාක් වෙලාවට අපේ හැඩකාරයන්ට තමයි වැදගත් වෙන්නේ. මොකද මේ මේකප් වලට වැඩි උනන්දුවක් දක්වන්නේ, මේකප් වලට ලොකු ආසාවක් දක්වන්නේ අපේ ගෑනු ළමයි ටික, එහෙමත් නැත්නම් අපේ කාන්තා පාර්ශවයේ. ඉතින් ඒ නිසා තමයි මේ කතාව මං කිව්වේ අපේ හැඩකාරයන්ට තමයි වැදගත් වෙන්නේ කියලා. දැන් ඇත්තටම මේකප් ගැන කතා කරනකොට අපිට මේ කොයි කවුරු කතා කරත් මුලින්ම මතක් වෙන්නේ අපේ ගෑනු ළමයි ටිකනේ. හැබැයි ඉතින් අපි මේ විදිහට මේකප් වලට ආදරය කරනකොට, වෙළඳපොලෙන් මේකප් මිලදී ගන්නකොට අනිවාර්යයෙන්ම දැනගන්න ඕන දේවල් ටිකක් තියෙනවා. මේ දේවල් දැනගෙන තමයි අපි අපිට ගැළපෙන මේකප් ටික වෙළඳපොලෙන් මිලදී ගන්න ඕනේ. අංක එකටම අපි මතක තියාගන්න ඕනේ අපි මිලදී ගන්න නිෂ්පාදනය ගැන හොඳට හොයලා බලන්න. මෙතනදී ඔයාට ඒ නිෂ්පාදනයේ වෙබ්සයිට් එකට ගිහිල්ලා බලන්න පුළුවන්, Facebook page එකක් තියෙනවා නම් ඒ පැත්තට ගිහිල්ලා බලන්න පුළුවන් කොහොමද මේ නිෂ්පාදනය කලින් මිලදී ගත්ත අයගේ අදහස්, එතකොට ඒගොල්ලෝ දීලා තියෙන රිවියුස් මොන වගේද කියලා. අන්න ඒක ගැන ඔයා පොඩ්ඩක් මුලින්ම බලන්න ඕනේ. ඒ වගේම තමයි අපි දැනගන්න ඕනේ අපේ හැම වර්ණයට ඒ වගේම ගැළපෙන මේකප් එකක් අපි තෝරගන්න. මොකද ගොඩාක් අය අනේ අරයට අර ෆවුන්ඩේෂන් එක ලස්සන, එහෙනම් මටත් හොඳ ඇති කියලා නිකන් බලන්න නැතුව ඒක ගෙදර අරගෙන යන අවස්ථා තියෙනවනේ. එහෙම කරන්නේ නැතුව අපිට ගැළපෙන මේකප් අපි වෙළඳපොලෙන් මිලදී ගන්න, අපේ හැම වර්ණයට ගැළපෙන දේවල් මිලදී ගන්න අනිවාර්යයෙන්ම මතක තියාගන්න ඕනේ. ඒ වගේම තමයි නිෂ්පාදනයේ අඩංගු අමුද්‍රව්‍ය ගැනත් අපි හොඳ සැලකිල්ලක් දක්වන්න ඕනේ. ඒත් එක්කම නිෂ්පාදනයේ කල් පැවැත්ම ගැනත් හොයලා බලන්න මිලදී ගන්න කලින් මතක තියාගන්න ඕනේ. ඒත් එක්කම තව දෙයක් තියෙනවා අනිවාර්යයෙන්ම මතක තියාගන්න ඕන. ඒ තමයි අපි ගන්න නිෂ්පාදනයේ මුද්‍රාව කඩන් නැතුව අපිට කොච්චර කාලයක් මේ නිෂ්පාදනයේ කාමර උෂ්ණත්වය තියාගන්න පුළුවන්ද කියන කාරණාවත් ඔයා චුට්ටක් කල්පනා කරලා හොයලා බලන්න ඕනේ. ඒ වගේම තමයි මුද්‍රාව අයින් කරලා කොච්චර කාලයක් අපිට මේ නිෂ්පාදනයේ කාමර උෂ්ණත්වය තියාගන්න පුළුවන්ද කියන කාරණාව ගැන චුට්ටක් සැලකිලිමත් වෙන්න ඕනේ. එක්ස්පයර් ඩේට් ගැන තුන්නෝ යා මිනිස්.

අදන තෝර බේර ගන්නකොට මිලදේ ගන්නකොට අනිවාර්යෙන්ම බලන්න මතක තියාගන්න ඕනි. ඉතින් මෙන්න මේ දේවල් ටික හරියට බලල අපිට ගැළපෙන දේ අපි වෙළඳපොලෙන් මිලදේ ගත්තොත් ඇත්තටම මූණ අවලස්සන කරගන්නේ නැතුව, අවපැහැගැන්වීමක් කරගන්නේ නැතුව ලස්සන මේකප් එකක් ඔන්න අපිට දාගන්න පුළුවන්කම හම්බ වෙනවා. වගේම අපිට ලස්සන නිෂ්පාදන ටිකක් වෙළඳපොලෙන් මිලදේ ගන්න පුළුවන්කම ලැබෙනවා. ඉතින් ඒ නිසා ගන්න දේ හරියට වෙළඳපොලෙන් මිලදේ ගන්න හොයලා බලලා මිලදේ ගන්න අපි අනිවාර්යයෙන්ම මතක තියාගන්න ඕන. එහෙමනම් ඉතින් මේ ගැනත් ඔය විදිහට හැඩකාර බදාදා දවසින් මතක් කරගෙන තවත් ලස්සනම ලස්සන සින්දුවකට යන්න තමයි ලෑස්ති වෙන්නේ. දිගට මහගෙන ඉන්න මේ අපි දෙන්න මුණ ගැහෙන අන්තිම පෑයෝ. ඒ නිසා කතා කරේ නැත්තම් ඔන්නවට පුළුවන් මේ පැත්තට කෝල් එකක් ගන්න 0112 510 510 තවල් 12 විනාඩි 42 දැන් වෙලාවා.

0: නවයයි එකෙන් 89.3 තුනෙන් සුප්‍රීම් රේඩියෝ
1: උසස් මුතත්වේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළෙන් සල්ජාලය කසාගල ග්‍රීන් සුපා ශාකා මාතලේ අතුරුගිරිය කඩුවෙල ගණේමුල්ල නාරම්මල් සාගම්පල කසාගල සමූහ ව්‍යාපාර හා සම්බන්ධ වන්න අමතන්න 0112 864 012 ෆයිබලේස CNC ලේස ප්ලාස්ටික් ලේස සමග නවීන ලේස තාක්ෂණයෙන් සමරුපලක පදක්කම් පාසල් නිල ලාංඡන නාමපූර්දෙන් අනර්ගනිමාවකින් බෙල්ලන්විල පන්සලසල ඔප්නි ප්‍රොඩක්ෂන් වෙතින් අමතන්න 0112 739 188
2: The Welcome Show
1: ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පෑ තුන
3: අන්නුවනේ ස්පාන්නේ වැලන්සියා නගරයට මේ වැලන්සියා නගරේ කාලකට චාමර හරිම්ම ලස්සනයි ගැනේ බලන්න අරියාසයි ඉතාමත් වර්ණවත් නිර්මාණශීලී උත්සවයක් තියෙනවා වැලන්සියා නගරේ. මේ උත්සවට කියන්නේ ලා ෆයාස් කියලා කියනවා. දේශීය කලාකරුවන් විසින් මාස ගණනාවක් තිස්සේ හදන විශාල කඩදාසි සහ ලී මූර්ති වැලන්සියා නගරේ ප්‍රදර්ශනය කරනවා චාමර. හැබැයි මේ නිර්මාණ එකම අවස්ථාවේදී ගිනිපත් කරලා දානවා චාමර.
1: ඒ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට
2: The Welcome Show
4: අයියෝ හීනයක්ද දැක්කේ අපරාදේ
5: මම බොහොම බය වුණා මගේ පණ එපා වුණා
3: ඒ ඒ මොකද මේ කෑ ගහන්නේ
4: ඉවරයි අද
3: කවද දැක්කේ හීනේ
5: මගේ සුදු නෝනේ අලි වැඩේ මේ මන
3: ඕවා ලැබුණා ඔබට හිතට දැනෙන සිංහන්න සතිය දවස් පහේම දවල් එකට
1: සින්දු කෆේ විත් නිමේෂා 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ

ගැන වද වෙන ඔයාට ඔයා කැන හිතන්න කියලා දෙන සුප්‍රීම් ලයිෆ්ස්ටයිල්. දවල් 12:52 දැන් වෙලාව. ඒ කියන්නේ මනීෂට අද දවසට සමුදේලා යන්න තමයි වෙලා වැමිලා තියෙන්නේ. පැය 3ක් ඔයත් එක්ක ලස්සන වෙන්න ඕනේ කොහොමද? ලස්සන වෙන්න නම් අපි කරන්න ඕන සත්කාර මොන වගේද? එතකොට මේකප් තෝරගන්නකොට අපි වඩාත්ම සැලකිලිමත් වෙන්න ඕනේ මොන වගේ දේවල් ගැනද? මෙන්න මේ වගේ ගොඩාක් දේවල් අද දවසේදී කතා කරා. ඒ වගේම මේ පැත්තට කතා කරපු මැසේජ් කරපු කට්ටිය හැමෝමත් ලස්සනම ලස්සන සින්දු වලට එකතු කරගත්ත. එහෙමනම් ඉතින් වැඩ ගොඩක් කරලා අවසානයට යන්න තමයි ලෑස්ති වෙන්නේ. ගිහිල්ලෙන්නම් සතුටින් පරිස්සමින් ආදරෙන් ඉන්න ඕනේ. මම අද ගියාට හෙට උදේ 10 වෙද්දී අනිවාර්යෙන් වෙනවා රසපිරි බ්‍රහස්පතින්දා දවස අරගෙන. ඒ කියන්නේ රසට කෑම හදන්නේ කොහොමද? එතකොට අලුතෙන් ට්‍රයි කරන්න පුළුවන් රෙසිපීස් මොනවද? මෙන්න මේ දේවල් ගැන තමයි ඔන හෙට දවසේදී කතා කරන්න ලෑස්ති වෙලා ඉන්නේ. ඉතින් ඒ නිසා අනිවාර්යෙන්ම හෙටත් උදේ 10 වෙද්දී සුප්‍රීම් ලයිෆ්ස්ටයිල් අහන්න මගේ බලාගෙන ඉන්න කියලාත් මතක් කරනවා. එහෙමනම් ඉතින් ගිහිල්ලෙන්නම් මම ගියාට ලස්සන සුරංගනාවියක් ඇවිල්ලා ඉන්නවා. ඔයා දන්නවනේ දැන් සුරංගනාවිය කිව්වහම කවුද ආවේ කියලා නේද? කොණ්ඩේ කර්ල් හරිම ලස්සන සුරංගනාවියක් ඇවිල්ලා ඉන්නවා. ඉතින් එයාත් එක්ක උන් ඉස්සරහට වැඩ ටික කරගෙන යන්න පුළුවන්. එහෙමනම් ඉතින් ගිහිල්ලෙන්නම් සතුටින් පරිස්සමින් නිදැල්ලේ ඉන්න ඕනේ. හරිද? එහෙනම් ගිහිල්ලෙන්නම් දිගටම ඔය විදිහටම FM 89.1 සුප්‍රීම් රේඩියෝ හගෙන ඉන්න. දවල් 12:52 දැන් නාවා. මම මනිෂා.

0: சிந்து கஃபே.
1: வலைக்காய் வினாடி ஹாயாயி தன் வெலாவ் ஆய்வுவன் குட் ஆஃப்டர்நூன். ඉතින් ඔන්න සින්දු කැෆේ සුපුරුදු විදිහට පටන් ගන්න තමයි ලැස්ති වෙන්නේ. මෙවතර කෝල් එකක් දෙන්න කියලා ඔන්න ඔයාට ආපු ගමන් මම මතක් කරනවා 01112510010 එහෙමත් නැත්නම් 01718 893 ඔයාට පුළුවන් මේ පැත්තට WhatsApp මැසේජ් එකක් එවන්න. ඒ වගේම www.supremeradio.lk අපේ වෙබ්සයිට් එකෙන් අපිව ඔන්ලයින් දාන්නත් ඔයාට පුළුවන්. ඔන්න පුතේ අද තමයි දවස. ඔන්න මාව අහනෝ වගේම බලා ගන්නත් ඔයාට chance එක තියෙනවා. TikTok live එකක් මම එනවා තව ටිටකින්. හරි, දශුටකින් මම ඒ පැතරෙන් නිසා රෙඩි වෙලා ඉන්නෝනේ අපේ ලයිව් එකේ යාළුවෝ හැම කෙනෙක්ම. ඉතින් ඔන්න අදත් තියෙනවා රසකතා ගොඩක්වත් එක බෙදා ගන්නෝ. පෑ තුනක් අපි දෙන්නට තියෙනවා හිමින් හිමින් කතා කරන්න. සින්දු කැෆේ එකේ නේද? ඒ කැෆේ එක කියන්නේ මේ කැෆේ එක ඇවිල්ලා වෙන කොහෙවත් නෑ, මෙහි තමයි තියෙන්නේ. 89.1 89.3 විතරයි වට මේ කැෆේ එක අහන්න පුළුවන්. පෑ තුනයි තියෙන්නේ. හැමදාම සුදු දවස් පහේම දවල් එකේ ඉඳලා හවස 4 වෙනකන් ඔන්න ඔයාට පුළුවන් සින්දු අහන්න, රසකතා අහන්න, උපදූප අහන්න. ඔයාගේ මනස ඔයාගේ ස්ට්‍රෙස් වෙලා ඉන්නවා නම් ඒ ඔක්කොම රිලීස් කරගන්නවට පුළුවන් අපේ කැෆේ එකට, විශේෂම මගේ කැෆේ එකට. එහෙනම් ඉතින් හවස 4 වෙනකම් මාව අහන් ඉන්න. දවල් 1:00 විනාඩියටයි දැන්. මන්නේ මේෂා

0: සුප්‍රීම් රේඩියෝ මේක සුපිරියා.
1: ජීවිතේ කවදහරි කොතනකදි හරි අපිට වරදිනවා නේද? අන්න එතනින් තමයි අපි පටන් ගන්න ඕනේ.
2: සිහින දිනන ජැක් රාහේ දවසකට පාර කියන්නේ එන්.එල්.බී. සුබ දවසක්.
3: සුබ දවසක්.
4: අලුත් වෙලා.
3: පහසු වෙලා.
4: තෑගි පැඩි වෙලා.
3: අංක එකයි ලග්න එකයි.
4: සියයක්ම ඔබ යතේ.
3: අංක දෙකක් ගැලපුණාම.
4: රුපියල් 1000ක් නැතේ.
3: අංක දෙකයි ලග්න එකයි.
4: 2500ක් අතේ. අංක තුනට.
3: 50000.
4: ප්‍රවර්ධන අංකයට. රුපියල් 25000.
3: අංක තුනයි ලග්න එකයි. 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
4: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
5: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය
6: 89.1 89.3 Supreme Radio.

0: සුප්‍රීම් රේඩියෝ ලිතුවේනියාව රැකියාව කරන්න දෙන්නම් කිව්වද? ඩුවරිස්ට් වීසාකකින් ඇවිත් රස්සාවක් හොයාගමු කිව්වද? සල්ලි හෙට එව්වහම හරි සල්ලි දුන්නහම හරි වැඩේ කරලා දෙන්නම් කිව්වද?
1: කරුණාකර මෙවන් වංචාවන්ට හසුනවන්න ඔබේ මුදලත් ජීවිතයත් අනතුරේ නොහෙළන්න සෑම විටම විධිමත් ක්‍රමවේදයන්ට අනුව පමණක්ම විදේශගත වන්න. මෙම විශේෂ නිවේදනය ශ්‍රී ලංකාවේ ලිතුවේනියානු කොන්සල් කාර්යාලයේනි. Happening evening drive එක
2: lead කරන
3: ඔබ ඉන්නේ කොහෙද කියලා
4: වරු කියනවා. ඉතින් ඒ මාත් උඹලට වරු කියන්න බෑනේ.
1: Back to back sindu ahanna
5: let's go
6: every weekday at 4 p.m. in Porto with Ashi Ali
7: the welcome show
8: ahena ahana katha athara rasa katha ahena payatuna
1: යන්නෝනේ ස්පාඤ්ඤයේ වැලෙන්සියා නගරයට. මේ වැලෙන්සියා නගරේ කාලෙකට චාමර හරිම ලස්සනයි. කියන්නේ බලන්න හරි ආසයි. ඉතාමත් වර්ණවත් නිර්මාණශීලී උත්සවයක් තියෙනවා වැලෙන්සියා නගරේ. මේ උත්සවයට කියන්නේ ලා ෆයාස් කියලා කියනවා. දේශීය කලාකරුවන් විසින් මාස ගණනාවක් තිස්සේ හදන විශාල කඩදාසි සහ ලී මූර්ති වැලෙන්සියා නගරේ ප්‍රදර්ශනය කරනවා චාමර. හැබැයි මේ නිර්මාණ එකම අවස්ථාවේදී ගිනිපත් කරලා දානවා චාමර.
9: ඒ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට
7: The Welcome Show.
10: අසු නවයයි තුන. Supreme Radio.

දවල් එකයි විනාඩි 22යි දැන් වෙලාව. ඔන්න තවත් රෙකෝඩ් එකක් ගැන තමයි මේ වෙලාවේ කියන ලෑස්ති වෙන්නේ. ඉතින් ඒ තමයි පැය 24ක් ඇතුළත නැරඹුම් වර මිලියන 53ක් පසු කරපු ට්‍රේල එකක් ගැන තමයි මේ කියන ලෑස්ති වෙන්නේ. ඉතින් ඒ තමයි Avengers Doomsday ෆිල්ම් එකේ ට්‍රේල එක. දෙසැම්බර් මාසේ 18 තමයි දවස. ගොඩක් කට්ටිය ඇඟිලි ගැනගෙන බලන් දවසක් තමයි මේ දවස. ඉතින් ඔන්න දෙසැම්බර් 18 වෙනිදා තමයි නිකුත් වෙන්නේ Avengers Doomsday චිත්‍රපටය. ඉතින් මේකේ පළවෙනි ට්‍රේල එක තමයි මේ විදිහට රිලීස් වුණේ. ඉතින් දවසක් වගේ කියන ට්‍රේල එක රිලීස් වෙලා දවසක් පැය 24 ගියේ ඔන්ලයින් මාධ්‍යන ඔස්සේ බලන්න පුළුවන් ගියෝති. මේ වෙනකොට නැරඹුම් වාර මිලියන 503කට අධික සංඛ්‍යාවක් ලබා ගන්න සමත් වෙලා තියෙනවා. ඉතින් මේක වාර්තා අතරට එකතු වෙනවා. චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටයක් පැය 24ක් ඇතුළත ලබාගත් දෙවනුවට වැඩිම නැරඹුම් වාර සංඛ්‍යාව විදිහට තමයි මේක වාර්තා අතරට එකතු වෙන්නේ. ඉතින් පළවෙනි ස්ථානයේ ඉන්නේ කවුද? ඔව්, ඒ තමයි Spider-Man Brand New Day. Last of the Juni මාසෙ 32 release වෙනවා. ඉතින් Spider-Man Brand New Day film එකේ trailer එක නැරඹුම් වාර මිලියන 719ක් ලබාගෙන තියෙනවා. තවමත් පළවෙනි තැන පසු වෙන අපි බලමු මේ රෙකෝඩ් එක break කරන්න පුළුවන් වේද කියලා Avengers Doomsday වලට. ඉතින් කොහොමද ඕන දැන් මේ වෙනකොට Spider-Man Brand New Day film එකේ අන්තිම ට්‍රේලර් එක නිකුත් වෙලා තියෙන්නේ. ඉතින් ජූනි මාසෙ 31 තමයි ලෝක පුරා සිනමා ශාලාව වෙත නිකුත් වෙන නියමිත වෙලා තින්නේ. හහ්. ඔන්න එහෙනම් කට්ටියට පුළුවන් Spider-Man බලන්න යන්න. ගිහිල්ලා බලලා ඇවිල්ලා මටත් කියන්න. Right, අපි යනවා සින්දුවක් අහන්න. මාර වැඩේ කියන්නේ මම කල්පනා කරන්නේ මොකක්ද අහන සින්දුව කියලා. හරි, මට සින්දුවක් කමුරා. දවල් 1:24යි දැන්.

0: 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ
1: වාර්තාපිට වාර්තා තබන කෝටි 8 NLB දනඩ තහනිය ලොතරැයියෙන් රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවැන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත ධන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
2: සමරුබලක බදකම් කුසලාන පාසල් නිල ලාංඡන අකුරු සහ මෝස්තර කැපීම දැන් නවීන ලේසර් තාක්ෂණයෙන් හොඳම නිමාවකින් බෙල්ලන්විල ඔප්නිම් ප්‍රොඩක්ෂන්ස් වෙතින් අමතන්න 0.7 600 18 22.
3: මම හිතුවේ මගේ හිත හිස් වෙලා කියලා. ආදරේ මට ආයේ කවදාවත් දැනෙන එකක් නෑ කියලා.
4: එතකොට දැන් ආදරේ දැනෙනවද?
3: ඔව්. ඔයා මට දෙන ආදරය නිසා මම ජීවත් වෙනවා කියලා මට දැනෙනවා. ඒ තරමටම ඔයා මගේ ජීවිතය ලස්සන කළා.
4: මේ ආදරේ ඔය හිනාව හැමදාටම තියේවි. Dream Night.
3: සතියේ දිනවල රාත්‍රී 7ට.
1: වාර්තා පිට වාර්තා තබන කෝටි 8 NLB දනඩ තහනිය ලොතරැයියෙන් රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවැන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත ධන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
2: ඩෙංගු මාරාන්තිකයි. දැනුවත් වී වළකනමු.
5: ඔබගේ ගෙවත්ත පමණක් නොව ගේ වටා ඇති ජලය ගලා යන කාණු පද්ධතිත හැකිතාක් පිරිසිදුව තබා ගන්න. ප්ලාස්ටික්, පොලිතින් පමණක් නොව ස්වභාවිකව ජලය රැඳිය හැකි ස්ථාන පිළිබඳව අවධානය යොමු කරන්න.
2: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි.
0: 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ. මගේ හඬ, මගේ රටේ

0: ಸುಪ್ರೀಂ ರೇಡಿಯೋ ಮೇಕರ್ ಸೂಪಿರಿಯಾ.
1: සුප්‍රීම් රේඩියෝ හගෙනින්ට ඔබට විශේෂ පණිවිඩයක් තියෙනවා මතක් කරන්න. ලිතුවේනියාවට යවන්නම් කියලා ඔබෙන් කවුරුන් හෝ සල්ලි ගත්තනම් ඔබ අනිවාර්යයෙන්ම මේ පණිවිඩය දැනගන්නම ඕනේ. ශ්‍රී ලංකාවේ ලිතුවේනියා ජනරජයේ කොන්සල් කාර්යාලය වෙත සංචාරක වීස මත ලිතුවේනියාවට ගොස් රැකියා ලබාගත හැකි බව පවසමින් ඇතැම් පුද්ගලයන් සහ නියෝජිතයන් විසින් ශ්‍රී ලාංකිකයන්ගෙන් මුදල් ඉල්ලා සිටින බවට පැමිණිලි වගේම විමසීම් විශාල වශයෙන් ලැබෙන බව කොන්සල් කාර්යාලය සඳහන් කරනවා. මෙවැනි අසත්‍ය පොරොන්දු හේතුවෙන් වංචාවට ලක් නොවන ලෙස ශ්‍රී ලංකාවේ ලිතුවේනියා ජනරජය කොන්සල් කාර්යාලය මහා ජනතාවට දැනුම් දෙනවා. එවගේම තමයි සංචාරක වීසම් මත ලිතුවේනියාවට ගොස් එරට රැකියාවක් ලබා ගැනීමට නීත්‍යානුකූලව හැකියාවක් නොමැති බවත් කොන්සල් කාර්යාලය වැඩිදුරටත් සඳහන් කරනවා. ලිතුවේනියාවේ රැකියාවක් සපයා දෙන බව පවසා සිය ගිණුම්වලට මුදල් තැන්පත් කරන ලෙස හෝ ශ්‍රී ලංකාව තුළ මුදල් ඉල්ලා සිටින අයවලුන් අනිවාර්යයෙන්ම මෙම වංචාවලට සම්බන්ධ පුද්ගලයින් හෝ ඔවුන්ගේ තැරවුකරුවන් වෙන්න පුළුවන් කියන කාරණාවත් වැඩිදුරටත් ඔවුන් සඳහන් කරනවා. ඉතින් විදේශ රැකියා අපේක්ෂා කරන ශ්‍රී ලාංකිකයින් නීත්‍යානුකූලවම අනුමත ක්‍රමවේදයන් පමණක් භාවිතා කළ යුතු බවත් ලිතුවේනියානු කොන්සල් කාර්යාලය වැඩිදුරටත් සඳහන් කරනවා. ඔවුන් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී විදේශ රැකියා නියෝජිත ආයතන හරහා පමණක් අවශ්‍ය තොරතුරු සහ සහාය ලබා ගන්නා ලෙස ශ්‍රී ලංකාවේ ලිතුවේනියා ජනරජයේ කොන්සල් කාර්යාලයෙන් දැනුම් දෙනවා කියලා මේ විදිහට සඳහන් කරලා තියෙනවා. 89.1 89.3 Supreme Radio.

0: 89.3 සුප්‍රීම් රේඩියෝ.
1: දෙවලම දවල් එකයි විනාඩි 44යි.
2: උසස්ම තත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දෙවෙනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල් ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේ මුල්ල නාරම්මල සහ ගම්පොළ.
3: ජීවිතේ වෙනසක් හොයන ඔබට
1: අතරෙන්නේ මේ පෘථිවියට අමතර හිතන්නකො තව කොයි හරි
2: හිතට ශක්තිය
3: සිරුරට සුවය
4: ඇති වෙන්න නිකන් ඇති වෙන්න ජානන හේතු බලපාන
2: ලස්සනට ඉන්න අලුත් රහස්
1: සමහර අය කියන්නේ කැමති ෆැන්සි කලර්ස් වලට සමහර අය රිච්
3: කලර්ස් අසකුණ පිළිකෑම
1: ජාපෝඩි රෙසිපි තියෙනවා එතකොට උදෑසන ආහාරයට
2: මේ හැමදේම එකම තැනකින් දැනගන්න
3: ජීවිතේ ලස්සන කරන හොඳම තැන
2: සුප්‍රීම් ලයිෆ්ස්ටයිල් විත් මනීෂා සතිය දවස් පහේම උදේ ලෝකය තවත් දවසකට අවදි වුණා. ලක්ෂ ගානක වතුර කේතල් රත් වෙන්න පටන් ගත්තා. උදේට හදපු තේ කෝප්ප එක උගුරට හිස් වුණා. කලබලෙන් හැමදේම පටන් ගන්න උදෑසන එක දෙයකට විතරක් මිනිස්සු කලබල නැතුවම වටුණා.
5: The welcome show.
1: I burn subodasana kavala udasana hala.
5: Supreme Radio the welcome show.
2: Satya davas pahema ude hatata.
5: The welcome show.
1: Anugrahaya.
6: Vartha pita vartha tabene koti ate NLB tanade tahane loturaiye rupiyal koti 13.98 ikma u davanta supiritya galaba dibin rate sangvardhaneta davanta shaktiyak vemin obat dinawa ratat dinawana jatiye mahatana sampata tanani dahane vilade igena obat koti patiye kuwan.
2: Meltol hisarathaya una sempratishyava angapata දිනව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි
7: 89.1 89.3

0: Sindhu Cafe.
1: ඒක ඇත්ත. මම නම් කවදාවත් වෙනස් වුණේ නැහැ, වෙනස් වෙන්නෙත් නැහැ. කිව්ව විදිහට මං ඒ විදිහට මගේ වැඩේ කරන කෙනෙක් අනේ. ඒ බොරුද නෑ, ඒක තමයි ඇත්ත. හැමදාම මොන සති දවස් පහේම ඔයාට ඕන කරන විදිහට රසකතා ගොඩක් මං අරගෙන ගොඩක් මහන්සි වෙලා තමයි මම මේ කතා ටික ගිහලා හොයාගන්නේ. ඇයි යන්නේ රටවල් කීයකට තමයි යන්න? ඉන්දියාවට යන්න ඕනේ, ඇමරිකාවට යන්න ඕනේ, ඔස්ට්‍රේලියාවට යන්න ඕනේ, රටවල් ගණනාවකට ගිහිලානේ මම මේ දේවල් ඔයාට හොයාගරේ. ඒක නිසා ඔන්න මම නම් කවදාවත් වෙනස් වෙන්නේ නෑ. ඔය කවුරු කොහොම වෙනස් වුණත් සති දවස් පහේම දවල් එකට සින්දු කැෆේ නම් තියෙන එක තියෙනවම තමයි. රයිට්. ඉතින් මේ තව දෙයක් වැඩි මතක් කරන්න ඕනේ. දැන් මම ඔයාට දෙන්නේ වෙනස් නොවන ආදරයක්නේ. ඔයත් අපිට පෙරලා ඒ වගේ වෙනස් නොවන ආදරයක් දෙනවා කියලා මම දන්නවා. ඉතින් ඒක නිසා ගන්න ෆෝන් එක, යන්න Facebook එකට ගිහලා සර්ච් කරන්න සුප්‍රීම් රේඩියෝ කියලා. එතකොට ඔයාට අපේ පේජ් එක දකින්න ලැබෙනවා. ඉතින් අපේ පේජ් එකට තාම ඔයා ලයික් කරලා නැත්නම් අනිවාර්යයෙන්ම පේජ් එකට ලයික් එකක් දාන්න. ඒ වගේම බලන්න පේජ් එකේ මොනවද ඔයා වෙනුවෙන් අපි අප්ලෝඩ් කරලා තියෙන්නේ. ඉතින් ඒ දේවල් බලන්න, යාළුවොත් එක්ක ඒ දේවල් ෂෙයා කර ගන්නත් අපිට කරන්න එපා. ඉතින් Facebook එකෙන් නවතින් නැතුව ඔහොමම කෙලීම යන TikTok එකට. TikTok එකෙත් අපි ඉන්න, අපි ෆලෝ කරලා තියාගෙන TikTok එකේ. TikTok එකෙන් නවතින්න එපා, ඔහොමම ඉස්සරහට යන්න. එතකොට ඔයාට YouTube එක හම්බ වෙනවා. ඉතින් අපේ YouTube channel එක තියෙනවා. YouTube එකේ search bar එකට ගිහිල්ලා search කරන්න Supreme Radio කියලා. එතකොට ඔයාට අපේ YouTube channel එක පේනවා. එහෙම දැක්ක ගමන් ඔයා මොකද කරන්න ඕනේ? යන්න channel එක ඇතුළට ගිහිල්ලා අපි subscribe කරන්න, bell icon එකත් click කරලා තියාගන්න. Instagram එකෙත් අපි ඉන්නවා. දැන් ඔයා වටෙන් පිටේම ඔක්කොම ෆලෝ කරලා සබ්ස්ක්‍රයිබ් කරලා ඉන්නකොට අරහෙන් ඉන්ස්ටාග්‍රෑම් එක කෑ ගහන ඒ අපි මෙහෙ ඉන්න, මෙහෙ තින, මෙහෙටත් එන්න. හරි, ඉතින් යන්න ඉන්ස්ටාග්‍රෑම් එකට ගිහිල්ලා සර්ච් කරන්න සුප්‍රීම් රේඩියෝ කියලා. ඉතින් අපි ඉන්න ඉන්ස්ටාග්‍රෑම් එකත් අපි ෆලෝ කරන්න. හරි, ඉතින් මේ දේවල් ඔයාට ඔය විදිහට මතක් කරගෙන මේ පැත්තට එන්න ඕන ක්‍රම දෙකක් තියෙනවානේ. මම ඒ ටිකක් ටක්කල මෙහෙම මතක් කරලා අපි සින්දු ගැටියන්. හරි, බිඳුව 112 510 510 කෝල් එකක් දීලා මේ පැත්තට එන්න පුළුවන්. එහෙමත් නැත්නම් බිඳුව 718-89-3-89-3 WhatsApp message එකක් කෙවලා තවට මේ පැත්තට එන්න පුළුවන්. ඒ වගේම මම තව සුළු මොහොතකින් TikTok live එකක් කරනවා. ඉතින් ඊට පස්සේ මම live එකට ආවට පස්සේ වටත් එතනට එන්න පුළුවන්. රයිට්. එහෙනම් අපි යනවා සින්දුවක් අහන්න. හවස 4 වෙනකන් ඔය විදිහට මම වහගෙන ඉන්න. දවල් 1:51 දැන්.

0: 89.3 Supreme Radio.
1: Sindhu Cafe.

නවයයි එක අසු නවයයි තුන සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ මේක

0: Alt World.
1: සම්පූර්ණයෙන්ම ඇත්ත ලෝකේ ලස්සන වෙන්න දෙන්නේ කොහොනේ කෙනෙක් තමයි සින්දු කැෆේ අනිත් එක්කනා තමයි වනනලිනි මිෂා. දැක්ක නේද? මන් නැත්තම් මේ ලෝකේ ලස්සන වෙන්නේ නෑ. මමයි සින්දු කැෆේ මගේ ප්‍රෝග්‍රෑම් එකයි මමයි දෙන්න විඳෝරේ. ඔරයිට් ඉතින් ඒක නිසා ඔන්න අපේ දෙවෙනි පෑමේ විදිහට පටන් ගත්තා. දැන් වෙලාව දවල් 2:00 විනාඩි 6යි. ඉතින් මම යන්නේ අලුත් වැඩක් ගැන කියන්න. මේ වැඩේට නම් ගොඩක් අපි කැමති වෙන වැඩක් තමයි දැන් මේ වෙන්නේ. හරි, දැන් මෝන කියලා කියන්නේ ලොකු කුඩා කවුරුත් ගොඩක් ආසාවෙන් බලපු චිත්‍රපටියක්නේ. මම නම් ආසයි කියලා කියන හේතුව තමයි මේ ගොඩක් කටේ කියන මමයි මෝන එක වගේ කියලා. සතුටේ සතුටේ. දැන් ඔන්න ඉස්සරහට මෝන 3 වෙනි චිත්‍රපටියත් ඔන්න එනවා කියලා අපිට ආරංචියක් අහවක්. හරිද? ඉතින් මට හිතුණා මේ ගැන ටිකක් හොයලා බලන්න මේ කතාව ඇත්තද කියලා. ඇත්ත කියලා කියන්නේ අපේ මේ කතාව කියන්නේ අපිට වෙන කවුරුත් නෙවෙයි, ඩ්වේන්. ඒ කියන්නේ ඩ්වේන් ද රොක්. අපි දන්නවනේ ද රොක්ව. ඩ්වේන් ජොහන්සන් තමයි මේ ගැන කියන්නේ. මොවනා 3 වෙනි චිත්‍රපටිය මේ වෙනකොට මූලික සංවර්ධන කටයුතු මේ මොවනා 3 වෙනි චිත්‍රපටිය ආරම්භ වෙලා තියෙනවා කියලා. ඉතින් කොමහරි මේ ඩිස්නි ඇනිමේෂන් වල ප්‍රධාන නිර්මාණකාරයෙක් තමයි ජෙරඩ් බුෂ් කියලා කියන්නේ. ඉතින් ඒත් එක්කම හවායි දූපත් සංස්කෘතියට සමීප ලිපිකාවක් තමයි ධනා මිල කියලා කියන්නේ. ඉතින් මෙන්න මේ දෙන්න එකතු වෙලා තමයි මොන 3 වෙනි චිත්‍රපටියේ පිටපත මේ වෙනකොට ලියනවා කියලා තමයි කියන්නේ. ඉතින් සංවර්ධන මට්ටමේ තමයි තාම මූලික අධීරය තමයි තියෙන්නේ. ඒ වගේම අපිට තව බලාපොරොත්තුවක් තියෙනවා මොනා සහ මෞලි. ඔන්න දැන්ටමත් ආයමත් එයි අපිට ආයමත් අපි පළවෙනි චිත්‍රපටි සහ දෙවන චිත්‍රපටි වලින් අපිට හම්බ වෙච්ච මොනසා මෞලි ආයේ එයි කියන බලාපොරොත්තුවත් ඔන්න අපිට දෙනවා. ඉතින් සුපුරුදු විදිහට මේ කියන්නේ සාමාන්‍ය මොනට අපි දන්නවා හරිදායකත්වය ලබා දුන්නේ අවුලි. ඒත් එක්කම මෞලිට හරිදායකත්වය ලබා දුන්නේ ඩ්වෑන් ජොහන්සන්. ඉතින් මේ දෙන අයමස්සලක් එකට එකතු වෙයි මේ ඉස්සරහට අපිට මේ 3 වෙනි චිත්‍රපටයෙන් හම්බ වෙයි කියලා තමයි කියන්නේ. හැබැයි තාම මේ ගැන නිල වශයෙන් සම්පූර්ණ මේකේ කාස්ට් එක රංගන ශිල්පීන් ලැයිස්තුව තාම ප්‍රකාශයට පත් කළ නැහැ. ඒ වගේම තමයි මේ මොනා ලයිව් ඇක්ෂන් චිත්‍රපටිය දැන් මේ දවස්වල තිරගත වෙනවනේ නේද? මේ ලයිව් ඇක්ෂන් චිත්‍රපටියයි ඇනිමේෂන් චිත්‍රපටියයි දෙකක්. හරිද? මම මේ කියන්නේ කාටුන් වයිබ් එකකින් අපි ඇනිමේෂන් කියලා කියන්නේ අන්න ඒකේ 3 වෙනි චිත්‍රපටිය. දැන් ලයිව් ඇක්ෂන් මූවි එකයි මේ මොනා 3 වෙනි චිත්‍රපටියයි කියලා කියන සම්පූර්ණයෙන්ම දෙකක්. මේක වෙනම නිර්මාණ දෙකක් විදිහට තමයි යන්නේ. ඒ වගේම තමයි මේකේ මේ කතාව ගැන කියනවා නම් මේ කතාවේ ප්‍රධාන විස්තර තාම හෙළි කරලා නැහැ. දැම්ම කියන්නේ නැහැ. කොහොමද කතාව? කොහොමරි මේ පැසිෆික් දූපත් සංස්කෘතිය වගේම හුදු ගවේෂණයේ අලුත් දූපත් සහ අලුත් දෙවිවරුන් ඒ වගේම තව අලුත් අභියෝග මෙන්න මේ දේවල් ටික එකතු කරලා මෙන්න මේ තේමාවන් යටතේ තමයි මොනා 3 වෙනි චිත්‍රපටිය හැදෙනවා කියලා කියන්නේ. හැබැයි තාම රහසක් කතාව කොහොමද කින්ද මන්දික තාම විස්තර ඒගොල්ලෝ කියන්නේ. හැබැයි තාම නිශ්චිත දවසකුත් නැහැ කවද්ද ෆිල්ම් එක රිලීස් වෙන්නේ කියලා. ගොඩක් දුරට දැන් මොනා 3 වෙනි චිත්‍රපටියේ නිර ප්‍රදර්ශන දිනයක් තාම ප්‍රකාශයට පත් කර නැති නිසා 2027 හරි එහෙම නැත්නම් ඊට පස්සේ අවුරුද්දක වගේ හරි තමයි මේක රිලීස් වුණා කියලා අනුමාන කරන්නේ. කොහොමද කමන්නේ ගොඩක් දෙනෙක් ප්‍රශ්නයක් තමයි මේ මොනා 3 වෙනි චිත්‍රපටයක් එන්න ඇයි හේතු කියලා. ප්‍රධානතම හේතුව තමයි මොනා චිත්‍රපට මාලාව කියලා කියන්නේ ඩිස්නි සඳහා ඉතාම සාර්ථකයි. මොකද 2016 තමයි පළවෙනි මොනා චිත්‍රපටය රිලීස් වෙන්නේ. ඉතින් ඒ වගේම රිලීස් වෙලා වසර ගණනාවක් යනකම් ස්ට්‍රීමින් සේවාවල වැඩිපුරම නරඹන ඩිස්නි චිත්‍රපටය අතර මොනා පළවෙනි චිත්‍රපටය තිබ්බා. ඒ වගේම මොනා 2 වෙනි චිත්‍රපටය රිලීස් වුණා. ඉතින් මේකත් බොක්ස් ඔෆිස් ආදායමින් ගොඩක් විශාල සාර්ථකත්වයක් ලබා ගන්න හැකි වුණා. ඉතින් මේක නිසා තමයි මොනා 3 වෙනි චිත්‍රපටියකුත් ඩිස්නි ආයතනය නිර්මාණය කරනවා කියලා කියන්නේ. හැබැයි තාම නිල වශයෙන් ඩිස්නි ආයතනය නිවේදනය කරලා නැහැ හරියට මොනා 3 වෙනි චිත්‍රපටියක් එනවා කියලා. මේ ගැන කියන්නේ ඩ්වේන් ජොහන්සන්. ඉතින් කොහොම හරි මේක තාම ඩිස්නි ආයතනයේ නිල වශයෙන් ප්‍රකාශය කරනකම් මේක තවමත් සංවර්ධන මට්ටමේ ව්‍යාපෘතියක් විදිහට තමයි සැලකෙන්නේ. හරි, ඉතින් ඔන්න ඔහොම තමයි මොනා 3 වෙනි චිත්‍රපටියේ වැඩ ටික සිද්ධ වෙන්නේ. මේ ගැන වැඩි විස්තර මම ඔයාලට හරියටම කියන්නම්. ඉතින් සින්දු කැෆේ අහන් හිටියොත් තමයි කියන නැත්තම් කියන්නේ නෑ මම. 12:00 විනාඩි 10යි.

0: සුප්‍රීම් රේඩියෝ මේක සුපිරියා.
1: ජීවිතේ කවදාහරි කොතනකදී හරි අපිට වරදිනව නේද? අන්න එතනින් තමයි අපි පටන් ගන්න ඕනේ.
2: සිහින දිනන ජැක් රාහි දවසකට පාර කියන්නේ NLB සුබ දවසක්.
3: සුබ දවසක්.
4: අලුත් වෙලා.
3: පහසු වෙලා.
4: පැඩි පැඩි වෙලා.
3: අංක 1යි ලග්න 1යි.
4: 100ක්ම ඔබ යතේ.
3: අංක 2ක් ගැලපුණාම
4: රුපියල් 1000ක්ම අතේ.
3: අංක 2යි ලග්න 1යි
4: 2500ක් අතේ. අංක 3ට
3: 50000.
4: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000.
3: අංක 3යි ලග්න 1යි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
4: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
5: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය
6: 89.1 89.3 Supreme Radio.
7: සින්දු කැෆේ.

0: ෆ්‍රේම් රේඩියෝ ෆයිබ ලේස සීඑන්සී ලේස ප්ලාස්ටික් ලේස සමඟ නවීන ලේස තාක්ෂණයෙන් සමරුපලක පදක්කම් පාසල් නිල ලාංඡන නාමපෝර්දන් අනර්ගනිමාවකින් බෙල්ලන් විල පන්සලසල ඔප්නින් ප්‍රඩක්ෂන් වෙතින් අමතන්න 01.12.739.180 උසස්ම තත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දෙවේනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල් ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේ මුල්ල නාරම්මල සහ ගම්පොළ ලොව සුන්දරතම පාරාදීසේ
1: මන බැඳුණු ඇසේ නොගැටුණු තන් සොයා උතුම් යම සත්‍චාරයක්
0: Travel with Supreme
1: සතිය දවස් පහේම
2: The Welcome Show අහන්න
0: Supreme Radio මගේ හඬ මගේ රට
1: දවල් දෙකයි විනාඩි 19

0: 89.1 සුප්‍රීම් රේඩියෝ
1: දෙවනමත කරන්නම් දවල් දෙකයි විනාඩි 29යි
2: වාර්තාපිට වාර්තා කබන කෝටි 8 NLB තනඩි තහනිය ලොතරැයියේ රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දෙවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දෙවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තන නිධානයේ බිනදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
3: The Welcome Show ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පැය තුන
1: අන්නුවනේ ස්පාන්නේ වැලන්සියා නගරයට මේ වැලන්සියා නගරේ කාලෙකට චාමර හරිම්ම ලස්සනයි ගැන බලන්න අරියාසයි ඉතාමත් වර්ණවත් නිර්මාණශීලී උත්සවයක් තියෙනවා වැලන්සියා නගරේ. මේ උත්සවට කියන්නේ ලා ෆයාස් කියලා කියන දේශීය කලාකරුවන් විසින් මාස ගණනාවක් තිස්සේ හදන විශාල කඩදාසි සහ ලී මූර්ති වැලන්සියා නගරේ ප්‍රදර්ශනය කරනවා චාමර. හැබැයි මේ නිර්මාණ එකම අවස්ථාවේදී ගිනිපත් කරලා දානවා චාමර.
3: ඒ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට The Welcome Show. ඩෙංගු මාරාන්තිකයි. දැනුවත් වී වළකනමු.
4: ඔබට හෝ ඔබේ පවුලේ අයෙකුට පැය 48කට වඩා වැඩි කාලයක් උණ පවතින්නේ නම් වහාම සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකු හමු වී ප්‍රතිකාර ලබා ගන්න. විශේෂයෙන් ගර්භණී මව්වරුන්, කුඩා දරුවන්, වයස්ගත පුද්ගලයින් සහ වෙනත් නිදන්ගත රෝග ඇති පුද්ගලයින් උණ වැළඳුණු වහාම ඉක්මන් වෛද්‍ය ප්‍රතිකාරවලට යොමු වන්න.
3: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි. 89.1 සුප්‍රීම් රේඩියෝ මගේ හඬ මගේ රට. Sindhu Cafe.

දරුවනේ සරහට එන්න තියෙන තවත් සුපිරි ෆිල්ම් එකක් ගැන තමයි මේ වෙලාවට කියන ලෑස්ති වෙන්නේ. ඉතින් මේක තවත් සුපිරි සයින්ස් ෆික්ෂන් ෆිල්ම් එකක් ත්‍රිලර් චිත්‍රපටයක් කියලා කිව්වොත් මම නිවැරදි. රයිට්, මොකක්ද මේ ෆිල්ම් එක? ඉතින් අපේ ලෝකයේ සුප්‍රකට අධ්‍යක්ෂකවරයෙක් තමයි ස්ටීවන් ස්පිල්බර්ග් කියලා කියන්නේ. ඉතින් ඔන්න ස්ටීවන් ස්පිල්බර්ග් අධ්‍යක්ෂණය කරන මේ ෆිල්ම් එක තමයි Disclosure Day. මෙන්න මේක තමයි ෆිල්ම් එක. ඉතින් මේ ෆිල්ම් එකේ වෙබ් පිටපත් මේ වෙනකොට ඉන්ටර්නෙට් එකට නිකුත් වෙලා තියෙනවා. ඔයාලට මේක බලන්න පුළුවන්. ඒ වගේම මේ ෆිල්ම් එකෙන් කියවෙනවා පොඩි කතාවක්. ඒ තමයි මේ ෆිල්ම් එකෙන් කියවෙන්නේ පිටසක්වල ජීවීන් ගැන. කොහොම හරි මේ පිටසක්වල ජීවීන් ගැන රජයේ විසින් කාලයක් තිස්සේ හංගගෙන ඉඳලා ඊට පස්සේ අතිශය රහසිගත තොරතුරු සමූහයක් එකවරම මුළු ලෝකයටම හෙළිදරව් කරන්න හදන අතිශය කුතුහලයෙන් පිරිච්ච කතාවක් තමයි මේ චිත්‍රපටය. ඒ වගේම තමයි පිටසක්වල අත්දැකීම් වලට මුහුණ දෙන කාලගුණ විද්‍යාඥවරියක් සහ රජයේ රහස් දත්ත හොරකම් කරන සයිබර් විශ්ලේෂකයෙක් එකතු වෙලා තමයි මේ සත්‍ය ලෝකයට හෙළි කරන්න හදන්නේ. ඉතින් ඔබ මේක වළක්වන්න එන බලවත් රහස් සංවිධානයකින් බේරෙන්න ඒගොල්ලන් කරන සටන වටා තමයි මේ ෆිල්ම් එක යන්නේ. ඉතින් ලෝකයේ න්‍යෂ්ටික යුද්ධයක අද්දරක තියෙන වෙලාවක මේ සත්‍යය හෙළි කිරීමෙන් මිනිස් සංහතිය එකතු වෙයිද නැත්නම් මුළු ලෝකෙම අරාජික වෙයිද? තාක්ෂණයේ අද්භූත සිදුවීම් කුතුහලයෙන් පිරිච්ච සුපිරි සිනමා නිර්මාණයක් සයින්ස් ෆික්ෂන් ත්‍රිලර් චිත්‍රපටයක් තමයි. ඉතින් මේ චිත්‍රපටයක නිසා ඔයාලට බලන්න පුළුවන්. සමහරක් අය කියන පුළුවන් අයියෝ මං ඕවට ඉන්ට්‍රස්ට් නෑ, මං කැමති නෑ ඕවට කියලා. හැබැයි හොඳට මතක තියාගන්න, ඔයා එහෙම අකමැති වුණත් මේ ෆිල්ම් එකේ බලපු ගමන් ඔයාට එක හුස්මට මේක බලන්න හිතෙන සුපිරි ෆිල්ම් එකක්. යේ රයිට්. ඒක නිසා වඩපුලා ඉන්ටර්නෙට් එකේ නිකන් බලන්න. රයිට්. ඉතින් ඔන්න ඔහම තමයි අලුත් වැඩයක් සිද්ධ වෙන්නේ. ඉස්සරහට මේ ගැන තොරතුරු මම ඔයාලට කියන්නම්. නේ මම කියන ඕනේ ඔයාම ගිහිල්ලා බලන්න. නැත්නම් ඉතින් චිත්‍රපටිය බලන්න. මම මෙතන චිත්‍රපටියේ කතාවක වට පස්සෙ ඉතින් වැඩක් වෙන්නේ නැහැ නේ. ඕගොල්ලන් ඊට පස්සෙ ගිහිල්ලා බලන්න. අපි යනවා සින්දුවක් අහන්න. තවල් දෙකයි විනාඩි 36යි.

0: 89.3 සුප්‍රීම් රේඩියෝ.
1: දවලා මතක් කරන්නම් දවල් 2:47.
2: උසස්ම තත්ත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල්ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවෙල ගණේමුල්ල නාරම්මල සාගම්පල කසාගල සමූහ ව්‍යාපාර හා සම්බන්ධ වන්න අමතන්න 0112 862 812.
3: හැපනින් ඊවනින් ඩ්‍රයිව් එක
2: ලීඩ් කරන
4: ඔබ ඉන්නේ කොහෙද කියලා
1: වරු කියනවා. ඉතින් මට උඹලට වරු කියන්න බෑනේ.
3: Back to back සිංදු අහන්න.
5: Let's go.
2: Every weekday at 4 PM in Porto with Ashi Ali. ලෝකය තවත් දවසකට අවදි වුණා. ලක්ෂ ගානක වතුර කේතල් රත් වෙන්න පටන් ගත්තා. උදේට හදපු තේ කෝප්ප එක උගුරට හිස් වුණා. කලබලෙන් හැමදේම පටන් ගන්න උදෑසන එක දෙයකට විතරක් මිනිස්සු කලබල නැතුවම වටුණා.
5: The welcome show.
1: I work for that Sakavala udasana hada.
5: Supreme Radio the welcome show.
2: Satya divas pahema. Udaya hatata.
5: The welcome show.
3: Anugrahaya.
6: Wartha pita wartha tabene koti ate NLB tanade tahane lutrayye rupiyal koti 13.98 ikma u dewanta supiritaya galaba dimin rathe samvardhaneta dewanta shaktiyak wemin obat dinawa ratat dinawana jatiya mahatana sampatha tanani dahane weladigena obat koti patiye kuwan.
7: Navina taakshanayen නියම බරට සරිලන ගණකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI බොක්ස් බානම් මෙල්වා.
8: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
9: 89.1 89.3

0: சிந்து கஃபே.
1: දවල් දෙකයි විනාඩි 52යි දැන් වෙලාව. යන්න ලෑස්ති වෙන්නේ අපේ TikTok live එක පැත්තට, අපේ යාළුවෝ සෙට් එක එකතු කරගන්න. සුපුරුදු විදියට අද මගේ live එකේ පළවෙනි comment එක දැම්මේ අපේ අශේන් පූර්ණ. ඉතින් ඔන අශේනුවම තමයි මම ඉස්සල්ලාම එකතු කරගන්නේ. ඒ වගේම අපේ රිෆාත් ඉන්නවා, ගාල්ලෙන් එරා ඉන්නවා, zero ඉන්නවා, රවින්දන ඉන්නවා, වෙට්‍රිවෙල් ඉන්නවා, ගිෂෝ ඉන්නවා කෑගල්ලෙන්. ඒත් එකම අභිෂේක් ඉන්න, ඔන අභිෂේක්වත් එකතු කරගන්නවා ඊනක සින්දුවට. ඒ වගේම අම්බලංගොඩ සුමිත් ඉන්නවා, රයිනෝ කියෝ ඉන්නවා, ෂෙරිෆ් කාලෙකට පස්සෙ ඕන අපිව බලලා යන්න වකලංක ඉන්නවා, අචල ඉන්නවා, දර්ශන ඉන්නවා, හසන් ජිත් නෙමෙයි අපේ හංස ජිත්, මට හැමදාම එයාගේ නම වරදිනවා. ඉතාලි වලින් වෝල්ටර් ෆර්නැන්ඩෝ ඉන්නවා. ඒ වගේම මලේසියා වලින් ජර්මියා නෙහෙමියා ඉන්නවා, අපේ පොඩ්ඩබෝ ඉන්නවා, මංජුල සිල්වාත් ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා මට කිව්වා. ඒත් එක්කම අනාබෝ ඉන්නවා, නිමේෂ් චතුරංග, ශාරක ෆර්නැන්ඩෝ, ඩෝනා, ඒත් එක්කම නිරෝෂා නිල්මිණි ඉන්නවා, දිමුතු ඉන්නවා, දිමුතුවන ඔයාවත් මම ගොඩක් ආදරෙන් මතක් කරනවා. ඒත් එක්කම ශලින්දි සිල්වා ඉන්නවා, නෙත් මින ඉන්නවා, පැතුම් ඉන්නවා. ඒත් එක්කම අපේ කෞෂවත් එකතු කරගන්න ඕනේ, මොහොමත් ආශිෆ් ඉන්නවා, නාශිෆ් ඔයාවත් මම මතක් කරනවා. ඊළඟ සින්දුවට ධම්මිකා බණ්ඩාර ඉන්නවා. ධම්මික බණ්ඩාර හරි ධම්මිකා බණ්ඩාර හරි කොහොම හරි ධම්මිකවයි ධම්මිකවයි දෙන්නම එකතු කරගන්නවා. ඒ වගේම උපුල් ඉන්නවා, ඔන්න උපුල් ඔයාවත් ගොඩක් ආදරෙන් මම ඊළඟ සින්දුවට මතක් කරනවා. ඒත් එක්කම ආර්.ආර්. කොළුනි ඉන්නවා, දිනිති ඉන්නවා, නෙතිතු ඉන්නවා, අපේ ආකාශ් ඉන්නවා. ඒ වගේම පැත්තකට වෙලා අපේ සාශුත් වෙන අපි දිහා බලාගෙන ඉන්නවා කියලා මට මැසේජ් එකක් එවලා තියෙනවා. ඒ වගේම සොඳුරුවන්, ඔන්න සොඳුරුවන් ආවා ඊළඟ සින්දුවට මම ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. ඒ වගේම නයනා ඉන්නවා, නයනා ඔයාවත් මතක් කරා. ඉස්රායෙල් වලින් අපේ රෝෂ් ඇවිල්ලා ඉන්නවා කාලෙකට පස්සේ. රෝෂ් මට මැසේජ් එකක් දාලා තිනවා, එයාට හැමෝම අප්පුහාමි කියලා කියන්නේ, ඒක නිසා මට අප්පුහාමි කියලාම කියන්න ඕනේ. ඕකේ, ඔන්න අප්පුහාමි ආවත් එකතු කරගන්නවා. කඩියා, හයි හයි, ගුඩ් ආෆ්ටර්නූන්. කාලෙකට පස්සේ මේ පැත්තට ඇවිල්ලා ඉන්නවා, ඔන්න අපේ කඩියාවත් එකතු කරගන්නවා. ඉතින් මේ විදිහට තමයි අපේ TikTok live එකේ යාළුවෝ සෙට් එකේ ඉන්නේ. මේ කට්ටිය එකතු කරගෙන අපි යනවානේ ලස්සනම ලස්සන සින්දුවක් අහන්න. අහගෙන ඉන්න හවස 4 වෙනකම්.

0: ගුඩ ඉවෙනින්. දැන් වෙලාව හවස 3යි විනාඩි 1යි.
1: ජීවිතයේ සිහින සැපය කරන වාසනාවේ වෙලා මතක් කළේ
2: වාර්තා පිට වාර්තා කබුණ කෝටි 8 NLB ධනනිධානයේ ලොතරැයියේ රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවැන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත් ධන සම්පත ධනනිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

89.1 සුප්‍රීම් රේඩියෝ. අහසෙ දිලේ පොළොවේ බලේ.

හවස තුනයේ විනාඩි 7යි දැන් වෙලාව. ඉතින් අපේ අන්තිම පැය තමයි මේ විදිහට පටන් ගත්තේ. අර කතාවක් තියනවා නේද, මේ ගල් අපිට ගල් ගහනවා නම් ඒ ගල් එකතු කරලා අපිට මාලිගාවක් හදාගන්න කියලා. මිනිස්සුන්ට ඕන තරම් දේවල් අපිට කියන්න පුළුවන්. හැබැයි ඉතින් ඒ කියන හැම දෙයක්ම අපි කියා කරන්න ගත්තොත්, ගණන් ගන්න ගත්තොත් ඉතින් අපිට ඇත්තටම අපේ ගමන යන්න බැරි වෙනවා. ඒක නිසා ඔය කියන කට්ටියට ඕන එකක් කියා ගන්න දීලා තමන් යන්නේ හරිපාර නම් යන්නයි තියෙන. ඊට පස්සේ ගමන ගිහිල්ලා අපි සක්සස් වුණාට පස්සේ නිකම් මේගොල්ලෝ එයාලගේ කටවල් වහ ගන්නවා. දැන් මේ ඉන්දියාව අතර තමයි මම ආව එකගෙන යන ලෑස්ති වෙන්නේ. භාරත සිනමාවේ ඉතිහාසයේ දිහා පොඩ්ඩක් අපි බලනකොට, මෙහෙම හැරිලා බලන්න බලනකොට, ලතා මංගේෂ්කාර කියලා කියන්නේ පසුබිම් ගීත ශ්‍රේෂ්ඨයේ වගේම මුළු භාරතේම ගායනයේ සුවිශේෂී සලකුණක්. එක අපි හැමෝම දන්න කතාවක්. 1940 දශකයේ අගභාගයේ වෙනකොට විශේෂයෙන් 1949 දී ආපු මහල් චිත්‍රපටියේ, ඊට පස්සේ බරසාත් වෙන මේ වගේ චිත්‍රපටිවල ගීතත් එක්ක ඇය පසුබිම් ගීත ශ්‍රේෂ්ඨයේ එතෙක් මෙතෙක් පහළ වෙච්ච ප්‍රධානතම වගේම විශිෂ්ට ගායිකාවක් බවට පත් වුණා. ඉතින් කොහොම හරි ලතාජී සිනමාවට ගොඩාක් සක්‍රියව දායක වෙන්නේ 30 දශකයේ සහ 40 දශකයේ මුල් භාගයේ හින්දි සිනමාවේ ප්‍රසිද්ධ වෙලා හිටිය ඇත්තටම සම්පූර්ණයෙන්ම වෙනස්ම විදිහක කටහඬවල් යුගලයක්. ඉතින් කටහඬවල් යුගයක්. මොකද මේකට හේතුව තමයි ඒ කාලේ පස්බිම් ගායනයේ තාක්ෂණය අද වගේ දියුණු තැනක තිබ්බේ නැහැ. ඉතින් ගොඩක්ම මේ ඒ කාලේ චිත්‍රපටියෙම නාට්‍යමය පසුබිමකින් තමයි මේ සිනමාව තිබ්බේ. ඉතින් මේක නිසා ගායකවන් ගොඩ දෙනෙක් ඝන තවත් උදරෙන් ගායනා කරන සහ නාසික්ක වගේම මේ ඉහළ ශබ්දයක් සහිත කටහඬවල් තමයි බහුලවම පාවිච්චි කළේ. ඉතින් ඒ වගේම මේ ශම්ෂාද් බෙගම්, සුරේයා, ගීතාදත්, ඒ වගේම මේ ඒ කාලේ අංක 1 ගායිකාවක් බවට පත්වෙච්ච නූර් ජෙහන් වගේ අය මේ රැල්ල ඉදිරියේම හිටියා. කොහොම හරි මෙයාලගේ කටහඬවල් ඉතාමත් ප්‍රබල වගේම ගැඹුරු කටහඬවල්. ඉතින් ඒ කාලේ තාක්ෂණයට සහ ශෛලියට අනුව මේවා මේ රසිකයන් අතර ගොඩක් ජනප්‍රිය වුණා. මම මේ කියන්නේ ගොඩාක් ඉස්සරහටද 30 දශකයේ වගේ කාලේ. ඉතින් මේ ලතා මංගේෂ්කර මහත්මිය තමන්ගේ සිනමා ජීවිතය ආරම්භ කරපු 1940 දශකයේ මැදභාගයේදී ඇගේ ආසම ගායිකාව වුණෙත් මල්ලිකා ඒ තරන්නුම්. ඉතින් ඒ විදිහට කියන්නෙම ඒ වගේම තමයි මේ ඒ විදිහට හැඳින්වුවේ වෙන කාවක්වත් නෙවෙයි නූර් ජෙහන් මහත්මියම. ඉතින් ලතාජී මේ ගැන කියලා තියෙනවා ඉන්ටර්වියු එකකද කිහිපයකදම කියලා තියෙනවා ගොඩක් එයා ආසයි කියලා නූර් ජෙහන් මහත්මියගේ ගායන විලාසයට. ඉතින් කොච්චර ඇය ඒ ගායන විලාසයට ඇලුම් කරාද කියනවා නම් ඇගේ මුල් කාලයේ ගීතවල උදාහරණයක් විදිහට ගත්තොත් 1948 දී ආපු මජ්බූර් චිත්‍රපටයේ ගීතවල හැම නූර් ජෙහන් මහත්මිය ගායනා කරා විදිහට ඒ වගේම ගායනා කරලා තියෙනවා ලතාජී. ඉතින් අපිට බලන්න පුළුවන් කොච්චර ලතාජී නූර් ජෙහන් මහත්මියට ඇලුම් කළාද කියනවනම්. ඉතින් කොහොම හරි දැන් කතාව හොඳම හරියට දැන් තමයි එන්නේ. මේ නිසාම මේ ගොඩක් කට්ටිය සමහර සිනමා විචාරකයන් සහ මේ ශ්‍රේෂ්ඨ අය ලතාජීව හඳුනලා තිබ්බ මේ නූර් ජෙහන්ව අනුගමනය කරන කෙනෙක් විදිහට. මුල් කාලයේදී මේ තමන්ගේම අනන්‍යතාවය ගොඩනගා ගන්න මේ ඇයට ටිකක් විවේචනවලට ලක් වෙන්න සිද්ධ වුණා. එහෙම තමයි නේද? පොඩ්ඩක් කන්දක් නගින්න එපේ පල්ලමක් හම්බ වෙන්න. කොහොම හරි ලතාජීව අඳුර ගන්නවා ප්‍රවීණ සංගීත අධ්‍යක්ෂක ගුලාම් හයිදර්. ඉතින් මේ ගුලාම් හයිදර් මහත්මයා මේ ඇය වෙනුවෙන් දැඩි ලෙස පෙනී. ඉතින් කොච්චර කියනවා නම් ඇය ඔහු ඇයව ඒ කාලේ සුපිරි නිෂ්පාදකෙක් වෙච්ච මේ සශ්දර් මුඛර්ජි වෙතත් රැගෙන යනවා. ඉතින් ඒ වෙලාවේ මුඛර්ජි ඇයව මේ ප්‍රතික්ෂේප කරලා කියනවා මෙයාගේ කටහඬ හීනි වැඩිනේ, මේ එක හීනි වැඩි වැඩේට හරියන්නේ නැහැ කියලා. ඉතින් කොහොම හරි මේ තරමටම ශ්‍රේෂ්ඨයේ ඒ වෙනකොට පුරුදු වෙලා හිටිය අර ඝන හඬවල් වලට. කොහොම හරි මුල් කාලයේදී ආපු විවේචනවල පස්සේ ලතාජී නූර් ජෙහන්ගේ ශෛලියෙන් ඒ බලපෑමෙන් මිදිලා තමන්ටම ආවිනික වෙච්ච සැබෑ කටහඬ මත කරන්න මහන්සි වුණා. ඉතින් 40 දශකයේ අග වෙනකොට රසිකයන්ට ගොඩක් තේරුණා මේ කටහඬේ තියෙන පිරිසුදු බව. මේක හරිම සුවිශේෂී කියන එක ෆෑන්ස්ට තේරෙන පටන් ගත්තා. ඉතින් ලතා මංගේෂ්කාර් සියුම් පිරිසුදු උසස් ස්වර පරාසයකින් මේ හින්දි සිනමාවේ මේ ගීත ගායනා කරන එක ඇත්තටම ට්‍රෙන්ඩ් එකක් බවට පත් වුණා. ගීතයකට ආදරේ විරහව ඒ වගේම තමයි භක්තිය වගේ හැඟීම් ඉතාමත් මෘදු විදිහට සියුම් විදිහට ඇතුළත් කරන්න ඇයට තිබ්බ හැකියාව නිසා සිනමා සංගීතයේ නම් මුහුණුවරක් ලැබුණා. ඉතින් ලතාජී තමන්ගේම අනන්‍යතාවයක් හොයාගෙන ලබාගත් මේ සාර්ථකත්වයත් එක්ක ලතාජීගේ මේ ශෛලිය හින්දි සිනමාවේ ප්‍රධාන ප්‍රවණතාවයක් බවට පත් වුණා. ඉතින් 50 දශකයේ උදා වෙනකොට ශම්ෂාත් බෙගම් වගේ ගායිකාවන් දිගින් දිගටම ජනප්‍රිය ගීත ගායනා කළා. ඒත් එක්කම ගීතා දත් වගේ දක්ෂ ගායිකාවොත් මේ කාලේ සාර්ථක වුණා.
හැබැයි සංගීත අධ්‍යක්ෂකවරුන් ගොඩක් තනු නිර්මාණය කරන්න පෙළඹුණේ ලතාජීගේ සියුම් සහ මිහිරි කටහඬේ මට්ටමට ගැලපෙන විදිහට. ඉතින් ලතා මංගේෂ්කාර් මහත්මියගේ පැමිණීම හින්දි පසුබිම් ගායනයේ දිශාව ඇත්ත වශයෙන්ම වෙනත් පැත්තකට යොමු කළා. පස්සේ කාලේදී ආපු ආශා, සුමන්, අල්කා, කවිතා, අනුරාධ වගේම අද ගායන ලෝකේ පාලනය කරන ශ්‍රෙයා ඝෝෂාල් වගේ මෙන්න මෙයාලත් හින්දි සිනමාවේ ගීත ගායනා කරේ සහ කරන්නෙත් ලතාජී එදා තමන්ගේ කටහඬෙන් කරපු මහා විප්ලවයේ ප්‍රතිඵලයක් විදිහට. තමන් තමන් වෙන එක තමයි හොඳම දේ. ඒක තමයි මගේ මතය. අපිට බෑ අනිත් අය කොපි කරන්න, මොකද කොපි කරාට සම කරන්න බෑනේ. තමන් තමයි තමන් වෙන්න ඕනේ. ඒක තමයි හොඳම විදිය. හවස 3 AM 12:15

0: සමරු බලක බදකම් කුසලාන පාසල් නිල ලාංඡන අකුරු සහ මෝස්තර කැපීම දැන් නවීන ලේසර් තාක්ෂණයෙන් හොඳම නිමාවකින් බෙල්ලන්විල ඔප්නිම් ප්‍රොඩක්ෂන්ස් වෙතින් අමතන්න 0.78 600 18 22 The Welcome Show ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පැය තුන
1: පියනෝනේ ස්පාඤ්ඤේ වැලෙන්සියා නගරයට මේ වැලෙන්සියා නගරේ කාලෙකට ශාමර හරිම්ම ලස්සනයි කියන්නේ බලන්න හරි ආසයි ඉතාමත් වර්ණවත් නිර්මාණශීලී උත්සවයක් තියෙනවා වැලෙන්සියා නගරේ මේ උත්සවයට කියන්නේ ලා ෆයාස් කියලා කියනවා දේශීය කලාකරුවන් විසින් මාස ගණනාවක් තිස්සේ හදන විශාල කඩදාසි සහ ලී මූර්ති වැලෙන්සියා නගරේ ප්‍රදර්ශනය කරනවා චාමර හැබැයි මේ නිර්මාණ එකම අවස්ථාවේදී ගිනිපත් කරලා දානවා චාමර
0: ඒ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට The Welcome Show
1: බලන්නකෝ අනේ අපේ ළමයට හරි ලස්සනට සින්දු කතන්දර කියන්න පුළුවන්. හැබැයි ඉතින් ඒවට තැනක් නැහනේ.
2: ඇයි අනේ? Supreme Radio පොඩ්ඩක්ගේ උදෑසන තියෙන්නේ.
3: අපිට ජපාන් ඉගෙන ගන්නත් පුළුවන්. ලස්සන ලස්සන කතන්දර අහන්න පුළුවන්නේ.
0: හැඩකාර දඟකාර පොඩිත්තු වෙනුවෙන්මයි
3: මේ කොටම සතියේ දින පහම උදේ 6 ඉඳන් 7 වෙනකම් සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩන්ගේ උදැසන අහන්න ඕනේ
0: සුප්‍රීම් රේඩියෝ මගේ හද මගේ රට සිංදු කැෆේ

0: සුප්‍රීම් රේඩියෝ මේක සුපිරියා.
1: ජීවිතේ කවදා හරි කොතනකදී හරි අපිට වරදිනව නේද? අන්න එතනින් තමයි අපි පටන් ගන්න ඕනේ.
2: සිහින දිනන ජැක් රාහි දවසකට පාර කියන්නේ NLB සුබ දවසක්.
3: සුබ දවසක්.
4: අලුත් වෙලා.
3: පහසු වෙලා.
4: තෑගි පැඩි
3: වෙලා. අංක 1යි ලග්න 1යි.
4: 100ක්ම ඔබ යතේ.
3: අංක 2ක් ගැලපුණාම
4: රුපියල් 1000ක්ම අතේ.
3: අංක 2යි ලග්න 1යි
4: 2500ක් අතේ. අංක 3ට
3: 50000.
4: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000.
3: අංක 3යි ලග්න 1යි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
4: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
5: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය
6: 89.1 89.3 Supreme Radio.

0: 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ
1: දෙවලා මත කරන්න යාවේ හවස 3යි විනාඩි 31යි.
2: ලිතුවේනියාවේ රැකියාව කරන් දෙන්නම් කිව්වද?
3: ටුවරිස්ට් වීසාකකින් ඇවිත් රස්සාවක් හොයාගමු කිව්වද?
2: සල්ලි හෙට එව්වහම හරි සල්ලි දුන්නහම හරි වැඩේ කරලා දෙන්නම් කිව්වද?
1: කරුණාකර මෙවන් වංචාවන්ට හසුනවන්න ඔබේ මුදලත් ජීවිතයත් අනතුරේ නොහෙළන්න සෑම විටම විධිමත් ක්‍රමවේදයන්ට අනුව පමණක්ම විදේශගත වන්න. මෙම විශේෂ නිවේදනය ශ්‍රී ලංකාවේ ලිතුවේනියානු කොන්සල් කාර්යාලයේනි.
4: ලෝකය තවත් දවසකට අවදි වුණා. ලක්ෂ ගානක වතුර කේතල් රත් වෙන්න පටන් ගත්තා. උදේට හදපු තේ කෝප්ප එක උගුරට හිස් වුණා. කලබලෙන් හැමදේම පටන් ගන්න උදෑසන එක දෙයකට විතර මිනිස්සු කලබල නැතුවම වටුණා.
5: The welcome show.
1: අයිබර් සුබදාසනාක වෙලා උදෑසන හතයි.
5: Supreme Radio The Welcome Show.
6: සතිය දවස් පහේම උදේ හතට.
5: The welcome show.
1: අනුග්‍රහය.
7: වාර්තා පිට වාර්තා තමයි කෝටි 8 NLB තනඩි තහනේ ලොතරැයි රුපියල් කෝටි 13 9 8 ඉක්ම වූ දවන්ත සුපිරිතයග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත්ම සම්පත තනනි තහනේ විලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
8: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100% පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RB500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
9: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
10: ඩෙංගු මාරාන්තිකයි. දැනුවත් වී වලකනමු.
1: ඉවතලන ප්ලාස්ටික්, වීදුරු බඳුන්, බෝතල් සහ ටින් ආදිය එකතු කර ජලය නොරදෙනසේ තබා ගන්න. ඉවතලන ටයර් රාදියට වැලිපුරවා සිදුරු කර ජලය නොරදෙනසේ කපටා කරන්න.
10: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි.
0: 89.1 89.3
5: සුප්‍රීම් රේඩියෝ.
9: රේඩියෝ
5: මගේ හඬ මගේ රට.

0: සුප්‍රීම් රේඩියෝ මේක සුපිරියා.
1: සුප්‍රීම් රේඩියෝ අහගෙන ඉන්න ඔබට වැදගත් පණිවිඩයක් කියන්න ඕනේ. ලිතුවේනියාවට යවන්නම් කියලා ඔබෙන් කවුරු හරි සල්ලි ගත්තා නම් ඔබ අනිවාර්යෙන්ම මේ පණිවිඩය දැනගන්න ඕනේ. ශ්‍රී ලංකාවේ ලිතුවේනියා රජයේ කොන්සල් කාර්යාලය වෙත සංචාරක වීසා මත ලිතුවේනියාවට ගොස් රැකියා ලබා දෙන හැකි බව පවසමින් ඇතැම් පුද්ගලයන් සහ නියෝජිතයන් විසින් ශ්‍රී ලාංකිකයන්ගෙන් මුදල් ඉල්ලා සිටින බවට පැමිණිලි සහ විමසීම් විශාල වශයෙන් ලැබෙන බව කොන්සල් කාර්යාලය සඳහන් කරනවා. මෙවැනි අසත්‍ය පොරොන්දු හේතුවෙන් වංචාවට ලක් නොවන ලෙස ශ්‍රී ලංකාවේ ලිතුවේනියා රජයේ කොන්සල් කාර්යාලය මහජනතාවට දැනුම් දෙනවා. ඉතින් මතක් කරන්න ඕනේ, මේ සංචාරක වීසා මත ලිතුවේනියාවට ගොස් එරට රැකියාවක් ලබා ගැනීම නීත්‍යානුකූලව හැකියාවක් නැහැ කියන කාරණය. ඉතින් ලිතුවේනියාවේ රැකියාවක් සපයා දෙන බව පවසලා සිය ගිණුම්වලට මුදල් තැන්පත් කරන ලෙස හෝ ශ්‍රී ලංකාව තුළ මුදල් ඉල්ලා සිටින අයවලුන් අනිවාර්යෙන්ම මෙම වංචාවට සම්බන්ධ පුද්ගලයන් හෝ ඔවුන්ගේ තැරව්කරුවන් වෙන්න පුළුවන්. ඉතින් විදේශ රැකියා අපේක්ෂා කරන ශ්‍රී ලාංකිකයින් නීත්‍යානුකූලවම අනුමත ක්‍රමවේදයක් පමණක් භාවිතා කළ යුතු බවත් ලිතුවේනියානු කොන්සල් කාර්යාලය සඳහන් කරනවා. ඉතින් ඔවුන්ට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් ලියාපදිංචි විදේශ රැකියා නියෝජිත ආයතන හරහා පමණක් අවශ්‍ය තොරතුරු සහ සහාය ලබා ගන්නා ලෙස ශ්‍රී ලංකාවේ ලිතුවේනියා රජයේ කොන්සල් කාර්යාලය දැනුම් දෙනවා කියන ඒ පණිවිඩය ඔබට අනිවාර්යයෙන්ම මතක් කරන්න ඕනේ.

0: 89.1, 89.3 Supreme Radio.
1: Sindhu Cafe.

0: නවයයි එකෙන් 89.3 සුප්‍රීම් රේඩියෝ
1: උසස්ම තත්ත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දෙවෙනි අඩමු මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල් ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේ මුල්ල නාරම්මල සහ ගම්පොළ
2: හැපනින් ඊවනින් ඩ්‍රයිව් එක
1: ලීඩ් කරන
3: ඔබ ඉන්නේ කොහෙද කියලා
4: බොරු කියනවා ඉතින් ඒ මාත් උඹලට බොරු කියන්න බෑනේ
2: Back to back, Sindhu Ahanma.
5: Let's go.
1: Every weekday at 4 p.m. in Portown with Ashi Ali.
6: Mama hituwe mage hita his vela kiyala. Aadare mata ay kavadawa danan ekak na kiyala.
7: Etukota den aadare danenoda?
6: Oh. ඔයා මට දෙන ආදරේ නිසා මම ජීවත් වෙනවා කියලා මට දැනෙනවා. ඒ තරමටම ඔයා මගේ ජීවිතය ලස්සන කළා.
7: මේ ආදරේ ඔය හිනාව හැමදාටම තියේවි. Dream night.
6: සතියේ දිනවල රාත්‍රී 7ට. අනුග්‍රහය.

0: 89.1 89.3 Supreme Radio Sindhu Cafe.
1: වෙලාව යන වෙලාවත් හැවිලා තියෙන්නේ ඒක නිසාම යනවා. හැබැයි අද ගියාට හෙට දවල් එක වෙනකොට සින්දු කැෆේ අරගෙන මම එනවාගේ ළඟට. එතකන් සතුටින් පරස්සමින් ආතරෙන් ඉන්න ගින්නේ නම් මන් නිමේෂා.

මද සිනහා රතු දෙතොලේ මට නොපෙනී හද හැකිලේ මද සිනහා රතු දෙතොලේ මට නොපෙනී හද හැකි

89.3 සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ මේක

0: down.
1: හතර හතට.
2: හවස හතර විනාඩි දෙකයි වෙලාව. සුබ සන්ධ්‍යාවක් කටේවා හත. මං ආවා. මා කොහෙද කියා ඔබ සෙව්වා කියා මා දන්නවා. පින්දල හිඳලා නිවාඩුවක් ගන්න ඕනේ. ඉතින් එහෙම තමයි නිවාඩුවක් කරගෙන ආය අද දවසේ වැඩට ඇවිල්ලා ඉන්නවා. ඉතින් අද දවසේ වැඩ කරගෙන යනවා. හෙට සමහර නිවාඩුවක් දාන්න පුළුවන්. ඈ කවුද? නෑ නෑ නෑ කවුරුත් නිවාඩු නෑ. නිවාඩු කැන්සල්. හරි ඉතින් අද පුළුවන් කතා කරන්න මාත් එක්ක. අද කතා කරන ඕකට වැදගත් වෙන දෙයක්. කඩෙන් ගන්න ප්ලාස්ටික් වතුර බෝතලේ හොදලා හොදලා නැවත නැවත නැවත නැවත පාවිච්චි කරන පුරුද්දක් ඔයාටත් මටත් අපි හැමෝටම තියෙනවා. මේක කොච්චර දුරට නරකයිද කියලා හැමෝම දන්නවා. හැබැයි අපි මේ වැඩේ කරනවා. ඒක කොච්චර හොඳ නැද්ද කියන එක අද ඔයාට තේරෙයි. මම ඔයාට කතාව කියනවා. හරි තහගෙන ඉන්න ඕනි හවසහය වෙනකම් මම ඉන්නවා. ඉතින් ඒ කතාව කියන්න ඔයාට. ඒ කතාව කියලා විතරක් මම නිකන් ඉන්නේ. ඔයාට සින්දු වලට එකතු වෙන්නත් පුළුවන්. 0818 89 3 89 3 WhatsApp number එක තියෙනවා. ඒකට message එකක් දාන්න පුළුවන්. එහෙම නැත්නම් 0112 510 510 hotline එක තියෙනවා. ඒකට call කරන්නත් පුළුවන්. හරිද? කිසි ගැටලුවක් නැහැ. ඔය මාර්ග දෙකෙන් තමයි අද දවසේ මාත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. අද දවසේ TikTok live නැද. හැබැයි එහෙමයි කියලා Supreme Radio TikTok fan page එක follow නොකර නම් ඉන්නපා. ඒක කරන්න ඕන බඩ. මොකද හෙට මං ලයිව් වෙන නිසා වට පුළුවන් මාත් එක්ක එකතු වෙන්න හෙට දවසේ. හරිද? එහෙනම් මේ මතක කිරීම ඔක්කොමත් එක පටන් ගන්නවා. මෙන්න මේ විදිහට වෙස් මූණු බඳන්නම් එන්න පාපිත් කවි මිනිස්සු අඳුරනවා හොඳට. හරිද?

වෙස් මූුණු බැඳන් ආවට අපි රැවටෙන්න න්න මොක දෙකයක තැන් තියෙනවා එක එක දේවල් වලට මොකද වාට රටයන්න ඔන්න ඔට ඩිග්‍රි එකක් කරන්න අපේ තැනට එන්න අපේන්න අපි අපි දෙන්න සල්ලි තාලා ඔගලන් ශිෂත්ද අපි රටයාවල ඔගලට ගන්න හොම හොම කිය තැන් ඕන තරන් තියෙන හැබැකල මතක තියාගන්න ආවට ගයාට රටයන්න ගිහිල්ලා හනත මට වෙන පසල්ි දිලක් එක තැන්වලට විශේෂම ගෙන ගන්න යනවා කියලා කියන්නේ ලේසි වැඩක්ම සෑහෙන ගානක් අපි වියදම් කරන්න ඕනේ පිටරටකට ගිහිල්ලා උපාධියක් කරගන්න සෑහෙන ගානක් අපි වියදම් කරන්න දැන් ලංකාවේ ප්‍රයිවට් යුනිවර්සිටි එකක් ගත්තත් අපි සෑහෙන ප්‍රමාණයක් වියදම් කළා තමයි ඩිග්‍රි එකක් ගන්න. ඉතින් පිටරට යනකොට විශ්වාසවන්ත තැනක් හොයාගන්න ඕනේ. විශේෂයෙන්ම චීනෙ වගේ රටකට යන්න ඕන බලාපොරොත්තු වෙකින් ඉන්නවා නම් ඔයා ඔයාගේ ඩිග්‍රි එක කරගන්න හොඳම තැනක් තෝරගන්නකෝ. වඩ ප්‍රශ්නයක් වෙලා තියෙන්න පුළුවන්. හැබැයි ඒක ප්‍රශ්නයක් නෙමෙයි මම ඔයාලට කියන්න හදන්නේ හොඳම තැන ගැන. හරිද? චීනයේ අධ්‍යාපන ක්‍රමය ගැන කිව්වොත් එහෙම ලෝකයේ තියෙන ඉහළම ශ්‍රේණිගත කිරීම වල පවතින ඉතාම තරඟකාරී සහ විධිමත් සිස්ටම් එකක් තියෙන රටක් තමයි චීන කියලා කියන්නේ. ඒ හැම රටකට ගිහිල්ලා එහෙම තැනක ඔයාගේ අධ්‍යාපනය ලබන්න තියෙනවා නම් ඉතින් හරි වටිනවා. ඒකට විශ්වාසවන්ත තැනක් තමයි චයින ලංකා එඩියුකේෂන් කියලා කියන්නේ. ආවට ගියාට උපාධි ගන්නවට වඩා චීනට ගිහින් හොඳම රාජ්‍ය විශ්වවිද්‍යාලයකින් ඔයා ආසම විෂයන් හොඳම උපාධියක් ගන්න පුළුවන්කම තියෙනවා. හැබැයි චීනෙන් උපාධියක් ගන්න කියලා වෙන වෙන තැන්වල යන්නේ නැහැ. අර මං කලින් කිව්වා වගේ. හරිද? හොඳම තැනකට යන්න ඕනේ. ඒකට තමයි චයින ලංකා එඩියුකේෂන් තියන්නේ. මොකද ඒ ලෙවල් පාස් වාට ලෝක පිළිගත් උපාධියක් හදාරන්න ශිෂ්‍යත්ව පිරිනමන ලංකාවේ එකම තැන චයින ලංකා එඩියුකේෂන් කියලා මතක කරන්න එපා. එන්ට්‍රන්ස් එක්සෑම් එකක් තියෙන නිසා ඔයාට පෙර පුහුණුවකුත් හම්බෙනවා. ඉතින් හැම උපාධියක්ම ඔයාට ඉංග්‍රීසි මාතෙන් හදාරන්නත් අවස්ථාව තියෙනවා. විශ්වවිද්‍යාලය තුළම නවාතැන් පහසුකම් තවත් ගොඩක් පහසුකම් තියෙනවා. නවාතැන් පහසුකම් විතරක් නෙවෙයි සෑහෙන පහසුකම් තියෙනවා. ඉතින් ඇත්තටම චයින ලංකා එඩියුකේෂන් එක හරහා චීනට ගිහිලා චීන රාජ්‍ය විශ්වවිද්‍යාලයකින් ඔයාට පුළුවන් ඇත්තටම කැමිකල් ඉංජිනියරින්, ආර්ටිෆිෂල් ඉන්ටෙලිජන්ස්, කම්පියුටර් සයන්ස් ඇන් ටෙක්නොලොජි, ෆැෂන් ඩිසයිනින් ඇන් ටෙක්ස්ටයිල් ඉංජිනියරින්, බයොලොජිකල් ඉංජිනියරින්, ෆුඩ් සයන්ස් ඉංජිනියරින් වගේ තවත් ගොඩාක් උපාධි හදාරන්න පුළුවන්කම තියෙනවා. හරිද? ඒ විතරක් නෙවෙයි මියුසික් ඩිප්ලෝමා උපාධි හදාරන්නත් ඔන්නාට අවස්ථාව තියෙනවා. චයින ලංකා එඩියුකේෂන් එක පැත්තට කෝල් කරලා බලන්න ડોક્ટર භාග්‍යා ඉන්නවා. මෙයා හොඳට කියලා දෙනවා මොනවද මේක විස්තර කොහොමද වෙන්නේ හැමදේම එයා කියලා දෙනවා. 077.290290ට කෝල් කරා නම් ඔන්න ડોક્ટર භාග්‍යා ඉන්නවා. චයින ලංකා එඩියුකේෂන් එකේ දන්නවද කොහෙද තියෙන්නේ කියලා? ඔන්නම් ගිහිල්ලත් කතා කරගන්න පුළුවන්. ජයවර්ධනපුර හොස්පිටල් එක තියෙනවානේ. හරිද? ජයවර්ධනපුර හොස්පිටල් එකේ B gate 2 ගාව තමයි චයින ලංකා එඩියුකේෂන් එක තියෙන්නේ. ඔයාලට ගිහිල්ලා වැඩි විස්තර කතා කරගන්නත් පුළුවන්. එහෙම නැත්නම් ડોક્ટર භාග්‍යට කෝල් එකක් දුන්නා නම් වැඩි විස්තර දැනගන්නත් පුළුවන්කම තියෙනවා. කලින් කිව්වා වගේ මතක තියාගන්න අවටි ගාඩ උපාධියක් ගන්නවට වඩා චීනට ගිහිල්ලා හොඳම රාජ්‍ය විශ්වවිද්‍යාලයකින් ඔයා ආසම විෂයන් වලින් උපාධියක් කරගන්නවට පුළුවන්කම තියෙනවා. ඒ නිසා යන්න චයින ලංකා එඩියුකේෂන් එක පැත්තට. අවසහතරයි විනාඩි අචායි.

0: හදරා විනාඩි 10 වෙලාව. සුරංග අත්තටිය සුරංග මම ඔයාට කතා කරන්නේ. හලෝ. ඔයා මාව සද්දට වහගෙන ඉන්නවනේ ඉතල උතරයි කූඩුවේ ඉඳලා. හදරයි වාට. හරිද? බොහොම ස්තුතියි මාව අහනවට. මට කෝල් කරන්න බොහොම ස්තුතියි සුරංග. විශේෂයෙන්ම ඊළඟ සින්දුවට මම ඔයාව එකතු කරගන්නවා. ඒත් එක්ක මම යනවා ඊට පස්සේ අත්තටිය ඉඳලා ගැලීම මොරටුවට. මොරටුවේ ලක්ෂන් පැන්ට්‍රි කපඩ් එකේ සෙට් එකත් මාව මේ වෙලාවේ ලස්සනට අහගෙන ඉන්නවා කියලා කියනවා. ලස්සනට මේ සද්දට අහගෙන ඉන්නවා කියලා කියනවා. ලස්සනට කොහමද අහන්නේ දෙයියනේ? කොහොමනත් කමන රන්දික මදු ලක්ෂයන් අසංක කටි ඔක්කොම ඉන්න වැඩක් ආදරෙන් මතක් කරන්න ඕනි. හරි, ඒත් එක්කම මේ අහන්නකෝ, මේ සුරංග ප්ලාස්ටික් බෝතලේ වතුර තියාගෙන එහෙම බොන්නේ නැහැ. ඒක ඇත්තට හොඳ වැඩක් නෙමෙයි. අපි බොනෝ අපේ බෝතලේ. වාට මොකටද නේද
1: බොන්නේ? නම් ඔන්න බොන්නට බොද්ද, හොඳට බොන්න.
0: ඇත්තටම කිව්වා තා දන්නද, අද කාලේ ලංකාවේ ඉන්න ලංකාව විතරක් නෑ, ලෝකෙ මං හිතන්නේ ගොඩක් වෙලාවට මේක සිද්ධ වෙන දෙයක්. බොහෝ දෙනෙක් නිරන්තරයෙන් තමන්ගේ එදිනෙදා පහසුව වෙනුවෙන් වෙළඳ පොලෙන් මිලදී ගන්න ප්ලාස්ටික් වතුර බෝතලේ නැවත නැවත පාවිච්චි කරන්න පුරුදු වෙලා ඉන්නවා. හරිද? බොහෝ දෙනෙක් හිතන්නේ ප්ලාස්ටික් බෝතලයක් හොඳින් හොඳලා ගත්තට පිරිසිදු කරලා ගත්තට පස්සේ මේක හරි ආරක්ෂිතයි, මේක කිසිම විස බීජයක් නෑ, අපි හොඳට ගෙනහලා ගෙදර ගෙදරින් උණු කර නිවා ගන්නාලද වතුර තමයි අපි මේ ප්ලාස්ටික් බෝතලෙට දාගෙන ඉන්නේ කියලා හොඳට බොනවා. වතුර බොන එක හොඳ පුරුද්දක්, ඒක තියාගන්න. හැබැයි ප්ලාස්ටික් බෝතල් නැවත නැවත පරිහරණය කිරීම ඉතාම භයානක තත්ත්වයක්. ඔයා දන්නවද, ඒක අපේ ඇඟට බිලියන ගණනින් එකතු වෙන මයික්‍රෝ ප්ලාස්ටික් වලට ප්‍රධානම කාරණාවක් කියන එක හොඳට මතක තියාගන්න. අපේ පෝෂදායි ආහාර ගන්න පෙළඹෙනවා. පෝෂණය පිළිබඳව සෞඛ්‍ය සම්පන්න ආහාර ගන්න එක ගැන අපි ගොඩාක් වද වෙනවා. වතුර බොන එක ගැනත් අපි වද වෙනවා. හැබැයි අපි නොදැනුවත්ව මේ අපි ඉවත ලන්න හදන ප්ලාස්ටික් බෝතලෙට වතුර දාගෙන නැවත නැවත බිව්ලා ලොකු විනාශයක් අපේ ඇඟට කරගන්නවා. හරිද? මයික්‍රෝ ප්ලාස්ටික් කියලා හඳුන්වන්නේ පියවිය හැට පේන්නේ නැති මිලිමීටර් 5කටත් වඩා ඉතාම සූක්ෂම ප්ලාස්ටික් අංශු වලට. හරිද? අපි එකම ප්ලාස්ටික් බෝතලේ නැවත නැවත භාවිතා කරනකොට ප්ලාස්ටික් ව්‍යුහය ෂණිකෝ බිඳ වැටීමට ලක් වෙනවා. මේක විද්‍යාත්මක පරීක්ෂණ වලින් අනාවරණය වෙලා තියෙනවා. ඉතින් මේවා අපි බොන්න ගත්තාම, මේ ප්ලාස්ටික් බෝතලෙට නැවත නැවත වතුර දාලා බොන්න ගත්තාම මේවා නොදැනුවත්වම අපේ ඇඟට යනවා. ඇත්තටම නවතම රසායනාගාර දත්ත පෙන්නලා දීලා තියෙනවා, නැවත නැවත භාවිතා කරන ප්ලාස්ටික් වතුර බෝතලයකින් 1 ලීටරයකට මයික්‍රෝ ප්ලාස්ටික් සහ නැනෝ ප්ලාස්ටික් අංශු 240,000කට වැඩි ප්‍රමාණයක් වතුරට මුදා හරිනවා කියලා. එතකොට ලංකාවේ තියෙන මේ අධික උණුසුම් දේශගුණය නිසා ගොඩාක් බෝතල් පිරිසිදු කිරීමේදී ඇතුළත ඇතිවන සීරීම් හේතුවෙන් මේ ප්ලාස්ටික් අංශු වලට මුදා හැරීමේ තියෙන ප්‍රවණතාවය 60%කින් විතර ඉහළ යනවා. ඒක අපේ රටේ තියෙන මේ උෂ්ණත්වයත් එක්ක සිද්ධ වෙන කාරණාවක්. ඉතින් මේ ඔහොම වතුර බිව්වොත් එහෙම වෙන්නේ ඔක ඇඟට එන එක. කොහොමද අපේ ඇඟට එන්නේ, අපේ ඇඟට අපේ ලේවලට මේක එකතු වෙන්නේ කොහොමද කියන එක තව ටිකකින් කියනවා. හැබැයි ඉතින් කතාව දික් කරන්න බැරි හින්දා මම සින්දුවකට යනවා. මේ අපේ සුරංගච

0: ඒ කුලි වෙලාව හවස 4 වෙනාඩි 20යි.
1: මෙල්ටෝල් හිස රතය උන සෙම්ප්‍රතිශාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි.
2: ෆයිබර් ලේසර්, CNC ලේසර්, ප්ලාස්ටික් ලේසර් සමග නවීන ලේසර් තාක්ෂණයෙන් සමරුපලක පදක්කම් පාසල් නිල ලාංඡන නාමපූර්දෙන් අනර්ගනිමාවකින් බෙල්ලන් විල පන්සලසල ඔප්නින් ප්‍රොඩක්ෂන් වෙතින් අමතන්න 01212739180 ලොව සුන්දරතම පාරාදීසේ
3: මන බැඳුණු ඇස නොගැටුණු තන් සොයා උදේම යමු සංචාරයක්.
2: Travel with Supreme.
3: සතිය දවස් පහේම
4: The Welcome Show අහන්න.
2: Tempo Town with DJ Ashish.

ガンガって கத்தரக மட்டுகிய தமாய் மேனே கங்க தீந்திலா மட்டலாய் வென்ன விதியாக்னே மகதத்த கலவால் ரைட் கட்டி மகன் ஆனாய் டிக்டாக் லைவ் நத்து கேலா மங்க அது மட்ட டிக்டாக் லைவ் வென்ன வென்ன மட்ட வீடு பாசி மக இசரா தத்த கலவால் ஹரி අපි කතා කරන්නේ වැදගත් දේවල් ගැන මොඩ කතා කියන්නේ බා හරිද ඇත්තටම කොහොමද අර මයික්‍රෝ ප්ලාස්ටික් අපේ ඇඟට එන්නේ මේවා අතිශය කුඩා ප්ලාස්ටික් අංශු අපේ බඩවැල් මගින් රුධිර සංසරණ පද්ධතියට ෂණික උරා ගන්නවා හඳේ එතනින් අක්මාව වකුගඩු හෘද වස්තුව වගේම මොළය ඇතුළත පවා තැම්පත් වෙන බව හොඳට මතක තියාගන්න අපින මේවා කියන්නේ වෛද්‍යවරු හරිද මයික්‍රෝ ප්ලාස්ටික් අඛණ්ඩව ශරීරගත වීම කියලා කියන්නේ සහ මුලින්ම ඔයාගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය සහ හෝමෝන පද්ධතිය සහ මුලින්ම කඩා වැටෙනවා ඒක තමයි මට වෙලා තියෙන්නේ පරණ ප්ලාස්ටික් වතුර බෝතල් වල වතුර බීලම තමයි ප්‍රතිශක්තිකරණ පද්ධතිය නැති වෙලා ගිහිල්ලා මගේ දත හැලුනේ ඇත්ත ඇත්ත හරිද ඇත්තටම මේ මයික්‍රෝ ප්ලාස්ටික් ඇඟට ආවහම මොකද වෙන්නේ? ඕක තමයි වෙසිද්ධ වෙන්නේ. හරිද? අපේ හෝමෝන සමතුලිතතාවය සහ මුලින්ම බිඳ වැටිලා මේ ඒකට හේතුව තමයි මේ ප්ලාස්ටික් නිෂ්පාදනයේදී යොදාගන්න බිස්ෆෙනෝල් සහ තැලේටිස් කියන මේ රසායනිකයන් ශරීරයේ ස්වභාවික හෝමෝන ක්‍රියාකාරීත්වය සහ මුලින්ම අවුල් කළා දානවා. මේක ඇඟ ඇතුළට ඇවිල්ලා ඒගොල්ලෝ ෆයිට් කරනවා. මේගොල්ලෝ ඒගොල්ලෝ ඇඟ ඇතුළට ඇවිල්ලා කියනවා මෙයා හරි නිරෝගීව ෂේප් එකේ හොඳින් ඉන්නවා. ඉන්න දෙන්න හොඳලා මේ යට කියලා ඕම ෆයිට් කරලා අපේ තියෙන මේ හෝමෝන සමතුලිතතාවය සම්පූර්ණයෙන්ම නැති කරලා එතන ඉඳලා අපිට පිස්සු. විශේෂයෙන්ම මේක විහිළුවට ගන්න ඕන කාරණාවක් නෙමෙයි. හෝමෝන ක්‍රියාකාරීත්වයේ අක්‍රමිකතාවත ඇති වුනහම සහ يعني ඒක තියෙන ප්‍රධානම බලපෑම පුරුෂ පාර්ශවයට හේතුව මඳභාවයට ඇතිවීම වගේ දේවල් ඇති වෙන්න පුළුවන්. කාන්තාවන්ට ගර්භාෂය ආශ්‍රිත රෝග ඇතිවීමට ඍජුවම බලපානවා කියලා වෛද්‍යවරු හොයාගෙන තියෙනවා. හරිද? සෛලයේ ඇතුළත ප්ලාස්ටික් අංශු තැම්පත් වීම නිසා සෛලයේ මට්ටම අධික ප්‍රදාහයන් හට ගන්නවා. ඒ නිසා සෛලවල ස්වභාවික විහුවය වෙනස් වෙනවා. දිගු කාලීන දරුණු පිළිකාය ඇතිවීමේ නැඹුරුවක් ඇති වෙනවා 35%කින් පමණ වර්ධනය වෙනවා කියලා කියන්නේ. නැඹුරුවක් නෙමෙයි ඇත්තටම කොහොත් පිළිකා ඇතිවීමේ අවධානම 35%කින් වැඩි කරනවා කියලා තමයි කියන්නේ. හරිද? ඒ නිසා අනවශ්‍ය වැඩ කරන්න එපා පැටියෝ. ඕවා හදලා තියෙන ඩිස්පෝසබල් කියන්නේ පාවිච්චි කරලා විසිකල්ලා දාන්න කැලිම පාරට. අපේ පුරුද්දේක වතුර බෝතලේ බිව්ව විසික් කරන්න ගියා විසික් කරා පාරට. අපි නෙමෙයිනේ පාර නේදනේ. එහෙමනේ අපි පුරුදු වෙලා තියෙන්නේ. ඔයා එහෙම කරන්නේ නැහැ කියලා දන්නවා මං එහෙම කරාට. හැබැයි ප්ලාස්ටික් බෝතලේ නැවත නැවත වතුර බොන්න එපා කියලා විතරයි වෛද්‍යවරු කියලා තියෙන්නේ කෙනෙක් මතක තියාගන්න. අන්න පැතුම් පිරීලා උතුරලා ගෙහිල්ලා දෙයියනේ. අහන්න සින්දුව අවසර 4:30යි.

0: සැඳසෙන නයිද මා වාගරින් ඕනේ වෙලාවත් කියන්න මේ වෙලාවේ හවස 4 විනාඩි 32යි.
1: උසස් මුදත්වේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවිනේ අඩමු මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල්ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවෙල ගණේමුල්ල නාරම්මල සාගම්පල කසාගල සමූහ ව්‍යාපාර හා සම්බන්ධ වන්න අමතන්න 011 2 864 012
2: නවීන තාක්ෂණයෙන් නියම බරට සරිලන ඝනකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI box බානම් මෙල්වා
3: මෙල්වා එක ලංකාවේ එක අපේම එක The Welcome Show
4: ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පෑ තුන
5: ලංකාවේ කලාත්මකම සහ ලස්සනම වටදාගේ විදිහට අපේ වචනෙන් කිව්වොත් අපි හඳුන්වන්නේ මැදිරිගිරිය වටදාගේ නේද?
0: ඔව්.
5: ලංකාවේ මෙතෙක් සොයාගෙන තියෙන බෝධිගර අතරින් අලංකාරම කලාත්මකම බෝධිගරය නිල්ලග්ගම බෝධිගරය විදිහට තමයි සෙනරත් පර්ණවිතාණයන් සඳහන් කරන්නේ. නිල්ලග්ගම නොයා නිකමට ඡායාරූප අරගෙන බලන්න කොච්චර ලස්සනද කියලා. තනිකරම ගල් නිර්මාණයක් තියෙන ගල් පතුරු තමයි සවි කරලා තියෙන්නේ. විවිධ කැටයම් තියෙනවා.
1: ඒ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට The Welcome Show.
6: ඩෙන්ගු මාරාන්තිකයි. දැනුවත් වී වළකාලමු.
7: ඩෙන්ගු රෝගය සඳහා සුදුසුයයි ප්‍රචාරය වන අත්පිහෙත් හා ව්‍යාජ ඖෂධයන් භාවිතා කිරීමෙන් වළකින්න. තද උණ වමනය, හිසරදය, ඇඟපත වේදනාව, මුහුණ හා උඩුකය ප්‍රදේශයේහි රත් පැහැගතිය, සමමත කුඩා ලේ පැල්ලම් මතුවීම හා සුළු වශයෙන් සිදුවන ලේ කැලීම් තත්ත්වයන් නැත්නම් නොපමාව නිවැරදි වෛද්‍ය උපදෙස් ලබා ගන්න.
6: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි.
8: Tempo Town with DJ Ashi.

තනිම ඉන්න බෑ කියා කියාවී කියාවි කොයිද කවුරුත් නෑ තනිම ඉන්න බෑකිවට ආන පැටියෝ නේ අපේ ඇඟට ඇතුල්ලෙන අර මයිට්‍රෝප්ලාස්ටික් අංශු හනද බාහිර වසවිස පෙරීම සඳහා ඔය වගේ මොනාදනේ කියන්නේ ඔලුවට පල් වගේ කතා කරන්න පිළිවල කතා කරන්න වෙන කල්පනාවල ඉඳලා රේඩියෝ කරන්න බෑ. හරිද? හරි. දැන් මම කිය කියා හිටියේ මයික්‍රෝප්ලාස්ටික් අපේ ඇඟට ඇතුල් වෙලා අපේ හෝමෝන පද්ධතිය සම්පූර්ණම අකර්මණ්‍ය කරලා සහ පිළිකාකාරක අපේ ඇඟ පිළිකා වර්ධනය වීමේ ප්‍රතිශතය 35%කින් වැඩි කරනවා කියලානේ. හරිද? ඊට අමතරව අපේ ඇඟට ඇතුළෙන මේ බාහිර වසවිස පෙරන්න අපේ වකුගඩු

විදිහට අපි වතුර බොනවා නම් ඒක අපි වහාම නතර කළ යුතුයි කියලායි මගේ යෝජනාව. ඉතින් මේ රෝහල්වල පොලිමේ එතකොට විවිධ ලෙඩ රෝග ඉහළ යන යුගයක මේ මරණීය ප්ලාස්ටික් වසංගතයෙන් බේරෙන්න නම් අපි වහාම පියවර ගත යුතුයි කියලායි මගේ යෝජනාව. නැවත නැවත භාවිතා කළ හැකි විදුරු බෝතල් වගේම උසස් තත්ත්වයෙන් මල නොබෙදෙන වානේ, ඔය ස්ටීල් බෝතල් තියෙන්නේ, ඒ වගේ අපේ දරුවන්ට භාවිතය කරන්න හුරු කළොත් හොඳයි. ඔයත් පාවිච්චි කරොත් හොඳයි. ප්ලාස්ටික් බෝතල් වලින් සහ මුලින්ම වැළකී සිටීම තමයි සැබෑ ඩිජිටල් සාක්ෂරතාවය සහ බුද්ධිමත්කම වෙන්නේ කියලායි මට හිතෙන්නේ. මේ සෝෂල් මීඩියා පාවිච්චි කරන, රේඩියෝ අහන, ටීවී බලන ඔයගලන්ට මට දෙන්න තියෙන උපදේශය නම් නෙමේ පුතේ යෝජනාව. උපදෙස් දෙන්න මම ඔස්තාර් කෙනෙක් නෙමෙයි. මං හිතනවා මගේ යෝජනාවට ඔයගොල්ලෝ එකඟ වෙයි කියලා. ඔයාගේ පුංචි දරුවාට ගෙනියන ප්ලාස්ටික් බෝතලේ වෙනුවට සමහර ප්ලාස්ටික් තියෙනවා, ඒ කියන්නේ පාන වර්ග දාන්න සුදුසුයි කියලා ප්‍රමිතියට අනුව නිෂ්පාදනය කරපු සමහර ප්ලාස්ටික් වර්ග බෝතල් තියෙනවා. හැබැයි ඒත් මම නම් කියන්නේ ප්ලාස්ටික් බෝතලයක් වෙනුවට විදුරු බෝතලයක් හරි ස්ටීල් බෝතලයක් හරි මලකඩල වැඳින්නේ නැති පාන වර්ග දාගෙන ගිහිලා පානය කරන්න සුදුසු තත්වයේ තියෙන පිළිගත්ත අපි ලන්ච් බොක්ස් එකක් උනත් දරුවෙකුට දෙන්නේ වගේ, එතකොට වතුර බෝතලේ ගැන තේ සැලකිලා දැක්කොත් හොඳයි කියලායි මට හිතෙන්නේ. හරිද? ඒ ඔක්කොම කියලා මං යනවා ජගත්ව හම්බෙන්න. කියන්න මට වදන්නේ නෑනේ ආශි කෙල්ල ගැන. ඉතින් මුළු ලෝකෙම දන්නවානේ හොඳ කෙල්ලෙක් ඒ අතින්. රසික අපේ ආදරයයි කෙල්ලේ ඔබට හදි බැති. වරදින්නට ඔපා ඔබට පතනවා අපි එක සිතින්. ස්තුතියි ස්තුතියි. අනේ ඉතින් වරදින්න පතෙන්නේ නැති වුණාට වැරදිනව සෑහෙන්න මට කතා කරනකොට. හරි කවන්න. බොහොම ස්තුතියි. සාෂ් ආවත් එකතු කරගන්නවා. මෙන්න. අපි සින්දුවට යන්න හදන්නේ. සාෂ් ඔහම ඉන්න. තාලෙට කියන්න බලන්න. කිරිල්ලි නම් කිරිල්ලි කොහෙද ගියේ? කියලා යන්න තිබ්බනේ නොකියන්නේ නැතුව තාම හොයනවා මේ ඩිස්.

0: ඔන්නෝකයි කියන්නේ කොහරි යනවනම් කියල යන්න ඕනි මනුස්සයෙකුට. මෙතන හොයනවා තාම නැද්ද? හවස 4 විනාඩි 44යි.
1: වාර්තාපිට වාර්තා කබන කෝටි 8 NLB තනඩ තහනේ ලොතරැයි රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
2: උසස්ම තත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩමු මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල් ජාලය කසාගල ග්‍රීන් සුපර්.

0: ஜீவிகா மாதலே அதுருகிரிய கடுவில கணையமுள்ள நாரம்மல் சாகம்புல
1: ජීවිතේ වෙනසක් හොයන ඔබට
2: රටරන මේ පෘථිවියට අමතර හිතන්න පුතාව කොහෙද
0: හිතට ශක්තිය
1: සිරුරට සුවය
3: ඇතිවෙන්න නිකන් ඇතිවෙන්න ජානන හේතු බලපාන
0: ලස්සනට ඉන්න අලුත් රහස්
2: සමහර අය කියන්නේ කැමති ෆැන්සි කලර්ස් වලට සමහර අය රිච්
1: කලර්ස් වලට පිළිකෑම
4: කියා පොඩි රෙසිපි තියෙනවා එතකොට උදෑසන ආහාරයට
0: මේ හැමදේම එකම තැනකින් දැනගන්න
1: ජීවිතේ ලස්සන කරන හොඳම තැන
0: සුප්‍රීම් lifestyle with Manisha සතියේ දවස් 5 ම උදේ 10:00

හවසාතරය විනාඩි පනස් සකයි වෙලාම ලස්සන සිදු දෙ කප්ලේ කළ හැහැහැ ගල හිනාවෙන් දෙපා කැතයිතකොට ආන්නකු ම අන්නදන ගට්ටිය එකතු කරගන්න අන ශ්‍රියල්වා මට මෙසිජි කදාලා තියෙනවා අබුරල් ඉඳල ම සද්දට මාගරින් අල්ලපු ගෙදර කට්ටියද දන්නෙත් නෑ. හරි එතකොට අනස්්‍රියල්ගේ ෆැමිලි එක කට්ටේ ශප්‍රියයා මාකස් එකතු කරගන්න කියලා තිෙන බොහොම සූති ශප්‍රියයා ශප්‍රියයා මාකස් එතකොට ඩොක්ට. දම්මික දෙනාව ගඩක් ආදරෙන් මතක් කරන්න ඕනි. ලලිත් පුෂ්ප කුමාරු ආවත් එකතු කරගන්නවා. රෝෂාන් සංජීව අරුණ විජතුන්ක ඔයාවත් එකතු කරගන්නවා. මුදිත පෙරයින්න මොරන්තුඩුව නන්දුවෙන් ඔයාවත් එකතු කරගන්න ඕනි. නරේෂ් රේමට ආව දම්මික පෙර මොරටුවෙන් ඔයාවත් මතක් කරන්න ඕනි. දුලාන් සංජීව දුලාන් කෝමද හොඳින් ඉන්න නේද? පලවෙල ඉන්නනි පුතේ හොඳ හරි ඕකේ. කෝල් ගන්න එපා කෝල් ආන්ස කරන්න බෑවත් සත්තකට කෝල් ගන්න එපා මැසේජ් කලන්න. හලිත නිලාන් මදුෂාන් ඔයමට ෆොට එකක් කියවල තීරෝ කන්ග්‍රජුලේෂන්ස් හැපි ඇනිවර්සරි නිරෝෂරයි වාටයි දෙන්නටම. එහෙමනම් ඉතින් මෙහෙමයි ඊළඟට මං ප්ලේ කරන්න යන සින්දුව මට තේරුම් ගන්න තාම අපහසුයි. මන් දන්න එක වෙලාවකට එකක් කියනවා එක වෙලාවකට තව දෙයක් කියනවා රයිට්. එකක් හරියට කියන්න ඕනි. අර කිරිල්ලීරන් කිරිල්ලී නොකියා ගියා පියඹලා වගේ තමයි යනකොට කියලා යන්න ඕනි රයිට්. ගියාට කමක් නැහැ කියලා කියන්නම් තාම හොයන්න නෑනේ. අපි තාම හොයනවා ඔයාව කිරිල්ලි කොහෙද කියලා. හැබැයි ඊළඟ සින්දුව අහන ඔයා මාර කන්ෆියුස් වෙනවා. මේක හොඳට අහන්න හොඳට අහන්න. අහලා ඇති සින්දුව මේක හොඳට අහන්න. මෙයා මොකද්ද මේ කියන්නේ කියලා

0: කටහඬවල් දෙකක් ඇහුණා පොඩ්ඩක් ඉන්න. 4:59 විනාඩි නෙමෙයි තප්පර 58:59 දැන් වෙලාව හවස 5යි.
1: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලා මතක් කළේ
2: වාර්තා පිට වාර්තා කබන කෝටි 8 NLB දනඩ තහනිය නුතරයි රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත් ධන සම්පත ධන නිධානය වෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

89.1 89.3 Supreme Radio.

0: Down, hat der, hat der.
1: Right, hello, how was it? Bye, Vinadi. The cock, when I got up with every pet, I will attend a temper town. Now again, you think? What a crime, the duty panic video? Mogad. Ah, she shut there, then I had an. She shut there? Oh. අපි ඔය ශිෂ්‍යතලියල ගොඩක් කල් නේද? නෑ නෑ නෑ නෑ. ඔයා මන් දන්නවා පිටරට යන්න ආසාවෙන් ඉන්නවා ස්ටඩීස් වලට ඩිග්‍රී එකක් කරගන්න. හරිද? විශේෂයෙන්ම චීනට යන්න කැමති. රයිට් චීනට යන්න කැමති වා වෙනුවෙන් ශිෂ්‍යත්වයක් දෙන්නයි හදන්නේ. මම නෙමෙයි දෙන්නේ වෙන කවුරුත් නෙමෙයි චාන ලංකා එඩියුකේෂන් එක. වා දන්නවද? 2027 අවුරුද්දට ඔන්න චීනට යන්න අවස්ථාව තියෙනවා. බයොලොජිකල් ඉංජිනියරින්, ෆුඩ් සයන්ස් ඉංජිනියරින්, ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් ඇතුළු තවත් විෂයන් රැසකට ශිෂ්‍යත්ව 100ක් දෙන්න හදන්නේ. සම්මුඛ පරීක්ෂණ තියෙනවා ජූලි මාසේ 28 සහ 29 කියන මේ දවස් දෙකේ. A-level pass ඔයාට දැම්ම අමතන්න හොඳම තැන කතා කරන්න ડોક્ટર භාග්‍යට චයින ලංකා এডুকেෂන් එකේ ડોક્ટર භාග්‍යා ඉන්නවා 077-290-290 කියන නම්බර් එකේ. හරිද? A-level pass ඔයාට තමත් ගොඩාක් උපාධි අර්ධ ශිෂ්‍යත්වයක පූර්ණ ශිෂ්‍යත්වයක ලබා ගන්නත් පුළුවන්කම තියෙනවා. වසර 25ක විශ්වාසය දිනාගත් ආයතනයක් කියලා කියන්නේ සල්ලි ගණ දෙනුවරට කිසිම බයක් වෙන දෙයක් නැහැ. ඔන්නම් ගිහිල්ලා කතා කරන්න තැන කොතනද දන්නවද තියෙන්නේ? ජයවර්ධනපුර හොස්පිටල් එක දන්නවනේ. ජයවර්ධනපුර හොස්පිටල් එකේ B gate 2 ගාව තමයි චයින ලංකා এডুকেෂන් එක තියෙන්නේ. හරිද? ඉතින් මසර 25ක විශ්වාසයක් තියෙන නිසා දෙපාරක් හිතන්න එපා, තුන්පාරක් හිතන්න එපා. ටග් ගාලා ගන්න කෝල් එකක්. ડોક્ટર භාග්‍යගෙත් එක්ක කතා කරලා ඔයාගේ උසස් අධ්‍යාපන සිහිනයේ චීනෙට ගිහිල්ලා සැබෑ කරගන්න අවස්ථාවක් උදා කරගන්න කියලායි මේ මතක් කරේ. හැමනම් අහගෙන ඉන්න දිගටම දිගටම සින්දු දෙන්නයි යන්නේ. අයියෝ අපෝ හරි යනවද නැහැ? ඔව්, ලින්ද ළඟ සංගමය දාගන්න හදා.

0: සමුරුමලක පදක්කම් කුසලාන පාසල් නිලලාංචන අකුරු සහ මෝස්තර කැපීම. දැන් නවීන ලේසර් තාක්ෂණයෙන් හොඳම නිමාවකින් බෙල්ලන්විල ඔප්නිම් ප්‍රොඩක්ෂන්ස් වෙතින් අමතන්න 0.77 600 1022. උසස්ම තත්ත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දෙවෙනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල් ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේමුල්ල නාරම්මල සහ ගම්පොළ. ලෝකය තවත් දවසකට අවදි වුණා. ලක්ෂ ගානක වතුර කේතල් රත් වෙන්න පටන් ගත්තා. උදේට හදපු තේ කෝප්ප එක උගුරට හිස් වුණා. කලබලෙන් හැමදේම පටන් ගන්න උදෑසන එක දෙයකට විතරක් මිනිස්සු කලබල නැතුවම වටුණා.
1: The welcome show.
2: I burn subodas nakavala udasana hada.
1: Supreme Radio the welcome show.
0: Satya divas pahema udey hatata.
1: The welcome show.
2: Anugrahaya.
3: Wartha pita wartha tabene koti ate NLV tanade dahane loturaiye rupiyal koti 13.98 ikma u dewanta supirita agalaba dibin rathi sangwardaneta dewanta shaktiyak wemin obath dinawa ratat dinawana jathiye mahatana sampatha tanani dahane weladige obath koti patiyak wan.
4: Navina takshanayen නියම බරට සරිලන ගණකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI බොක්ස් බානම් මෙල්වා.
5: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.

0: නවීන තාක්ෂණයෙන් නියම බරට සරිලන ඝනකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI box බානම් මෙල්වා.
1: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
2: ලිතුවේනියාවේ රැකියාව කරන් දෙන්නම් කිව්වද?
3: ටුවරිස්ට් වීසාකකින් ඇවිත් රස්සාවක් හොයාගමු කිව්වද?
2: සල්ලි හෙට එව්වහම හරි සල්ලි දුන්නහම හරි වැඩේ කරලා දෙන්නම් කිව්වද?
4: කරුණාකර මෙවන් වංචාවන්ට හසුනවන්න ඔබේ මුදලත් ජීවිතයත් අනතුරේ නොහෙළන්න. සෑම විටම විධිමත් ක්‍රමවේදයන්ට අනුව පමණක්ම විදේශගතවන්න. මෙම විශේෂ නිවේදනය ශ්‍රී ලංකාවේ ලිතුවේනියානු කොන්සල් කාර්යාලයේනි.
5: The Welcome Show.
6: ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පැය තුන.
7: ලංකාවේ කලාත්මකම සහ ලස්සනම වටදාගේ විදිහට අපේ වචනෙන් කිව්වොත් අපි හඳුන්වන්නේ මැදිරිගිරිය වටදාගේ නේද? ලංකාවේ මෙතෙක් සොයාගෙන තියෙන බෝධිගර අතරින් අලංකාරම කලාත්මකම බෝධිගරය නිල්ලග්ගම බෝධිගරයේ විදිහට තමයි සෙනරත් පර්ණවිතාණයන් සඳහන් කරන්න ලිපු. නිල්ලක්ගම නොයා නිකමට ඡායාරූප අරගෙන බලන්න කොච්චර ලස්සනද කියලා. තනිකරම ගල් නිර්මාණයක් තියෙන ගල් පතුරු තමයි සවි කරලා තියෙන්නේ. විවිධ කැටයම් තියෙනවා.
8: ඒ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට
5: The Welcome Show.
9: ඩෙංගු මාරාන්තිකයි. දැනුවත් වී වනකලමු.
4: ඔබගේ ගෙවත්ත පමණක් නොව, ගේ වටා ඇති ජලය ගලා යන කාණුපත්තිත හැකිතාක් පිරිසිදුව තබා ගන්න. ප්ලාස්ටික්, පොලිතින් පමණක් නොව, ස්වභාවිකව ජලය රැඳිය හැකි ස්ථාන පිළිබඳව අවධානය යොමු කරන්න.
9: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි.

0: උසස් මුත්වේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල්ජාලය කසාගල ග්‍රීන් සුෆා ශාකා මාතලේ අතුරුගිරිය කඩුවෙල ගණේමුල්ල නාරම්මල සාගම්පල කසාගල සමූහ ව්‍යාපාර හා සම්බන්ධ වන්න අමතන්න 01112 864 012
1: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක් නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RB500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ
2: මෙල්වා එක ලංකාවේ එක අපේම එක
3: අයියෝ හීනයක්ද දැක්කේ අපරාදේ
4: ඒ ඒ මොකද මේ කෑ ගහන්නේ
3: ඉවරයි අද
4: කවද දැක්කේ හීනේ
5: සුදු නෝනේ අලි වැඩි මේ මන
4: ඕවා නබුතුම ඔබට හිතට දැනෙන සිංහහන්න සතිය දවස් පහේම දවල් එකට
6: සින්දු කෆේ විත් නිමේෂා
7: මම හිතුවේ මගේ හිත හිස් වෙලා කියලා ආදරේ මට ආයි කවදාවත් දැනෙන එකක් නෑ කියලා
8: එතකොට දැන් ආදරේ දැනෙනවද
7: ඔව් ඔයා මට දෙන ආදරේ නිසා මම ජීවත් වෙනවා කියලා මට දැනෙනවා ඒ තරමටම ඔයා මගේ ජීවිතය ලස්සන කළා
8: මේ ආදරේ ඔය හිනාව හැමදාටම තියේවි Dream Night
9: ජාතිය මහ ධන සම්පත ධන නිධානය වෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ

89.1 සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම්

චීනය අධ්‍යාපන ක්‍රමය කියලා කියන්නේ ලෝකයේ ඉහළම ශ්‍රේණිගත කිරීම්වල පවතින ඉතාම තරඟකාරී සහ විධිමත් සිස්ටම් එකක් තියෙන රටක්. ඉතින් ඔන්න 2027 අවුරුද්දට චීනයට ගිහිල්ලා ඔයාගේ හයර් එඩියුකේෂන්ස් කරන්න ඔන්න අවස්ථාවක් දීලා තිනවා චයින ලංකා එඩියුකේෂන් ආයතනයෙන්. බයොලොජිකල් සයන්ස් ඉංජිනියරින්, ඒ වගේම ෆුඩ් සයන්ස් ඉංජිනියරින්, ආර්ටිෆිෂල් ඉන්ටෙලිජෙන්ස් ඇතුළු තවත් විෂයන් රැසකට ශිෂ්‍යත්ව 100ක් දිනා ගන්නවට අවස්ථාව තියෙනවා. ඔයා ඒ ලෙවල් පාස් නම් දැම්ම කතා කරන්න චයින ලංකා එඩියුකේෂන් එකට ඩොක්ටර් භාග්‍යා ඉන්නවා 0777-290290 කියන නම්බර් එකේ. සම්මුඛ පරීක්ෂණ තියෙනවා ජූනි මාසේ 28 සහ 29 කියන දෙදින තුල. ඊට අමතරව ඒ ලෙවල් පාස් ඔයාට තවත් බොහෝ උපාධි පාඨමාලා හදාරන්න, ඒ වගේම අර්ධ ශිෂ්‍යත්ව, ඒ වගේම පූර්ණ ශිෂ්‍යත්ව සමගින් ලබා ගන්න පුළුවන්කමක් තියෙනවා. වසර 25ක විශ්වාසයක් තියෙන නිසා ඔයාට බය වෙන්න දෙයක්වත් නැහැ. චයින ලංකා එඩියුකේෂන් එක තියෙන්නේ ජයවර්ධනපුර රෝහලේ බී ගේට් වාසල. දැන්ම විස්තර කතා කරගෙන ඔන්න ඔයාගේ හයර් එඩියුකේෂන් කරන්න චීනට යන අවස්ථාව චයින ලංකා එඩියුකේෂන් හරහා උදා කරගන්න ඔයාට අවස්ථාව තියෙනවා.

0: නවයයි එකෙන් අසු නවයයි තුනෙන් සුප්‍රීම් රේඩියෝ
1: චීනේ නැවතත් ශිෂ්‍යතසීයක් ලංකාව දරුවන්ට බයලෝජිකල් ඉංජිනේරින් ෆුඩ් සයින්ස් ඉංජිනේරින් ආර්ටිෆිෂල් ඉන්ටෙලිජන්ස් ඇතුළු තවත් විෂයන් රැසකට ශිෂ්‍යත්ව ඒලෙවල් සමත් ඔබ දැන්ම අමතන්න චයින ලංකා ඉඩියුකේෂන් ඩොක්ටර් භාග්‍ය 0870290290 සම්මුඛ පරීක්ෂණ ජුලි 28-29
2: අයියෝ හීනයක්ද දැක්කේ අපරාදේ
3: මම බොහොම බය වුණා මගේ පණ එපා
4: වුණා ඒ මොකද මේ කෑ ගහන්නේ
2: ඉවරයි අද
4: කවද දැක්කේ හීනේ
3: මගේ සුදු නෝනේ අලි වැඩි මේ මන
4: ඕවද බුදුමවක හිතට දැනෙන සිංහන්න සතිය දවස් පහේම දවල් එකට
1: සින්දු කපේ විත් නිමේෂා
5: ලෝකය තවත් දවසකට අවදි වුණා. ලක්ෂ ගානක වතුර කේතල් රත් වෙන්න පටන් ගත්තා. උදේට හදපු තේ කෝප්ප එක උගුරට හිස් වුණා. කලබලෙන් හැමදේම පටන් ගන්න උදෑසන එක දෙයකට විතරක් මිනිස්සු කලබල නැතුවම වටුණා.
1: The welcome show.
4: I burn subodasana kavala udasana hala.
1: Supreme Radio the welcome show.
5: Satya davas pahema udey hatata.
1: The welcome show.
4: Anugrahaya.
6: Wartha pita wartha tabene koti ate NLB tanadithane loturaiye rupiyal koti 13.98 ikmawu davanta supiritaya galaba dibin rathi sangwardaneta davanta shaktiyak wemin obath dinawa ratat dinawana jathiye mahatana sampatha tanadithane biladi gena obath koti patiye kuwan.
5: Meltol hisarathaya una semprathishyawa angapata දිනව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි
7: 89.1 89.3 Supreme Radio

0: 89.3 සුප්‍රීම් රේඩියෝ. ජීවිතේට සිහින තියෙනවා. NLB කියන්නේ ඒ සිහින සැබෑ කරන වාසනාවට කියන තවත් නමක්. මේ මහජන සම්පත ලොතරැහියෙන් රුපියල් ලක්ෂ 25ක තියාගේ දිනාගත් කෑගල්ලේ චන්දිමා බණ්ඩාර මහත්මිය.
1: මම චන්දිමා බණ්ඩාර, ආවේ කෑගල ප්‍රදේශයෙන්. ජාතක ලොතරැයි මණ්ඩලයේ මහජන සම්පත දිනුවාරයකින් මට ලක්ෂ 25ක මුදලක් ජයග්‍රහණය කරගන්න හැකි වුණා. නොසිතූ අවස්ථාවක ලැබුණු මේ මුදල මගේ ඉදිරි අධ්‍යාපන කටයුතු සහ මගේ ඉදිරි අනාගතය වෙනුවෙන් යොදවන් මම තීරණය කරලා තියෙනවා. මම නගරයට ගියොත් මම ගන්නවා එකක්. ඒක මට ආවේ පුරුද්ද තාත්තගෙන්. ඉතින් ඒක එයාලයි කාලින්දම මම දකිනවා දිනුම් අදිනවා. ඉතින් මටත් විශ්වාසයක් තිබුණා, මටත් ඇදේ කියලා. ඒකයි මම ඒක දිගටම මේ විදිහට ලොතරැයි පත් ගත්තේ. ඉතින් අද මට ඒ වාසනාව හිමිුණා. ඉතින් ඔයාලගේ අනාගතය සාර්ථක කරගන්න, ඔයගලගේ හීන හැබෑ කරගන්න ජාතික ලොතරැයි මණ්ඩලයෙන් ඔයගලන්ට මේ ලබා දෙන සහයෝගය ලබා ගැනීමට නම් ඔයගොල්ලොත් මං කියනවා ටිකට් පටක් අරගෙන ජයග්‍රහණයක් ලබා ගන්න කියලා. ඒ වගේම මේ අවස්ථාව ලබා දුන්නට ජාතික ලොතරැයි මණ්ඩලයට ගොඩක් ස්තුතියි.
0: ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය. NLB

0: සුප්‍රීම් රේඩියෝ මේක සුපිරියා
1: මෙල්ටෝල් හිසරතය උන සෙම්ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි.
2: වාර්තා පිට වාර්තා තබන කෝටි 8 NLB දනඩිතහනේ රුපියල් රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත දනනිදහනේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
3: The Welcome Show.
4: ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පෑ තුන.
5: ලංකාවේ කලාත්මකම සහ ලස්සනම වටදාගේ විදිහට අපේ වචනෙන් කිව්වොත් අපි හඳුන්වන්නේ මැදිරිගිරිය වටදාගේ නේද?
6: ඔව්.
5: ලංකාවේ මෙතෙක් සොයාගෙන තියෙන බෝධිගර අතරින් අලංකාරම කලාත්මකම බෝධිගරය නිල්ලග්ගම බෝධිගරය විදිහට තමයි සෙනරත් පර්ණවිතාණයන් සඳහන් කරන්නේ. නිල්ලග්ගම නොයා නිකමට ඡායාරූප අරගෙන බලන්න කොච්චර ලස්සනද කියලා. තනිකරම ගල් නිර්මාණයක් තියෙන ගල් පතුරු තමයි සවි කරලා තියෙන්නේ. විවිධ කැටයම් තියෙනවා.
4: ඒ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට
3: The Welcome Show.
7: ඩෙංගු මාරාන්තිකයි. දැනුවත් වී වලකනමු.
8: ඔබට හෝ ඔබේ පවුලේ අයෙකුට පැය 48කට වඩා වැඩි කාලයක් උණ පවතින්නේ නම් වහාම සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකු හමු වී ප්‍රතිකාර ලබා ගන්න. විශේෂයෙන් ගර්භණී මව්වරුන්, කුඩා දරුවන්, වයස්ගත පුද්ගලයින් සහ වෙනත් නිදන්ගත රෝග ඇති පුද්ගලයින් උණ වැළඳුණු වහාම ඉක්මන් වෛද්‍ය ප්‍රතිකාරවලට යොමු වන්න.
7: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි.

0: 89.1 දිවයින පුරා සිසාරා
1: සුප්‍රීම් රේඩියෝ අහගෙන ඉන්න ඔබට විශේෂ පණිවිඩයක් තියෙනවා මතක් කරන්න. ලිතුවේනියාවට යවන්නම් කියලා ඔබෙන් කවුරුන් හෝ සල්ලි ගත්තනම් ඔබ අනිවාර්යයෙන්ම මේ පණිවිඩය දැනගන්නම ඕනේ. ශ්‍රී ලංකාවේ ලිතුවේනියා ජනරජයේ කොන්සල් කාර්යාලය වෙත සංචාරක වීසා මත ලිතුවේනියාවට ගොස් රැකියා ලබාගත හැකි බව පවසමින් ඇතැම් පුද්ගලයන් සහ නියෝජිතයන් විසින් ශ්‍රී ලාංකිකයන්ගෙන් මුදල් ඉල්ලා සිටින බවට පැමිණිලි වගේම විමසීම් විශාල වශයෙන් ලැබෙන බව කොන්සල් කාර්යාලය සඳහන් කරනවා. ඉතින් මෙවැනි අසත්‍ය පොරොන්දු හේතුවෙන් වංචාවට ලක් නොවන ලෙස ශ්‍රී ලංකාවේ ලිතුවේනියා ජනරජය කොන්සල් කාර්යාලය මහා ජනතාවට දැනුම් දෙනවා. එවගේම තමයි සංචාරක වීසා මත ලිතුවේනියාවට ගොස් එරට රැකියාවක් ලබා ගැනීමට නීත්‍යානුකූලව හැකියාවක් නොමැති බවත් කොන්සල් කාර්යාලය වැඩිදුරටත් සඳහන් කරනවා. ලිතුවේනියාවේ රැකියාවක් සපයා දෙන බව පවසා සිය ගිණුම්වලට මුදල් තැන්පත් කරන ලෙස හෝ ශ්‍රී ලංකාව තුළ මුදල් ඉල්ලා සිටින අයවලුන් අනිවාර්යයෙන්ම මෙම වංචාවලට සම්බන්ධ පුද්ගලයින් හෝ ඔවුන්ගේ තැරවුකරුවන් වෙන්න පුළුවන් කියන කාරණාවත් වැඩිදුරටත් ඔවුන් සඳහන්

0: සුප්‍රීම් රේඩියෝ මේක සුපිරියා. උසස් මුතත්වේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සැලචාලය කසාගල ග්‍රීන් සුෆා ශාකා මාතලේ අතුරුගිරිය කඩුවෙල ගණේමුල්ල නාරම්මල සාගම්පල කසාගල සමූහ ව්‍යාපාර හා සම්බන්ධ වන්න අමතන්න 0112 862 812. ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RB500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
1: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
2: මම හිතුවේ මගේ හිත හිස් වෙලා කියලා. ආදරේ මට ආයේ කවදාවත් දැනෙන එකක් නෑ කියලා.
3: එතකොට දැන් ආදරේ දැනෙනවද?
2: ඔව්. ඔයා මට දෙන ආදරේ නිසා මම ජීවත් වෙනවා කියලා මට දැනෙනවා. ඒ තරමටම ඔයා මගේ ජීවිතේ ලස්සන කළා.
3: මේ ආදරේ ඔය හිනාව හැමදාටම තියෙවි. Dream Night
2: සතියේ දිනවල රාත්‍රී 7ට අනුග්‍රහය.

අදහෙමනං වැඩේවරයි අපි ගිය සුබරාත්‍රයක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. අනිවාර්යෙන්ම හෙට හවස 4ටත් එකතු වෙන්න කියලා මතක් කරනවා. ගුඩ් නයිට් මං ආශී.

0: 93 Supreme Radio
1: අපමහා බෝධිසත්වයන් වහන්සේ මෝර රාජව ඉපිද සිටි සමයේ සතුරු උපද්‍රව වලින් මිදී තේජවන්තව සහ සුරක්ෂිතව වැජඹීමට උපකාරී වූ සියලු බාධක මර්ධනය කර ජයග්‍රහණය උදා කර දෙන උතුම් මෝර පිරිත මෙසේ ශ්‍රවණය කරමු.

0: රාත්‍රී 7යි දැන් වෙලාව.
1: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලා මතක් කළේ
2: වාර්තා පිට වාර්තා කබන කෝටි 8 NLB දනඩ තහනිය ලොතරැයියෙන් රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත් ධන සම්පත ධන නිධානය බෙදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

89.1 සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ මේක

0: අනුග්‍රහය
1: වාර්තාපිට වාර්තා තබන කෝටි අටේ එන්.එල්.බී. තනඩි තහනේ ලොතරැයිය රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත් ධන සම්පත තනනිදහනේ වෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

0: ආදරේ. අපි ආදරේ ගැන කතා කරනකොට කෙනෙක්ෙන් ඇහුවොත් ආදරේ කියන්නේ මොකද්ද කියලා උත්තර දෙකක් තියෙනවා. ආදරේ කියන්නේ සුන්දර දෙයක්. සමහර අය කියනවා ආදරේ කියන්නේ සුන්දර වරදක් කියලා. මේ උත්තර දෙක අතරේ මම හිතන විදිහට වැඩිපුරම තියෙන්නේ සුන්දර උත්තර. නමුත් ගොඩක් අයට ආදරේ ගැන එකදු හෝ රිදවීමක් දුකක් ලැබිලා තියෙනවා කියලා මම හිතනවා. ආදරේ ගැන තියෙන නිර්වචන අතරේ ආදරේ ගැන කොහොමද හිතෙන්නේ කියලා ඔයාට දැනෙනතේ අද දවසේදීත් කතා කරන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. සුපුරුදු පරිදි ආදරේ ගැන ආදරෙන් කතා කරන්න මේ පටන් ගන්න ලෑස්ති සුප්‍රීම් රේඩියෝ ඩ්‍රීම් නයිට්.
1: මනුස්ස හතවතකට තමන්ගේ අදහස් බෙදා ගන්න, තමන්ගේ හැඟීම් මොන වගේද කියන දේ තේරුම් ගන්න, ඒ වගේම තමයි තවත් කෙනෙක් එක්ක තමන්ගේ දෙයක් බෙදා ගන්න නම් අනිවාර්යයෙන්ම ආදරණීය හිතක් අපේ ළඟ ඉන්න ඕනේ. ඕනම මනුස්සයෙක්ට කියා ගන්න බැරි විදිහේ පුංචිම හරි සිද්ධි මේ ජීවිත කතාව ඇතුළේ තියෙනවා. ඉතින් ඒ දේවල් හරි ලස්සන්ට ගලපන්න, ඒ දේවල් කතා බහ කරලා විසඳ ගන්න, ඔළුව නිදහස් කරගන්න අනිවාර්යයෙන්ම ආදරණීය කෙනෙක් අපේ ළඟ ඉන්න ඕනේ. ඔයා හරි හසිත. සමහර වෙලාවල් වලට ආදරය ගැන අපිට උත්තර ගණනාවක් තියෙනවා. හරි උත්තරේ මොකක්ද කියලා සමහර විට අපි තාමත් හොයනවා වෙන්න පුළුවන්. අන්න ඒකයි ආදරය කියන්නේ. ආදරයට හරියාකාර උත්තරයක්, හරියාකාර නිර්වචනයක් තාමත් නැත්තේ අන්න ඒ නිසයි. කතා කරමු ආදරය ගැන. මන් දන්නවා, අපි දන්නවා අනිවාර්යයෙන්ම ඔයාට ආදරය ගැන කියන බොහෝ දේවල් තියෙනවා කියලා. දෙකට මහගෙන ඉන්න. එහෙමනම් අපි පටන් ගමු. ඔයා මේ අහගෙන ඉන්නේ සුප්‍රීම් රේඩියෝ ඩ්‍රීම් නයිට්. මම මනීෂා.
0: මම හසිතා.

0: සුප්‍රීම් රේඩියෝ ජීවිතේට සිහින තියෙනවා. NLB කියන්නේ ඒ සිහින සැබෑ කරන වාසනාවට කියන තවත් නමක්. මේ මෙගා පවලුතරයේ රුපියල් කෝටියක සුපිරිතයාගේ දිනාගත් වාසනාවන්තයා ඉංගිරියේ ගාමිණී මහතා.
1: මගේ නම ගාමිණී, මම ඉංගිරියේ ඉඳලාවේ. මම NLB ටිකට් එකක් අරගෙන දිනුමක් තියෙනවා. ඇත්ත වශයෙන්ම මම ටිකට් එකක් වැඩිපුර ගන්නවා. ඉතින් ටවුන් එකට ගිය වෙලාවකට වෙලාව තමයි දිනුම දැක්කේ. ඊට පස්සේ මම ඇහැල බාර දීලා දැන් අද වෙනි දවසේ වෙනකොට මට මේ මුදල් ලැබිලා දෙනවා. ඉතින් ගොඩක් සන්තෝසයි. NLB එකට ටිකට් වැඩිපුර ගන්න කියලා හැමෝටම මම කියනවා. ඉතින් සෑහෙන දිනුමක්. ඉතින් හරි වාසනාවන්තයි. ඒ අතින් බැලුවහම අපේ ජීවිතයේ ඉදිරි ටික ලස්සනට ගෙවාගෙන යන්න පුළුවන්. තරුණ පරම්පරාවටත් කියන්නේ තමන්ට පුළුවන් විදිහට එක ටිකට් එකක් ටිකට් පහක් 10ක් හරි අරගෙන තමන්ගේ අනාගතය සරු කරගන්න හොඳ අත්දැකලක්. සෑහෙන දුක් ඉඳලා ජීවත් වෙන්නේ. දැන් මේ වගේයක් වැදුන ඇගුවාම ඇත්තටම ගොඩක් සන්තෝසයි, සතුටුයි. ජීවිතයේ ඉදිරි කාලේ දැන් මට අවුරුදු 64ක් වෙනවා. ඉදිරි කාලේ ලස්සනට ඉතින් ජීවත් වෙන්න පුළුවන් තමන්ගේ මොලේ කල්පනා කරලා ඒ ගමනක් ගියොත් NLB එකට ඒ ආයතන නිසා තමයි අද අපි සතුටින් ජීවත් වෙන්න ඉදිරි අනාගතය හදාගෙන තියෙන්නේ.
0: ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය NLB. ලොව සුන්දරතම පාරාදීසේ
2: මන බැඳුණු ඇස නොගැටුණු තන් සොයා උතුම් යම් සංචාරයක්.
3: Travel with Supreme.
2: සතිය දවස් පහේම The Welcome Show අහන්න.
3: The Welcome Show. ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පෑ තුන.
4: ලංකාවේ කලාත්මකම සහ ලස්සනම වටදාගේ විදිහට අපේ වචනෙන් කිව්වොත් අපි හඳුන්වන්නේ මැදිරිගිරිය වටදාගේ නේද? ලංකාවේ මෙතෙක් සොයාගෙන තියෙන බෝධිගර අතරින් අලංකාරම කලාත්මකම බෝධිගරය නිල්ලග්ගම බෝධිගරය විදිහට තමයි සෙනරත් පර්ණවිතාණයන් සඳහන් කරන්නේ. නිල්ලග්ගම නොය නිකමට ඡායාරූප අරගෙන බලන්න කොච්චර ලස්සනද කියලා. තනිකරම ගල් නිර්මාණයක් තියෙන ගල් පතුරු තමයි සවි කරලා තියෙන්නේ. විවිධ කැටයම් තියෙනවා.
3: ඒ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට The Welcome Show. 89.1 89.3 Supreme Radio.

0: හීනයක් කියන්නේ හසත අපි හැමෝටම තියෙන දෙයක්නේ. හැබැයි අපිට තියෙන හීන එක එක විදිහ හීන, එක එක ගණන් වල හීන තමයි අපිට තියෙන්නේ.
1: අනිවාර්යයෙන් උත්සාහයෙන් තමයි අපිට මේ හැම හීනයක්ම හැබෑ කරගන්න හැකියාවක් තියෙන්නේ. සමහර දේවල් හැබෑ කරගන්න අනිවාර්යෙන්ම සල්ලි කියන දේ ඕනේ.
0: අනිවාර්යෙන්ම සල්ලි ඕනේ හසත. සල්ලි නැත්තම් අපිට දැන් කිසිම දෙයක් කරන්න බැරි ගානටම මේ දේවල් ඒ විදිහට හැඩගැහිලා තියෙන. ඉතින් කොහොම වුණත් ඔන්න අපි අපේ හිතේ තියෙන හීන ටික ගොඩ දාන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. ඉතින් මෙහෙම අපේ හීන ටික ගොඩ දාන්න හැමත් නැත්තම් හැබෑ කරගෙන අපිට ශක්තියක් වෙන වෙනද විදිහටම ජාතික ලොතරැයි මණ්ඩලය ජීවිත සිහින යථාර්ථයක් බවට පත් කරන ජාතික ලොතරැයි මණ්ඩලයේ ජාතියේ මහා ධන සම්පත ධන නිධානයෙන් ඔන්න ඔයාගේ ජීවිතයේ සිහින දිනවන බවට සාක්ෂි දරමින් ලක්ෂ ගණනින් කෝටි ගණනින් මේ වසරේදෙත් මේ වන විටත් ඔබව ජයග්‍රාහකයෙකු කළා හමාරයි කියන දේ මුලින්ම මතක් කරන්න ඕනේ. ඉතින් ධන නිධාන ලොතරැයි තුළින් මේ අවුරුද්දේ ප්‍රථම සුපිරි ත්‍යාග ලාභියා පසුගිය මැයි මාසයේදී කන්දුර රටින් බිහි කරාද ජාතික ලොතරැයි මණ්ඩලයට හැකියාව ලැබුණා. ඒ රුපියල් කෝටි 12.4කට වැඩි සුපිරි ත්‍යාග මුදලක් කන්දුර රටට හිමි කර දෙමින්.
1: ඉතින් දශක 6කට වැඩි කාලයක් තිස්සේ රටේම සංවර්ධනයට දායකත්වය ලබා දෙනවා කියන එක කොච්චර කාරණාවක්ද නේද? ඉතින් ජාතික ලොතරැයි මණ්ඩලය මේක දැන් දශක ගණනාවක් තිස්සේ කරගෙන යනවා. සතේ දින 7ම දිනුම් මදින ධන නිධානයේ ලොතරැයි අලෙවිය තුලින්මුත් ඍජුවම ඒකාබද්ධ අරමුදලට දායකත්වය සපයනවා. ඒ හරහා රටේ සංවර්ධන ක්‍රියාවලියටත් අපි දායකත්වය ලබා දෙනවා කියන විශේෂී කාරණාව නිරන්තරයෙන්ම ඔයාලට මතක් කරන්න ඕනේ. ඉතින් තවත් බලබල හිටපු කාලේ ඉවරයි. දැන් ඉතින් කරන්න තියෙන්නේ දකින දකින තැනින් බලන බලන තැනින් ධන නිධානයේ ලොතරැයිපත් වැඩි වැඩියෙන් මිලදී ගන්න. ඔයාලට හැකියාවක් තියෙනවා කෝටිපතියෙක් විසිලක්ෂපතියෙක් වෙන ගමන් සුපුරුදු තෑගි වලට අමතරව සෑම ඉරිදා දිනකම සන්ඩේ බෝනස් වාසනාවත් හිමි කර ගන්න. ජාතික මහා ධන සම්පත ධන නිධානයේ ඔබත් මිලදී ගන්න කෝටිපති සිහිනේ සැබෑ කර ගන්න කියලා ආයෙ මතක් කරනවා. තවත් විශේෂ කාරණාවක් තියෙනවා. ඒ තමයි ජීවිතයේ සිහිනේට වාසනාවේ ආශිර්වාදේ නිරන්තරයෙන් මොයාලකට අරගෙන ඉන්නේ වෙන කවුරුත් නෙවෙයි ජාතික ලොතරැයි මණ්ඩලය.

0: මට හරිම ලස්සන කවියක් හම්බුණා හසිතා. මේක ඇත්තටම ගිය දවස්වල ලොකු කතාබහකට මුල් වෙච්ච පොතක තිබ්බ හරි ලස්සන කවියක්. පොතේ නම තමයි බයෝ කරපු ඒලව. ඉතින් මෙන්න මේ විදිහට තමයි මේ පොතේ එක්තරා පිටුවක මේ කවිය සඳහන් වෙන්නේ. මෙන්න මේ විදිහට තමයි පටන් ගන්නෙ. මට හිතෙන්නේ හැම කතාවෙම එක තැනක වීරයෝ පැරතුණා. කොයි තරම් කවි කතා ලිව්වත් මටත් ආදරේ වැරදුනා. මෙතන මේ අපිට දුටු පමණින් අපිට කියවපු පමණින්ම තේරුම් යන්නේ වෙන කතන්දරයක් නෙහසිත. හැබැයි මට හිතෙන්නේ ලස්සන නිර්මාණ බිහිවෙන්න නම් අනිවාර්යයෙන්ම හදවතට දැනෙන සිදුවීමක් හොඳ විදිහට නිර්මාණය වෙන්න ඕනේ. එහෙම නිර්මාණය වුණොත් මේ විදිහේ ලස්සන නිර්මාණ ජීවිත හානියක් නොකර අපිට මේ පොළවට දායාද කරන්න පුළුවන්. ආදරය කියන්නේ අන්න ඒ වගේ දෙයක්. හරි ලස්සන කලාකාරයෝ බිහි කරන්න ආදරයට පුළුවන්.
1: ඒක ඇත්තම නිෂා. හොඳ නිර්මාණයක් බිහි වෙන්නේ හදවතට දැනෙන සිදුවීමක් තුළින්. හැම කවියකම කතාවකම තියෙන්නේ කාගේ හෝ අත්දැකීමක් මතකයක්. වීරයෝ ගොඩක් මේ ලෝකෙ පැරදිලා තියෙනවා. ඉදිරියටත් ගොඩාක් තැන්වල එසේ සිදුවේවි. කොයිතරම් කවි කතා අහන්න දකින්න අපිට ලැබුණත් මේ හදවතට වරදින්න යන්නේ ටික වෙලාවයි. අපි හරි සංවේදී මනිෂා. මං හිතන්නේ නැහැ ඕනෑම මිනිස්සෙක් ඇතුලේ සංවේදී කෙනෙක් නැහැ කියලා. අනේ කවි ගීත වගේම හැම කතාවක්ම ලස්සන වෙනවනම්.

0: 89.1 සුප්‍රීම් රේඩියෝ ලිතුවේනියාවේ රැකියාව කරන් දෙන්නම් කිව්වද? ටුවරිස්ට් වීසාකකින් ඇවිත් රස්සාවක් හොයාගමු කිව්වද? සල්ලි හෙට එව්වහම හරි, සල්ලි දුන්නහම හරි වැඩේ කරලා දෙන්නම් කිව්වද?
1: කරුණාකර මෙවන් වංචාවන්ට හසු නොවන්න, ඔබේ මුදලත් ජීවිතයත් අනතුරේ නොහෙළන්න, සෑම විටම විධිමත් ක්‍රමවේදයන්ට අනුව පමණක්ම විදේශගත වන්න. මෙම විශේෂ නිවේදනය ශ්‍රී ලංකාවේ ලිතුවේනියානු කොන්සල් කාර්යාලයේනි.
0: ලෝකය තවත් දවසකට අවදි වුණා. ලක්ෂ ගානක වතුර කේතල් රත් වෙන්න පටන් ගත්තා. උදේට හදපු තේ කෝප්ප එක උගුරට හිස් වුණා. කලබලෙන් හැමදේම පටන් ගන්න උදෑසන එක දෙයකට විතර මිනිස්සු කලබල නැතුවම වටුණා.
2: The welcome show.
1: අයිබෝන් සුබදාසනක වල උදෑසන හතයි.
2: Supreme Radio the welcome show.
0: සතියේ දවස් පහේම උදේ හතට.
2: The welcome show.
1: අනුග්‍රහය.
3: වාර්තා පිට වාර්තා තමයි කෝටි 8 NLB තනඩි තහනේ ලොතරැයි රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දවන්ත සුපිරිතයග ලබා දීමින් රටේ සංවර්ධනයේ දවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තනනි තහනේ විලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
4: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RV500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
5: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
6: ඩෙංගු මාරාන්තිකයි. දැනුවත් වී වලකනමු.
1: ඉවතලන ප්ලාස්ටික්, වීදුරු බඳුන්, බෝතල් සහ ටින් ආදිය එකතු කර ජලය නොරදෙනසේ තබා ගන්න. ඉවතලන ටයර් රාතියට වැලිපුරවා සිදුරු කර ජලය නොරදෙනසේ කපටා කරන්න.
6: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි.

නවයයි එක අසු නවයයි තුන සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ මේක සුපිරියක්.

0: night. Supreme Radio.
1: වියදම් කියන දේවල් ඉතින් හැම දවසකම අපේ ජීවිතේ ගොඩ ගැහෙන එකන වෙන්නේ මනිෂා. ඉතින් දිනෙන් දින ගොඩ ගැහෙන මේ වියදම් අපිට නැති කරගන්න හැකියාවක් තියෙනවා මේ දේ කරොත් එහෙම. මේ කෙනා ළඟ තියාගත්තොත් එහෙම ඔයාට ඔයාගේ වියදම් කවර් කරගන්න හැකියාවක් තියෙනවා. අද වියදමට ගැළපෙනම කෙනා තමයි මේ. ඒ තමයි අද සම්පත කියලා කියන්නේ. තමයි අද සම්පත බිහි වෙන්නේ මහජන සම්පත තුලින්. මම මේ විශේෂ කාරණාව කියන ලෑස්තියෙන් එන්නේ මේ අද සම්පත තුලින් ඔන්න ඔයාට ළඟා කරගන්න පුළුවන් වාසනාව ගැන. මහජන සම්පත දිනුම් වාරේ තෝරා ගන්න ලද ඉංග්‍රීසි අක්ෂරය සහ අවසන් අංක 4 ගැළපීමෙන් අද සම්පත ජයග්‍රහකයන් තෝරා ගන්න ලබනවා. ඒ අනුව ඉංග්‍රීසි අක්ෂරය සහ අවසන් අංක 4 ගැළපීමෙන් රුපියල් 250,000ක මුදලක් ඔයාට දිනා ගන්න පුළුවන්. අවසන් අංක 4 ගැළපීමෙන් ඔන්න රුපියල් 50,000ක මුදලකුත් ඔයාට දිනා ගන්න හැකියාවක් තියෙනවා.
2: ඒ වගේම තමයි අවසන් අංක 3 ගැළපීමෙන් රුපියල් 4,000ක මුදල් තෑගි දිනා ගන්නෙකුට අද සම්පත ලොතරැය හරහා ඔන්න අනෙකුත් සෙසු තෑගත් ඔබට දිනා ගන්න පුළුවන්කම ලැබෙනවා. එහෙමනම් ඉතින් මේ මතක් කරන්නේ අද වියදමට ගැළපෙනම අපේ ළඟ තියාගන්න ඕන අද සම්පත ලොතරැය ගැන වැඩියෙන් මිලදී ගන්නත් ඔබ මතක තියාගන්න ඕන. එහෙමනම් ජීවිත සිහිනයට වාසනාවේ ආශිර්වාදය අරගෙන හැමදාමත් වෙනත විදිහට ඔයාගේ ළඟට එන්නේ ජාතික ලොතරැයි මණ්ඩලය.

0: 89.3 සුප්‍රීම් රේඩියෝ
1: ෆයිබර් ලේසර්, CNC ලේසර්, ප්ලාස්ටික් ලේසර් සමග නවීන ලේසර් තාක්ෂණයෙන් සමරුපලක පදක්කම් පාසල් නිල ලාංඡන නාමපෝර්දෙන් අනර්ගනිමාවකින් බෙල්ලන්විල පන්සලසල ඔප්නින් ප්‍රොඩක්ෂන් වෙතින් අමතන්න 011 2739 188.
2: ජීවිතේ වෙනසක් හොයන ඔබට
3: ඉවතරනේ මේ පෘථිවියට අමතර හිතන්නකො තව කොහෙද
4: හිතට ශක්තිය
3: සිරුරට සුවය
5: ඇති වෙන්න නිකන් ඇති වෙන්න ජානන හේතු බලපාන
4: ලස්සනට ඉන්න අලුත් රහස්
6: සමහර අය කියන්නේ කැමති ෆැන්සි කලර්ස් වලට සමහර අය රිච්
7: කලර්ස් ගුණ පිළිකෑම
8: ජාපෝනි රෙසිපි තියෙනවා එතකොට උදෑසන ආහාරයට
4: මේ හැමදේම එකම තැනකින් දැනගන්න
7: ජීවිතේ ලස්සන කරන හොඳම තැන
4: සුප්‍රීම් ලයිෆ්ස්ටයිල් විත් මනීෂා සතිය දවස් පහේම උදේ
9: 89.1, 89.3 Supreme Radio.

අපි රාත්‍රියට ආදරය කරනවා. මොකද රාත්‍රිය කියන්නේ අපි ආදරයේදී යොදාගන්න හරි සුන්දර වෙලාවක්. ගොඩාක් දෙනෙක් මේ රාත්‍රියත් එක්ක තමයි තමන්ගේ ආදරේ හරියාකාරව ඉස්සරහට කරගෙන යන්න උත්සාහ කරන්නේ. අපි ආදරය කරගෙන යද්දි මේ රාත්‍රිය ගොඩාක් දුරට අපි ආදරය කරන කෙනත් එක්ක බැඳලා තියාගන්නවා. ඉතින් මේ රාත්‍රිය තමයි ගොඩාක් දුරට අපි ආදරය කරන්න වැඩිපුරම ඉස්සර කාලේ ඉඳන්ම අදටත් අද ඉඳලම අනාගතයේ වෙනකනොත් යොදා ගන්න උත්සාහයෙන් ඉන්නේ. ඉතින් මේ රාත්‍රිය ඩ්‍රීම් නයිට් තුළින් අපි ඔයා වෙත අරගෙන ඉන්නේ අනේ කාරණාව නිසා. ආදරය ගැන කතා කරන්න, ආදරය දැනෙන්න, ආදරය ගැන හිතන්න හොඳම වෙලාව මේ රාත්‍රිය නිසා. මේ කාලය මේ විදිහට ගත වෙමින් යන්නේ 89.1 89.3 අහගෙන ඉන්නා වගේම ඔයාලට පුළුවන් මේ පැත්තට කෝල් එකක් ගන්න 011 2 510 510. ඒ වගේම ඔයාලට මේ පැත්තට WhatsApp මැසේජ් එකක් දාන්න හැකියාවක් තියෙනවා 0718 893 893. අපි ලෑස්ති මේ සුන්දර රාත්‍රියේ ඔයාගේ ජීවිතයේ තියෙන ඒ හැම කතාවක්ම ආදරේ විතරක් නෙමෙයි, ආදරේ ගැන කියනවා වගේම ඔයාගේ ජීවිතයේ ඕනම කතාවක් ගැන අදත් සුපුරුදු පරිදි අහගෙන ඉන්න අපි ලෑස්ති. අලුත් හොරාවකට යන ලෑස්තිය. රාත්‍රී 10 වෙනකන් අපි ඉන්නවා ළඟ. දිගටම අහගෙන ඉන්න මේ සුප්‍රීම් රේඩියෝ ඩ්‍රීම් නයිට්.

89.1 සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම්

ඇත අන්සතු සිත් විඳලා දෑතම බැඳගෙන ඉඳිමි බලා මා නැත අන්සතු සිත් විඳලා දෑතම බැඳගෙන ඉඳිමි බලා මේ ලොව යම් දවසක

0: දන්නවද හසිතා, අපි හිතනවනේ හැම කෙනෙක්ටම හැම හදවතකටම ආදරය කරන්න පුළුවන් කියලා. හැබැයි ඇත්තටම මට හිතෙනවා අපි ඒ හිතන විදිහ වැරදි හිතෝ කියලා. මොකද අපි කොච්චර එක හිතකට ආදරය කරත්, අපි කොච්චර එකම එක පුද්ගලයෙක් වෙනුවෙන් පේ වෙලා මග බලාගෙන හිටියත්, සමහර විට ඒ කෙනාට අපිව නොදැනෙන්න පුළුවන්, ඒ කෙනාට අපි ගැන කිසිම ආදරයක් නැති වෙන්න පුළුවන්. අනේ හින්දයි මම කිව්වේ හැම කෙනෙක්ටම ආදරය කරන්න ආදරේ දැනෙන්නේ නැති වෙන්නේ නැති කියලා. දන්නවද, අපි අනිවාර්යයෙන්ම ආදරය කරන්න ඕනේ අපිට දැනෙන කෙනෙක්ට. ඒකයි කියන්නේ මලක්ුණත් අයිති වෙන්න ඕනේ පරිස්සමින් බලාගන්න පුළුවන් කෙනෙක්ට කියලා. මේ කතන්දර ඇත්තටම තියෙන්නේ නිකන්වත් නෙවෙයි.
1: හැම එක්ටම ජීවිතේ ආදරණීය පැත්තක් තියෙනවා. නමුත් ඒ ආදරණීය පැත්තෙන් ආදරය කරන්න ගොඩක් අය දන්නේ නැහැ. අන්න එතනයි තවත් අයෙක්ට තවත් අයෙක් දැනෙන නොදැනෙන තැන තියෙන්නේ ආදරේදී. ඇත්ත, අපි ආදරය කරන්න ඕනි අපිට දැනෙන කෙනෙක්ව, අපිව දැනෙන කෙනෙක්ව. මොකද අපි ආදරය බලාපොරොත්තු වෙන්නේ නිදහසක් සැනසීමක් එක්ක. දැනෙන්නේ නැති කෙනෙක්ට ආදරය කරලා ඒ නිදහස සැනසීම අත්කරගන්න බෑනේ. ඔව්, මලක් වුණත් අයිති වෙන්න ඕනේ පරිස්සමින් බලාගන්න කෙනෙක්ට.

0: මගේ නෙතද සදා සොයයි සේයාව මගේ
1: සුප්‍රීම් රේඩියෝ මේක සුපිරියක්.
2: සුප්‍රීම් රේඩියෝ අහගෙන ඉන්න ඔබට වැදගත් පණිවිඩයක් කියන්න ඕනේ. ලිතුවේනියාවට යවන්නම් කියලා ඔබෙන් කවුරු හරි සල්ලි ගත්තනම් ඔබ අනිවාර්යෙන්ම මේ පණිවිඩය දැනගන්න ඕනේ. ශ්‍රී ලංකාවේ ලිතුවේනියා රජයේ කොන්සල් කාර්යාලය වෙත සංචාරක වීසා මත ලිතුවේනියාවට ගොස් රැකියා ලබා දෙන හැකි බව පවසමින් ඇතැම් පුද්ගලින් සහ නියෝජිතයන් විසින් ශ්‍රී ලාංකිකයන්ගෙන් මුදල් ඉල්ලා සිටින බවට පැමිණිලි සහ විමසීම් විශාල වශයෙන් ලැබෙන බව කොන්සල් කාර්යාලය සඳහන් කරනවා. මෙවැනි අසත්‍ය පොරොන්දු හේතුවෙන් වංචාවට ලක් නොවන ලෙස ශ්‍රී ලංකාවේ ලිතුවේනියා රජයේ කොන්සල් කාර්යාලය මහජනතාවට දැනුම් දෙනවා. ඉතින් මතක් කරන්න ඕනේ මේ සංචාරක වීසා මත ලිතුවේනියාවට ගොස් එරට රැකියාවක් ලබා ගැනීම නීත්‍යානුකූලව හැකියාවක් නැහැ කියන කාරණය. ඉතින් ලිතුවේනියාවේ රැකියාවක් සපයා දෙන බව පවසලා සිය ගිණුම්වලට මුදල් තැන්පත් කරන ලෙස හෝ ශ්‍රී ලංකාව තුළ මුදල් ඉල්ලා සිටින අයවලුන් අනිවාර්යෙන්ම මෙම වංචාවට සම්බන්ධ පුද්ගලයන් හෝ ඔවුන්ගේ තැරව්කරුවන් වෙන්න පුළුවන්. ඉතින් විදේශ රැකියා අපේක්ෂා කරන ශ්‍රී ලාංකිකයින් නීත්‍යානුකූලවම අනුමත ක්‍රමවේදයක් පමණක් භාවිතා කළ යුතු බවත් ලිතුවේනියානු කොන්සල් කාර්යාලය සඳහන් කරනවා. ඉතින් ඔවුන්ට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් ලියාපදිංචි විදේශ රැකියා නියෝජිත ආයතන හරහා පමණක් අවශ්‍ය තොරතුරු සහ සහාය ලබා ගන්නා ලෙස ශ්‍රී ලංකාවේ ලිතුවේනියා රජයේ කොන්සල් කාර්යාලය දැනුම් දෙනවා කියන ඒ පණිවිඩය ඔබට අනිවාර්යයෙන්ම මතක් කරන්න ඕනේ.

0: 89.1 89.3 Supreme Radio.
1: Happening evening drive එක
2: lead කරන
3: ඔබ ඉන්නේ කොහෙද කියලා
1: බොරු කියනවා ඉතින් මට උඹලට බොරු කියන්න බෑනේ. Back to back සිංදු අහන්න.
4: Let's go.
5: Every weekday at 4 PM in Porto with Ashi Ali.
6: The Welcome Show.
7: ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පෑ තුන.
8: ලංකාවේ කලාත්මකම සහ ලස්සනම වටදාගේ විදිහට අපේ වචනෙන් කිව්වොත් අපි හඳුන්වන්නේ මැදිරිගිරිය වටදාගේ නේද?
1: ඔව්.
8: ලංකාවේ මෙතෙක් සොයාගෙන තියෙන බෝධිගර අතරින් අලංකාරම කලාත්මකම බෝධිගරය නිල්ලග්ගම බෝධිගරය විදිහට තමයි සෙනරත් පර්ණවිතාණයන් සඳහන් කරන්නේ. නිල්ලග්ගම නොයා නිකමට ඡායාරූප අරගෙන බලන්න කොච්චර ලස්සනද කියලා. තනිකරම ගල් නිර්මාණයක් තියෙන ගල් පතුරු තමයි සවි කරලා තියෙන්නේ. විවිධ කැටයම් තියෙනවා.
9: ඒ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට
6: The Welcome Show.
0: අසු නවයයි එක. Supreme Radio.

0: 89.1 සුප්‍රීම් රේඩියෝ මගේ හඬ මගේ රට.
1: නිදානයක් අරගන්න යන්නේ වනිෂා. හැබැයි මේක මම මේ හැමෝටම ඇහෙන්න කියන්නේ, මේක බය වෙන්න දෙයක් නැහැ. නීති විරෝධී නැහැ, නීත්‍යානුකූල නිදානයක් තමයි. ඉතින් එන්න යන්න අපිත් එක්ක මේ නිදානේ ගොඩට දාන්න.
2: ඔව්, දැන් මෙහෙම ওই නිදානයක් ගන්න එන්න කියලා කියවපු ගමන් මම ඇත්තටම බය වුණා. මොකද මේ මයික් එකක් ඉස්සරහ නිදානයක් ගොඩ ගන්න ලෑස්ති වෙනකොට පොඩක් ප්‍රශ්නයක් තියෙනවනේ නේද?
1: නෑ නෑ, මේ කියන ලෑස්ති වෙන්නේ ධන නිදානය ලොතරැය ගැන. ජීවිතයේ සිහිනේ අතාරතක් බවට පත් කරන ජාතික ලොතරැයි මණ්ඩලයේ ජාතියේ මහා ධන සම්පත ධන නිදානය ඔබේ ජීවිතයේ සිහින දිනවන බවට සාක්ෂි දරමින් ලක්ෂ ගණනින් කෝටි ගණනින් මේ වසරේදී මේ වෙන විටත් ඔබව ජයග්‍රහකයෙකු කරලා හමාරයි. ධන නිදානය ලොතරැය තුළින් මේ අවුරුද්දේ ප්‍රථම සුබරිතාග ලාභයා පසුගිය මැයි මාසයේදී කන්ද උඩරටින් බිහි කරන්න හැකියාව ලැබිලා තියෙනවා ජාතික ලොතරැයි මණ්ඩලයට. ඒ රුපියල් කෝටි 12.4කට වැඩි සුපිරිත්‍යාග මුදලක් ඒ ජයග්‍රාහකයාට හිමි කර දෙමින්.
2: ඔව්, ඒ වගේම තමයි දශක 6කට වැඩි කාලයක් අපේ රටේ සංවර්ධනයට දායකත්වය ලබා දෙන ගමන් මේ ගමන මේ තාක් දුරකට ඉස්සරහට යනවා කියන කාරණාව හරිම විශේෂ වෙනවා. ඒක ලේසියෙන් පහසුවෙන් කෙනෙක්ට කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. හැබැයි ජාතික ලොතරැයි මණ්ඩලයේ ඒ විශ්වාසයත් එක්ක ඒ කාර්යභාරය අද දක්වාම හරියාකාරව සිද්ධ කරලා තියෙනවා. ඉතින් සතිය දින 7ම දිනුම් මදින දැන නිදහන ලොතරැයි අලවිය තුළින් ඍජුවම රටේ ඒකාබද්ධ අරමුදලටත් ඔවුන් දායකත්වය සපයනවා. ඒ කියන්නේ අපිත් නොදෙනීම අපිත් අපේ රටේ සංවර්ධන ක්‍රියාවලියට දායකත්වය ලබා දෙනවා කියන කාරණාව. එහෙමනම් ඉතින් තවත් බලබල ඉන්න එපා. දකින දකින තැනින් බලන බලන තැනින් ධන නිදහන ලොතරැයිපත් වැඩි වැඩියෙන් මිලදී අරගන්න කියන දේත් මතක් කරනවා. එහෙම මිලදී අරගෙන ඔබටත් පුළුවන් කෝටිපතියෙකු 20 ලක්ෂපතියෙකු වෙන ගමන් සුපුරුදු තෑගි වලට අමතරව සෑම ඉරිදා දවසකම දිනුම් මදින සන්ඩේ බෝනස් වාසනාවත් ඔයගෙම කරගන්න. එහෙමනම් ඉතින් මතක තියාගන්න, ජාතියේ මහා ධන සම්පත ධන නිධානය ඔබත් වැඩි වැඩියෙන් මිලදී ගන්න. ජීවිතයේ සිහිනයට වසනාවේ ආශිර්වාදය අරගෙන හැමදාම ඔයාගේ ළඟට එන්නේ ජාතික ලොතරැයි මණ්ඩලය 89.1 89.3
3: Supreme Radio.

0: සුන්දර හදවත් එක්ක ගත කරන මේ කාලය හරිම ලස්සනයි, හරිම ආදරණීයයි. අපි ආසයි ඔයත් එක්ක මේ රාත්‍රිය මේ විදිහට හැමදාම ගෙවන්න. මොකද ඔය හදවතේ තියෙන ආදරණීය කතා අහන්න අපි ගොඩාක් ආසයි. ඒ කතා ගැන මුළු ලෝකෙටම ඇහෙන්න කියන්න අපි ගොඩක් ආසයි. ඔය කතා වචන කරන්න අපි ආසයි. ඉතින් මේ කතා ඇතුලේ, මේ කාලය ඇතුලේ, මේ ගීත ඇතුලේ අපි ගත කරන්නේ වෙනම ලෝකෙකයි හැඟෙන තරමේ සුන්දර කාලයක්. ඉතින් එන්න මේ පැත්තට. අපිට ආදරය ගැන කතා කරන්න තියෙන හොඳම වෙලාව 89.1 89.3 මේ අහගෙන ඉන්න සුප්‍රීම් රේඩියෝ ප්‍රීම් නයිට්. ආදරය ගැන කතා කරන්න වගේම ආදරේ විඳින්න, ආදරය ගැන ලස්සන ලස්සන දේවල් ජීවිතේට ඉගෙන ගන්න, මේ කාලය උපයෝගී කරගන්න.
1: ආදරේදී ඉගෙන ගන්න දේවල් ගොඩාක් තියෙනවා. ඔයා කිව්වා වගේම අපිට මේ තියෙන පැය තුන ඇතුලේ අපි ආදරය ගැන කතා කරන හැම වෙලාවකම මම නම් හිතනවා අපේ හදවතට ලියා ගන්න ඕනේ, වගේම තමයි අපේ හදවතට ධාරණය කරගන්න ඕන කරුණු කාරණා ගණනාවක් තියෙනවා. සමහර වෙලාවල් වලට වර්තමානයේ සිද්ධ වෙන සමහර සිද්ධීන් එක්ක බැලුවට පස්සේ ආදරය ගැන අපි හරියටම දන්නවදෝ කියලාත් හිතනවා. ඉතින් අපි කතා කරමු ආදරය ගැන. හැමදාම කියනවා වගේ ආදරය කියන්නේ කතා කරන්න ඕනි මාතෘකාවක් හැමෝමත් එක්ක. එනිසා අපි කතා කරමු. දිගටම අහගෙන ඉන්න ඔයා මේ අහගෙන ඉන්නේ සුප්‍රීම් රේඩියෝ ඩ්‍රීම් නයිට්.

0: සුප්‍රීම් රේඩියෝ
1: වාර්තා පිට වාර්තා තමයි කෝටි 8 NLV තනදි තහනේ රුපියල් රුපියල් කෝටි 13 9 8 ඉක්ම වූ දවන්ත සුපිරිතයග ලබා දීමින් රටේ සංවර්ධනයේ දවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තන නිදහනේ විලදීගෙන ඔබත් කෝටිපතියෙක් වන්
2: අයියෝ හීනයක්ද දැක්කේ අපරාදේ
3: මම බොහොම බය වුණා මගේ පණටි පාවුණා
4: ඒ මොකද මේ කෑ ගහන්නේ
2: ඉවරයි අද
4: ආ කවද දැක්කේ හීනේ
5: මගේ සුදු නෝනේ අලි වැඩි මේ මන
4: කොහොමද බුදුම ඔබට හිතට දැනෙන සිංහන්න සතිය දවස් පහේම දවල් එකට
0: සින්දු කැෆේ විත් නිමේෂා ඩෙංගු මාරාන්තිකයි දැනුවත් වී වලකාලමු.
4: ඩෙංගුන රෝගය සඳහා සුදුසුයයි ප්‍රචාරය වන අත්පිහෙත්තා ව්‍යාජ ඖෂධයන් භාවිතා කිරීමෙන් වලකින්න. තද උණ වමනය, හිසරදය, ඇඟපත වේදනාව, මුහුණ හා උඩුකය ප්‍රදේශයෙහි රත් පැහැගතිය, සමමත කුඩා ලේ පැල්ලම් මතුවීම හා සුළු වශයෙන් සිදුවන ලේකැලීම් තත්ත්වයන් නැත්නම් නොපමාව නිවැරදි වෛද්‍ය උපදෙස් ලබා ගන්න.
0: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි.

0: නවයයි එකෙන් අසු නවයයි තුනෙන් සුප්‍රීම් රේඩියෝ
1: ජීවිතේ වෙනසක් හොයන ඔබට
2: අපරණ මේ පෘථිවියට අමතර හිතන්නකො තව කොහෙද
3: හිතට ශක්තිය
1: සිරුරට සුවය
4: ඇති වෙන්න නිකන් ඇති වෙන්න ජානන හේතු බලපාන
3: ලස්සනට ඉන්න අලුත් රහස්
2: සමහර අය කියන්නේ කැමති ෆැන්සි කලර්ස් වලට සමහර අය රිච්
1: කලර්ස් වලට පිළිකෑම
5: යාපොඩි රෙසිපි තියෙනවා එතකොට උදෑසන ආහාරයට
3: මේ හැමදේම එකම තැනකින් දැනගන්න
1: ජීවිතේ ලස්සන කරන හොඳම තැන
3: සුප්‍රීම් ලයිෆ්ස්ටයිල් විත් මනීෂා සතිය දවස් පහේම උදේ ලෝකය තවත් දවසකට අවදි වුණා. ලක්ෂ ගානක වතුර කේතල් රත් වෙන්න පටන් ගත්තා. උදේට හදපු තේ කෝප්ප එක උගුරට හිස් වුණා. කලබලෙන් හැමදේම පටන් ගන්න උදෑසන එක දෙයකට විතරක් මිනිස්සු කලබල නැතුවම වටුණා.
6: The welcome show.
1: I burn subodas nakavala udasana hala.
6: Supreme Radio the welcome show.
3: Satya davas pahema. Ude hatata.
6: The welcome show.
1: Anugrahaya.
7: Vartha pita vartha tambeme koti ate NLB tanade tahane loturaiye rupiyal koti 13.98 ikma u davanta supiritya galaba dibin prati sangvardhaneta davanta shaktiyak vemin obat dinawa ratat dinawana jatiye mahatana sampata tanani dahane biladi gena obat koti patiye kuwan.
3: Meltol hisaratya una sempratishava angapata දිනව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ මේක සුපිරියක්.

0: අපි ආදරේ ගැන එක එක විදිහේ කතා හැමදාම කියනවනේ. මට හිතෙනවා අපි හැමෝම ආදරේ කරනකොට අපිව මගහැර ගන්නවා කියලා. අපි ආදරේ කරන කෙනාට ආදරේ කරනකොට එයා කන්න කැමති කෑම, එයා අඳින්න කැමති ඇඳුම, මේ හැම දේ ගැනම ගොඩාක් සැලකිලිමත් වෙනවනේ. හැබැයි මේ හැම තැනකදීම අපිට අපිව අමතක වෙනවා. ඉතින් ඇත්තටම අපි මග නොහැර ආදරය කරන්න ඉගෙන ගන්න ඕනේ. ඒ කියන්නේ අපිව මගහැරගන්නේ නැතුව ආදරය කරන්න අපි ඉගෙන ගන්න ඕනේ. තව කවුරු හරි ඇවිල්ලා අපේ ජීවිතේ ලස්සන කරයි කියන හීනමානෙන් අපි මිදුනොත් අපිට පුළුවන් හැමෝටම ලස්සනට ආදරය කරන්න. ඒ වගේම අපිටත් සුන්දරව ආදරය කරන්න අපිට පුළුවන්කම හම්බ වෙනවා. හැමෝටම කලින් අපිට ආදරය කරන්න ඕනේ.
1: ආදරය කරද්දී සමහර තැන්වලදී අපිට අපිව අමතක වෙනවා. ආදරය වෙනුවෙන් සීමාවන් වලටත් වඩා අපි දේවල් කරන්න උත්සාහ කරනවා. කරන්න පුළුවන්ද බැරිද කියලවත් නොහිතාම. ඒ වගේමයි ගොඩක් දේවල් බලාපොරොත්තුවෙන් වෙනම ලෝකෙක අපි ජීවත් වෙනවා. සමහර අය ඉන්නවා ඒ අය ජීවත් වෙන්නෙම වෙනම ලෝකෙක. වාර නැති වෙන්නේ ඔයාවමයි. ඉස්සෙල්ලම අපිට ආදරය කරන්න ඕනේ. එතකොටයි අපිට ලස්සනට හරියාකාරව තවත් කෙනෙක්ට ආදරය කරන්න පුළුවන්. එහෙම නේද මනීෂා?
0: අනිවාර්යෙන්ම.

0: 89.1 89.3 Supreme Radio Dream Night Night
1: අනුග්‍රහය
2: වාර්තා පිට වාර්තා තමයි කෝටි 8 NLB තනදිතහනේ ලොතරැයි රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා තිබෙන රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තන නිදහනේ වෙලදී කෙන ඔබත් කෝටිපතියෙකු වන්
0: සුප්‍රීම් රේඩියෝ මේක සුපිරියක්.

0: සුප්‍රම් රේඩියෝ හගෙන ඉන්න දැන් වෙලාව රාත්‍රී 9යි. ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලා මතක් කළේ
1: වාර්තා පිට වාර්තා කබන කෝටි 8 NLB දනඩ තහනිය රුපියල් රුපියල් කෝටි 13.9 ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත් ධන සම්පත ධන නිධානය බෙදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

89.3 සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ මේක

0: තුන්වැනි හෝරාවත් ඇවිත් අපිට මේ වෙලාවේ ත්‍රිකන කතා කරන්න ගොඩාක් වෙලාව නැති වුණත් තවත් හෝරාව තියෙනවා. හෝරා දෙකක්ම ගත වෙලා අපි ගොඩාක් දේවල් කතා කරා. තවත් හෝරාවක ලස්සන ගීත අතරේ අපිට ආදරය කරන්න මේ කාල සීමාව හරි ලස්සනට යොදා ගන්න පුළුවන්. රාත්‍රී 10 වෙනකන් අපිවත් එක්ක ඉන්න ලෑස්තියෙන් ඉන්න මේ ලස්සන ගීතවලට කට්ටි එකතු කරගන්න, ඒ වගේම වගේ ජීවිත කතාව අපිට කියන්න, හදවතේ හිර කරගෙන ඉන්න වචන කරන්න බැරි ඒ කතාව අපිට කියන්න අපි ලෑස්ති ඒ කතාවට අලුත් අර්ථයක් දෙන්න. ඔයාගේ ජීවිතේ ඔයාට හොඳ සවන් දෙන්නෙක් නැහැ කියලා ඔයාට හිතෙනවා නම් ඔයාගේ හොඳම සවන් දෙන්න වෙන්න අපි දෙන්න ලෑස්තියෙන් ඉන්නවා. එකතු කරගන්න ලෑස්තිය. මෙපතර කතා කරපු කීප දෙනෙක්වත්, ඒ වගේම WhatsApp එකට මැසේජ් කරපු කීප දෙනෙක්වත් යන හදන්නේ සමීරව එකතු කරගන්න මහනුවරට ලස්සන ගීතයක් අහන්න. යාළු හැමෝමත් එකතු කරගන්න, පවුල හැමෝමත් ඔයාල දෙන්නවත් එකතු කරගන්නවා කියලා තමයි ඔන්න කොලෙක් අතට පස්සේ කිව්වේ. ආදරෙන් එකතු කරගන්න සමීර මේ හැම දිනෙකම ලස්සන ගීතයක් අහන්න. ඊට පස්සේ යන්න ලෑස්ති වෙන්නේ මේ වෙලාවේ එකතු කරගන්න ලෑස්ති වෙන්නේ නවීන්ව ලස්සන ගීතයක් අහන්න. ආදර කරන ශෙහානිවත් එකතු කරගන්න කියලා තමයි ඔන්න නවීන් මේ පැත්තට කතා කරලා කිව්වේ. කොහෙන්ද කියලා නම් කිව්වේ නැහැ, මට අහන්නත් බැරි වුණා ඒක. ඉතින් යන ලෑස්ති වෙන්නේ WhatsApp එක පැත්තට කට්ටියක් ඉන්න ඔය පැත්තෙත් එකතු කරගන්න.
1: මං යනවා ගම්පහට. ගම්පහෙන් සරණි මේ පැත්තට මැසේජ් එකක් එවලා තිනු. අපිවත් ලස්සනම ලස්සන සින්දුවකට එකතු කරගන්න, අපිත් ඔයාලා දෙන්නව හරිම ආදරෙන් අහගෙන ඉන්නවා කියලා තමයි කියලා තියෙන්නේ. ඒ වගේම සුමුදු මේ පැත්තට මැසේජ් එකක් එවලා තිනවා කළුතරින්. අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න. සුමුදු එන්ටර්ප්‍රයිසස් එකේ හැමෝම මේ වෙලාවේ ඔයාලව හරිම ආදරෙන් අහගෙන ඉන්නවා කියලා තමයි කියලා තියෙන්නේ. ඒ වගේම නවිත මැසේජ් එකක් එවලා තිනවා කටුවා වලින්. අපිත් අද චුට්ටක් රෑ වෙනකම් වැඩ. හැබැයි ඉතින් අපේ පාළුව ඇති කරන්න ඔයාලා දෙන්න ඉන්නවා. ඉතින් අපිට ලස්සනම ලස්සන සින්දුවක් දෙන්න කියලා තමයි කියලා තියෙන්නේ. එහෙමනම් ඉතින් මේ හැම කෙනෙක්වම එකතු කරගෙන ඊළඟ ආදරණීය සින්දුවට යන්න තමයි ලෑස්ති වෙන්නේ. දෙකට මහගෙන ඉන්න අහගෙන ඉන්න ගමන් තාමත් මේ පැත්තට කතා නොකරපු කෙනෙක් නම් ඔබටත් පුළුවන් මේ පැත්තට කතා කරන්න. 0112510510 තමයි අපේ හොට්ලයින් නම්බර් එක. අහගෙන ඉන්න, හොයාම අහගෙන ඉන්නේ Supreme Radio Dream Night.

0: නවයයි එකෙන් අසු නවයයි තුනෙන් සුප්‍රීම් රේඩියෝ.
1: ජීවිතේට සිහින තියෙනවා. NLB කියන්නේ ඒ සිහින සැබෑ කරන වාසනාවට කියන තවත් නමක්. මේ මහජන සම්පත ලොතරැයියෙන් රුපියල් කෝටි දෙක හමාරක ප්‍රථම තයාගයේ දිනාගත් වාසනාවන්තයා කුරුණෑගල සුමනපාල මහතා.
2: මට මාසයක් දෙකක් ඇතුළත මහජන සම්පතේ රුපියල් ලක්ෂයක තියාගෙන මුදලකුත් ඒ වගේම ප්‍රථම තයාගයේ කෝටි දෙක හමාරක. ඉතින් ගොඩක් සතුටුයි. ඉතින් ගොඩක් විශ්වාස කරනවා ඉදිරියටත් ඒ වගේම මම ඒක අත්තරින්නේ හැමදාම ටිකට් 500ක් ගන්න ප්‍රතිඵලයක් ඇත්තටම තියෙනවා, විශ්වාසකුත් තියෙනවා. ඉතින් ඒ විශ්වාසයක් තියාගෙන ගන්න තරුණ පරම්පරාවට කියන්නේ අර මට මේක ඇදෙයිද නැද්ද කියලා හිතන්නේ නැතුව විශ්වාසයක් තියාගෙන මට යම් කිසි දවසක ඇදෙයි අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා. ඒ ලැබෙන මුදල මම ව්‍යාපාර කටයුතු වලට යොදවලා වැඩි දියුණු කරගන්න තමයි බලාපොරොත්තු වෙන්නේ.
1: ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය NLB. ලෝකය තවත් දවසකට අවදි වුණා. ලක්ෂ ගානක වතුර කේතල් රත් වෙන්න පටන් ගත්තා. උදේට හදපු තේ කෝප්ප එක උගුරට හිස් වුණා. කලබලෙන් හැමදේම පටන් ගන්න උදෑසන එක දෙයකට විතරක් මිනිස්සු කලබල නැතුවම වටුණා.
3: The welcome show.
4: I burst the bodas back of along with us on
3: the hub. Supreme Radio the welcome show.
1: Satya Davas Pahima. Udai Hatata.
3: The welcome show.
4: Anugrahaya.
5: Vartha Pita Vartha Tabini Koti Ate NLB Tanadita Hane Lutrai Rupiyal Koti Dahatuna Name Ata Ikma U Devanta Supiritya Galabadimin Rati Sangvardhaneta Devanta Shaktiyak Vemin Obat Dinawa Ratat Dinawana Jatiya Mahatana Sampata Tanadita Hane Viladigena Obat Koti Patiyaku Wan.
6: Navina Takshanayen. නියම බරට සරිලන ඝනකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI box බානම් මෙල්වා.
7: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
8: ලොව සුන්දරතම පාරාදීසේ.
9: මන බැඳුණු ඇස නොගැටුණු තන් සොයා උතුම් යම් සත්‍යයක්.
10: Travel with Supreme.
9: සතිය දවස් පහේම
11: The Welcome Show අහන්න.
12: 89.1, 89.3 Supreme Radio.

0: ප්‍රේමාන්විත සම්බන්ධතාවක් අපිට තියෙනවනම් මම හිතනවා හසිත කොයිම වෙලාවකවත් අපි සම්බන්ධතාවයකට පයින් ගහලා යන්න හිතාවි කියලා මම විශ්වාස කරන්නේ. දන්නවද? අපි විසිකලා ගිය ප්‍රේමයේ වටිනාකම මගහැරෙන දවසට, එහෙමත් නැත්නම් අපිට හැඟෙන දවසට සමහර විට අගය දන්නා වුන් එය ඇහිඳගෙන තිබෙන්නත් පුළුවන්. ඉතින් ඒ නිසා සම්බන්ධතාවයකින් සමුගන්න කලින්, එහෙමත් නැත්නම් අපිට ඒ සම්බන්ධතාවය මගහැරෙන්න කලින් අනිවාර්යයෙන්ම දෙපාරක් තුන් පාරක්, එහෙමත් නැත්නම් සිය දහස් වාරයක්වත් හිතලා ඒ සම්බන්ධතාවයට සමුදෙන්න අපි මතක තියාගන්න ඕනේ. සමහර විට අපිට ඒ සම්බන්ධතාවයේ වටිනාකම තේරුම් යනකොට අපි ගොඩාක් පරක්කු වෙයි.
1: මම හැමදාම කියන කාරණාවක් තමයි, අපිට සමීප, අපි ආදරය කරන අය අපිට කොයිතරම්නම් අගේ වුණත් හරියටම අගේ තේරෙන්නේ ඒ කෙනා අපිට අහිමි වුණාම කියලා. හැම ජීවිතයකටම වටිනාකමක් තියෙනවා මනිෂා. ඒ වටිනාකම අපේ ජීවිතයට සම්බන්ධ වෙලා ඉද්දිම දුන්නනම් ගොඩාක් දෙනෙක්ට විරහ වේදනාවක් අත්විඳින්න සිදු නොවේවි. අගේ දෙන්න පුළුවන් කෙනෙක් ඒ විදිහට වෙන්න උත්සාහ කරන ගමන්.

0: 89.1 සුප්‍රීම් රේඩියෝ ලිතුවේනියාවේ රැකියාව කරන්න දෙන්නම් කිව්වද? ටුවරිස්ට් වීසාකකින් ඇවිත් රස්සාවක් හොයාගමු කිව්වද? සල්ලි හෙට එව්වහම හරි සල්ලි දුන්නහම හරි වැඩේ කරලා දෙන්නම් කිව්වද?
1: කරුණාකර මෙවන් වංචාවන්ට හසුනුවන්න ඔබේ මුදලත් ජීවිතයත් අනතුරේ නොහෙළන්න සෑම විටම විධිමත් ක්‍රමවේදයන්ට අනුව පමණක්ම විදේශගත වන්න. මෙම විශේෂ නිවේදනය ශ්‍රී ලංකාවේ ලිතුවේනියානු කොන්සල් කාර්යාලයේනි. හැපනින් ඊවනින් ඩ්‍රයිව් එක
2: ලීඩ් කරන ඔබ
3: ඉන්නේ කොහෙද කියලා
4: වරු කියනවා. ඉතින් මම තුන් උගලට වරු කියන්න බෑනේ.
1: Back to back, Sindhu Ahanna.
5: Let's go.
6: Every weekday at 4 p.m. in Port Town with Ashi.
7: Dengu Maranthikai, Denuvatvi Valakalamo.
1: Obage gewatta pamanak nova. ගේ වටා ඇති ජලය කලා යන කාණු පද්ධතිත හැකිතාක් පිරිසිදුව තබා ගන්න. ප්ලාස්ටික්, පොලිතින් පමණක් නොව ස්වභාවිකව ජලය රැඳිය හැකි ස්ථාන පිළිබඳව අවධානය යොමු කරන්න.
7: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි.
8: සුප්‍රීම් රේඩියෝ මේක සුපිරියක්.

0: සුප්‍රීම් රේඩියෝ
1: බලන්නකෝනේ, අපේ ළමයට හරි ලස්සනට සින්දු කතන්දර කියන්න පුළුවන්. හැබැයි ඉතින් ඒවට තැනක් නෑනේ.
2: ඇයි යනේ? සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩක්ගේ උදෑසන තියන්නේ.
3: අපිට ජපන් ඉගෙන ගන්නත් පුළුවන්. ලස්සන ලස්සන කතන්දර අහන්නත් පුළුවන්නේ.
4: හැඩකාර දඟකාර පොඩිත්තු වෙනුවෙන්මයි.
3: මේ ඔක්කොටම සතියේ දින පහම උදේ 6 ඉඳන් 7 වෙනකන් සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩන්ගේ උදෑසන අහන්න ඕනේ.
4: The Welcome Show. ඇහෙන අහන කතාතර රස කතා ඇහෙන පෑ තුන.
5: ලංකාවේ කලාත්මකම සහ ලස්සනම වටදාගේ විදිහට අපේ වචනෙන් කිව්වොත් අපි හඳුන්වන්නේ මැදිරිගිරිය වටදාගේ නේද? ලංකාවේ මෙතෙක් සොයාගෙන තියෙන බෝධිගර අතරින් අලංකාරම කලාත්මකම බෝධිගරය නිල්ලග්ගම බෝධිගරය විදිහට තමයි සෙනරත් පර්ණවිතාණයන් සඳහන් කරන්න තිබු. නිල්ලග්ගම නොයන එකමඩ ඡායාරූප අරගෙන බලන්න කොච්චර ලස්සනද කියලා. තනිකරම ගල් නිර්මාණයක් තියෙන ගල් පතුරු තමයි සවි කරලා තියෙන්නේ. විවිධ කැටයම් තියෙනවා.
4: ඒ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට The Welcome Show 89.1 89.3 Supreme Radio.

0: සුන්දර කාල සීමාවක්. ජීවිතයට ලංකරගන්න පුළුවන් සුන්දර රාත්‍රියක මේ ආදරණීය හෝරා අතර අපි මේ ආදරණීය ගීත අතර ගත කරපු මේ කාලය අපේ හදවතට තදින්ම දැනෙන්නේ නැති කියලා මම හිතනවා. අපි දෙන්න වගේම අපි වහගෙන නොයත් මේ කාල සීමාව ඇතුලේ වෙනම ලෝකයක නතර වෙනවා කියලා අපි දන්නවා. අපිත් ඔයත් එක්ක අන්න ඒ ලෝකේ ඔයත් එක්කම විතන් යනවා. ඒක තමයි හැම දවසකම අපේ ප්‍රාර්ථනය. හැම වෙලාවකම ජීවිතයේ සතුට දුක මේ හැම කාරණාවක් ළඟදීම ඔයාලගින් ඉන්න. ඒක තමයි අපේ බලාපොරොත්තුව. රාත්‍රී 7 ඉඳලා අපිත් එක්ක රැඳිලා හිටපු හැම දිනෙකටම බොහොම ස්තුතියි.
1: ගිහිල්ලා එන්නක් ආදරය ගැන කතා කරන්න ගොඩාක් දේවල් තියෙනවා. අදත් ආදරය ගැන, අපි ගැන, හැමදේම ගැන කතා කළා වගේම හෙට දවසේදීත් අපි සූදානම් වෙන්න ඉන්නවා ආදරය ගැන ඔයත් එක්ක කතා කරන්න. එහෙමනම් අතර සමුගන්න. ඔබට සුබ රාත්‍රියක්. මම මනීෂා.
0: මම හසිතා.

89.3 සුප්‍රීම් රේඩියෝ අහසෙන් දිලේ කොළඹෙන් බලේ කොතනක් ඇහේ සුප්‍රීම්

0: 89.1 89.3
1: සුප්‍රීම් රේඩියෝ
0: මගේ හඬ මගේ රටේ

89.1 තුන සුප්‍රීම් රේඩියෝ. අහසෙ පිලේ පොළොවේ බලේ කොතනද?

0: නවයයි එක අසු නවයයි තුන
1: සුප්‍රීම් රේඩියෝ
0: මගේ හඬ මගේ රටේ.

89.1 සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ මේක

89.1 89.3 Supreme Radio.

89.1 සුප්‍රීම් රේඩියෝ

අසුනවයයි එක අසුනවයයි තුන සුප්‍රීම් රේඩියෝ. මගේ හඬ මගේ රටේ.

0: 89.1 89.3
1: Supreme Radio
0: Magi Hande Magi Rata

89.3 තුන සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ මේක

0: 89.3
1: සුප්‍රීම් රේඩියෝ
0: මගේ හඬ මගේ රටේ

ජය පිරිත සියලු රෝගයන්ටද යක්ෂ භයටද ග්‍රහ දෝෂවලටද යහපත් ප්‍රතිඵල අත්කර දෙන බව පුරාතනයේ සිට පැවතින ජන විශ්වාසයයි. ජය පිරිත ශ්‍රවණය කරන ඔබටද සියලු රැකවරණය ලැබේවා.

රත්නමාලි ගාථාත්‍රය. මේ මහානුභාව සම්පන්න ඉතා අනර්ග ගාථාරත්නය අතිශ්‍රේෂ්ඨ ශ්‍රී දළදා මැදුරෙහි සිත්තම් කර තිබේ. රුවන්වැලි මහා චෛත්‍යයේ අඩිතාලමට යොදා ඇති මෙම අනර්ග ගාථාරත්නය මාතලේ අලු විහාරයේ පුස්කොළ පොත්වල ලියා නිධන්ගත කොට ඇත. බුද්ධ, ධම්ම, සංඝ යන ත්‍රිවිධ රත්නයේ ගුණ වර්ණනා කරන ලෙස ඉතා බලවත් අක්ෂර යෝගයකින් මෙය නිබන්ධනය කොට ඇත. ඉතා ශ්‍රද්ධාවෙන් උදේ සවස සහ සෑම යහපත් කටයුත්තකටම පෙර කියවීමෙන්, ශ්‍රවණය කිරීමෙන්, දර්ශනය වීමෙන් ත්‍රිවිධ රත්නයේ ගුණ ලැබී ගත සිත සූපත් වේ. සියලු දුක්, භය, රෝගයන් වෙනසී සියලු සම්පත උදා වේ. රටට සෞභාග්‍ය උදා වේවා. සියලු උවදුරු දුරු වේවා. සියලු දෙනාගේම ප්‍රඥාව වැඩි වේවා. සියලු සත්වයෝ නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා.

අන්තනාය නිවාරණ පිරිත බුදුවරයෙකුගේ දිවියට සමනක් ඝන රැසට දෙතිස් මහා පුරිස් ලකුණට බුදුවරයෙකු ලබන සිව්පසයට කිසිවෙකුට විපතක් කළ නොහැකිය. මේ සතර අද්භූත ධර්මයන්ගේ බලයෙන් සියලු කරදර මාර්ග අපල සියලු වසංගත රෝග දුරු වේවා, මානසික ප්‍රීතිය උදා වේවායි සත්‍යක්‍රියා කරමු.

අංගුලිමාල ආරක්ෂාව, අංගුලිමාල මහරහතන් වහන්සේ බොහෝ දිනෙකගේ පීඩාවට ලක් වූහ. බුදු පියාණන් වහන්සේ එම පීඩාවන්ගෙන් මිදීමට උන්වහන්සේට මේ ගාථා රත්නය කියා දුන්හ. සතුරු පීඩා ඇති කාහට වුවත් මෙය භාවිත කළ හැකි. සතුරු මිතුරෝ වෙති.

සම්බුදු රජාණන් වහන්සේගේ ශාසනයේ ලාභීන් අතර අගතැන්පත් රහතන් වහන්සේ සීවලී මහා රහතන් වහන්සේය. ඒ උතුම් සීවලී මහා රහතන් වහන්සේගේ මහා තේජානුභාවයෙන් ධනය, කීර්තිය වර්ධනය වේවා. භව භෝග ආහාර පාන සුලභ වේවා. රජ බිය, සොර සතුරු බිය දුරු වේවා. ඔබේ කායික මානසික සුවය වර්ධනය වේවා. මේ මහානුභාව සම්පන්න සීවලී පිරිත සෑම දිනකම ඔබේ නිවසේ, ව්‍යාපාරික ස්ථානයේ, සේවා ස්ථානයේ, රථ වාහන ආදී ශ්‍රවණය කිරීමෙන්, සිහිපත් කිරීමෙන්, සජ්ජායනා කිරීමෙන් සියලු යහපත උදාකර

නවයයි එක 89.3 සුප්‍රීම් රේඩියෝ.

වහන්සේ විසින් දේශනා කර වදාළ මෙලව සහ පරලොව දිනුව යහපත සලසන අප්‍රමාණ ගුණ ඇතා වූ මෙම මහපිරිත් දේශනාවේ බලයෙන් ඔබ සැමට සියලු

ජය සිද්ධි මහිද්දි මහා ගුණං අපරිමිත පුඤ්ඤාධිකාරස්ස සබ්බන්තරාය නිවාරණ සමත්තස්ස.

සිතේ බිය සහ සැකය දුරුකර පෞරුෂය සහ තේජස වර්ධනය කරන නපුරු බලපෑම්වලින් ආරක්ෂාව සලසන සුවිශේෂී ආරක්ෂක පිරිතක් වන මෝර පිරිත මගින් අද දිනේ අප බලාපොරොත්තු වන සියලු කටයුතු සාර්ථක කර ගැනීමට ආශිර්වාද ප්‍රාර්ථනා කරමු.

89.3 සුප්‍රීම් රේඩියෝ. අහසෙ පිලේ පොළොවේ පලේ